0: Siapa Pocket Money?
1: අවසානයේ මොකක් වුණත් අභියෝගයක් බාරගන්න එක තමයි ජයග්‍රහණය කියන්නේ මාෂි.
2: අනිවාර්යෙන්ම අවසානයේ මොන වගේ දිනුමක් අපිට ලැබුණත් අපි ඒ වෙනුවෙන් අභියෝග බාර ගන්න ඕන.
1: Good morning Chenith.
3: Good morning.
1: අද පොකට් මනි ඔන්න පළවෙනි ජයග්‍රාහකයා වෙන්න පානදුරේ චෙනිත් පුතා තමයි ලෑස්ති වෙන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වසරේ තමයි පුතා ඉගෙන ගන්නේ.
2: ඉතින් චෙනිත්ට තමයි ඔන්න අපේ පොකට් මනි චැලෙන්ජ් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න හතරයි තියෙන්නේ චෙනිත්. මේ ප්‍රශ්න හතරට ඔයා හරියට උත්තර තේරුවොත් අපි රුපියල් 5000ක් ඔයාට පොකට් මනි දෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට ඔයා උත්තරේ තෝරාද්දි අපි රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නයකදීම අපි ඔයාට පොකට් මනි, අතේ තියෙන පොකට් මනි ගණ දෙගුණයක් කරලා දෙනවා. ඊට පස්සේ අපි බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි 5 ගුණයකින් වැඩි කරගන්නත් ඔන්න චාන්ස් එක තියෙනවා. මේ තමයි අපි චෙනිත්ට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. එස් මහින්ද හිමියන් ඉන්දියාවේ උපත ලබා මෙරටට වැඩම කළ විශිෂ්ටතම කවියෙක්. ශ්‍රී ලංකාවේ නිදහස සටන වෙනුවෙන් උන්වහන්සේ විශාල දායකත්වයක් සැපයුවා. අපි අහන්නේ එස් මහින්ද හිමියන්ගේ පළමු කාව්‍ය කෘතිය. 1. කවුමුතු, 2. ඔවාමුතු.
2: චෙනිත් පොකට් මනි රුපියල් 250යි. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෙන ඉතිහාසයේ විශේෂ සැකසෙන ප්‍රශ්නය. සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට වැඩම කළේ භික්ෂුණී ශාසනය පිහිට වීමට. උඳු අප පුර 15 පොහොය දිනකයි උන්වහන්සේ මෙරටට වැඩම කළේ. අපි අහන්නේ සංඝමිත්තා තෙරණිය ගොඩ බැස්සූ වරාය මොකක්ද? 1. ලංකා පටුන, 2. දඹකොළ පටුන.
2: තව තියෙන හරියටම ප්‍රශ්න දෙකයි. රුපියල් 5000 දිනා ගන්න අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ චෙනිත්. නිල් ලිට්මස් රසායන විද්‍යාවේදී බහුලව භාවිතා කරන දර්ශක කඩදාසියක්. ද්‍රාවණයක ආම්ලිකතාවය හෝ බාෂ්මිකතාවය හඳුනා ගන්නට එමගින් පුළුවන්. අපි අහන්නේ නිල් ලිට්මස් රතු පැහැයට හරවනු ලබන්නේ 1. පිරිසුදු ජලයයි, 2. දෙහි යුෂයි.
3: 2.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න 3යි. ඒ ප්‍රශ්න 3ටම හරි උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙනකොට චෙනිත් අතේ තියෙනවා. 5 ගුණයක් කරගන්න නම් මේ පොකට් මනි යන්න ඕන අපේ බෝනස් ප්‍රශ්නෙට. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
3: ඔව්.
1: හවායි දූපත ඇමරිකා එක්සත් ජනපදයට අයත් දූපත් සමූහයක්. විශාල දූපත් 8ක් සහ තවත් කුඩා දූපත් රාශියකින් හවායි දූපත් සමන්විතයි. අපි අහන්නේ හවායි දූපත් පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. පැසිෆික් සාගරයේ, 2. අට්ලාන්ටික් සාගරයේ.
2: හවායි දූපත් පිහිට ඇත්තේ කුමන සාගරයේද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ පැසිෆික් සාගරේ. අතේ තිබ්බා රුපියල් 1000ක් පොකට් මනි. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක ට්‍රයි කළා. රුපියල් 5000ම දිනා ගමු. හොඳද ෂෙනිත්?
3: හරි.
2: ජය වේවා.
3: ජය වේවා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: අපි හැමෝම අනාගතය ගැන හරියටම දන්නේ නැහැ. අද මොකද වෙන්නේ කියලත් අපිට හරියටම කියන්න බෑ. ඉතින් කොහොමද හෙට දවසේ මොකද වෙන්නේ කියලා අපි කියන්නේ නේද? ඒ නිසා දන්නේ නැති අනාගතය වෙනුවෙන් අද ඉඳලම ප්ලෑන් එකක් තියාගත්තොත් අදිසියක් වුණොත් මොකද කරන්නේ? අනාගතයේදී මෙන්න මේ වගේ වියදමක් අපිට එනවා, අන්න ඒක පිරිමහ ගන්න අපි අද ඉඳලා මෙන්න මෙහෙම කටයුතු කරන්න ඕනේ කියලා හොඳ මූල්‍ය විනයක් තියෙනවා නම් ජීවිතේ දිනන එක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ. දරුවෙක්ගේ අනාගතයට, ඒ වගේම ඔබේ ගෙවල් දොරවල් හදාගන්න සිහින මාලිගාවනේ අපි ගෙදරට කියන්නේ. එතකොට තවත් අවශ්‍යතා ගොඩක් තියෙනවනේ නේද? කොච්චර නම් අවශ්‍යතා තියෙනවද අපේ ජීවිතේ? ඉතින් මේවා සම්පූර්ණ කරගන්න අපිට ස්ථාවර මූල්‍යම අත්වැලක් ඕන වෙනවා. ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. මේ දවස්වල පොලිය වැඩි, හැමදේම වැඩින්නේ, පොලියත් වැඩි. ඉතින් අතේ තියෙන පුංචි මුදල අරන් යන්න. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 13:19 කතා කළ විස්තර දැනගන්න පුළුවන්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ඔන්න ලබා ගන්න පුළුවන්. මේක හැමදාම හම්බ වෙන්නේ නැති චාන්ස් එකක්. ඉතින් යන්න ගිහිල්ලා ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. මතකයින තැන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 13:19 අදම කෝල් එකක් දීලා විස්තර දැනගන්නත් පුළුවන්.

0: බලන්න මක්කලෝ, අදෝ යා මේ කතා කරන දේවල් ඔළුව හැප්පුණාට පස්සේ වෙන දේවල්නේ.
1: ඔළුව කොහෙද ගදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල්.
0: ඒකනේ මක්කලෝ.
1: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
6: මන්නම් හිතන්නේ නැහැ.
4: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
10: අනුවටයි
11: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
12: සියත
11: දිවයින පුරා.

අසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. අසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ගැටුම ගැන බන්ධනාකාරයෙන් ප්‍රකාශ ගනි ගාල්ල බන්ධනාකාරයත් අවධානමක මැදපරදිග යුද්ධයෙන් ගුවන් ගමන් දෙදහස්සකට බලපෑම් මහරගම ඩෙංගු පැතිර වූ අයට ලක්ෂ විසියකක දඩ හෝමුස් හරහා නෞකා ගමනාගමනයට යළි බාධා
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: Secret Money. මාසේ 6 පහුවල විනාඩි 6යි. 6යි 6යි දැන් වෙලාව. සාමාන්‍යයෙන් එක වගේ ඉලක්කම් දෙකක් අපි දැක්කහම 6යි 6, 7යි 7, 8යි 8 අපි කියනවා මේ හොඳයි.
1: Angel number.
0: Angel number. මේක good wish හොඳ ඔබේ ජීවිතේට හොඳයි කියලා හිතන දෙයක් ප්‍රාර්ථනා කරන්න හොඳයි කියලා විශ්වාසයක් තියෙනවා. විශ්වාස මතනේ අපි ජීවිතේ ගොඩක් තීරණ ගන්න. පොකට් මනිත් එහෙම තමයි. විශ්වාසයෙන් යුතුව තරඟ කළොත් දන්න දැනුම පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. ඔන්න මේ පැයේ මුලින්ම එකතු වෙන අපේ ජැක් රාහි පොඩ්ඩ අපි යන්නේ හොරණ පැත්තට. Good morning.
2: Good morning.
1: සවිඳු රන්මිත් තමයි අපිත් එක්ක දෙවනි තරඟකාරය විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ. Good morning සවිඳු. අපි එහෙනම් තරඟ කරමු නේද?
0: හරි. සවිඳු ඉස්කෝලේ 9 වසරේ ඉන්නේ. හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නෙ. නේද?
1: සවිඳුට ප්‍රශ්න හතරක් තියෙනවා. රුපියල් 250න් තමයි අපි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ රුපියල් 5000 වෙනකම් ඔයාට තරඟ කරන්න පුළුවන්. තප්පර 5ක් අපි ඔයාට දෙනවා. ඒක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් අපි දෙනවා. මේ තමයි සවිඳු ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: උච්චාරණයේදී ශබ්දයේ උපදින තැන අනුව සිංහල අක්ෂර බෙදෙනවා. දිවේ මැද කොටස තල්ලිහි ගැටීමෙන් උපදින අක්ෂරය වන්නේ 1 තාලුජ අක්ෂරය, 2 දන්තජ අක්ෂරය.
2: 1
1: රුපියල් 250යි පොකට් මනි. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: මෙන්න දෙවන ප්‍රශ්නය ඉතිහාසය විශ්වෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. පැරණිතම හා විශ්වාසනීයම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් සෙල් ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි ලෙස සෙල් ලිපි කොටස් 4යි. අපි අහන්නේ පැරණි සෙල් ලිපිවල අලකපය මහරජ කියලා හඳුන්වන්නේ කවුද? 1 දොටුගැමුණු රජතුමා, 2 පළමු කාශ්‍යප රජු.
2: 2
1: දෙවැනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. බිත්තර කහමදේ පෝෂ්‍ය පදාර්ථ රසක් අන්තර්ගත වෙනවා. බිත්තරයක තියෙන වඩාත් ගුණදායම කොටස බිත්තර කහමදයයි. අපි අහන්නේ බිත්තර කහමදවල තියෙන විටමින් වර්ගය මොකක්ද? 1 විටමින් C, 2 විටමින් A.
2: 2
1: මේ වෙනකොට ප්‍රශ්න 3කට හරි උත්තර තෝරලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් සවිනු අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: ආ.
0: සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා සහ ග්‍රහලෝක 8කින් සමන්විතයි. මෙම ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක ලෙස කොටස් 2යි. අපි අහන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය මොකක්ද? 1 යුරේනස්, 2 අඟහරු.
2: යුරේනස්.
0: ප්‍රශ්න 5ටම හරි උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනාගත්තා. පුතා මොකද හිතෙන්නේ මේ වෙලාවේ?
2: සතුටුයි, ගොඩක් සතුටුයි.
0: ඉස්කෝලේ යාළුවන්ටත් පොකට් මනි ගැන එහෙනම් කියන්න ඕනේ.
2: ආ.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
5: කවුද ඒක කළ තියන්නේ? එහෙම
4: මතක තියාන්නේ එක වාචිකාර ප්‍රශ්නකට තියන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
6: හයිනන්ගේ තව එක විනාඩියක් තියෙනවනේ. ඒ විනාඩිය දෙන්න.
4: මේ ජෝක් එකක් කරගන්න
6: එපා කරු. කිසිම ජෝක් එකක් නැහැ කරු කතානායකතුමා.
5: මොකද්ද මේ විකාරය?
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: Hi, Shenya, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 492 492 3 27

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University, the place to be.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
5: සියත දිවයින පුරා

0: FM. Siapa Pocket Money?
1: උදේහයයි විනාඩි 21යි දැන් වෙලාව. මාෂි ඔන්න තවත් පුද්දෙක් ඉන්නවා මේ වෙලාවේ. මෝදිත ගුඩ් මෝර්නින්. කොහෙද ගෙවල්? පුතාගේ ගෙවල් කොහෙද තියෙන්නේ?
2: හංවැල්ලේ.
1: එතකොට ඉස්කෝලේ මොකක්ද? ශාන්ති ඉස්කෝලයක්නේ. දැන් ලෑස්ති වෙලා ඉන්නේ මේ වෙලාවේ පොකට් මනි ප්‍රශ්න 4ටම උත්තර දීලා ඔන්න අද දවසේ ජයග්‍රාහකෙක් වෙන්න නේද මාෂි?
3: අනිවාර්යයෙන්ම ඔයාලට ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්න 4ට උත්තර දෙන්න අපි තප්පර 5ක් ඔයාලට දෙනවා, උත්තර 2ක් දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තර තේරුවොත් ඔයාලට රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි මෝදිත පුතා මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ශ්‍රී ලංකාවේ යකඩ කර්මාන්තය අවුරුදු 3000කට වඩා පැරණි. පළවෙනි විමල ධර්මසූරිය සහ සෙනරත් වැනි රජවරුන් යකඩ කර්මාන්තය දියුණු කරන්න පියවර ගත්තා. අපි අහන්නේ මහනුවර රාජධානි සමයේ යකඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියට පත් වූ ප්‍රදේශය වන්නේ 1 කොත්මලේ, 2 දුම්බර.
3: මෝදිත පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නෝ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව විශ්වයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. පුෂ්ප හට නොගන්න ශාක කාණ්ඩය අපුෂ්ප ශාකයි. මේවා බීජාණු මගින් ප්‍රචාරණය වේ. අපි අහන්නේ මේ අතරින් අපුෂ්ප ශාකයක් වන්නේ 1 මුරුංගා, 2 සල්වීනියා.
3: අපුෂ්ප ශාක වලට උදාහරණ තමයි මඩු, පාසි, මීවන. දැන් දෙවෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න සිංහල භාෂාව හා සාහිත්‍ය ඇසුරෙන් නිර්මාණය වෙන ප්‍රශ්නය. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1956 දී නිර්මාණය කරපු මනමේ නාට්‍ය ශ්‍රී ලාංකේය නාට්‍ය ඉතිහාසයේ සංවිස්ථානයක්. එය ශෛලීගත නාට්‍ය ගණයට අයත්. අපි අහන්නේ මනමේ කතාවට පාදක වී ඇති ජාතක කතාව කුමක්ද? 1 උම්මග්ග ජාතකය, 2 චුල්ල දනුද්දර ජාතකය.
3: ප්‍රශ්න තුනකට ඔන්න උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්නවා මෝදිත. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය රුපියල් 1000 පස් ගුණයකින් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්.
1: ලෝක ප්‍රසිද්ධ මූර්තියක් ලෙස ඉස්සුරු මුනි පෙම්යුවල සැලකෙනවා. මිනිස් රූප දෙකක ස්වභාවික ඉරියව් සහ සෙනෙහස මනාව එහි මූර්තිමත් කර තිබෙනවා. අපි අහන්නේ ඉසුරු මුනිය පෙම්යුවල කැටයම අයත් වෙන්නේ 1 අනුරාධපුර යුගයට, 2 මහනුවර යුගයට.
2: අනුරාධපුර.
3: ප්‍රශ්න 4ටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්නවා.
1: මෝදිත ඉස්කෝලේ වැඩිපුර මාස විෂය මොකක්ද?
2: ඉතිහාසය.
1: ඉතිහාසයේ ලකුණු කීයක් විතර තියෙනවද පුතාට? 96. 96යි. හරි. බොහොම සන්තෝෂයි. ඉතින් යාළුවන්ටත් ඉස්කෝලේ ගිහිල්ලා එහෙනම් පොකට් මනි ගැන කියන්න ඕනේ. හරිද?
3: ජය වේවා මෝදිත. මෝදිත ඒ විදිහට ජයග්‍රහණය කරද්දී අපි ඔන්න මේ පාර ආයිමත් නම්බෙක මතක් කරන්න ඕන. නම්බෙක මතක් කරන්නේ දැන් අලුත් සතියක් පටන් ගන්නවා. මේ සතියේ පොකට් මනි දිනා ගන්න නංගිලා මල්ලිලාට අපි චාන්ස් එක දෙන්න බෑ. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බෙක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. අපිට මැසේජ් එකක් එවලා තියන්න. නමගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. ඒ වගේම අම්මලාටත් මේ චාන්ස් එක ඒ විදිහටම තියෙනවා.
1: අපි ගමනක් යනකොට වේගෙන් ගියොත් එහෙම ඉක්මනට යන්න පුළුවන් නම් වේගෙන් යන්න ඕනේ.
3: ඔව්.
1: හැබැයි පරිස්සමට යන්න ඕන නම් කල්පනාවෙන් මැද වේගකින් වෙලාව තියලා යන්න ඕනේ. ජීවිතය කියන්නේ එහෙම පරිස්සමට යන්න ඕනේ ගමනක්. මේකෙන් ගියොත් එහෙම සමහර වෙලාවට අනපේක්ෂිත සිද්ධියකට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කල්පනාවෙන් හරි වේගයෙන් කල් තියලා ගියොත් එහෙම අපේ අරමුණ වෙනුවට වෙනුවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ජීවිතයට අවශ්‍ය කරනවා ස්ථාවර මූල්‍යමය ශක්තියක්. ඒ වෙනුවෙන් අඩුම රිස්ක් එකක් තියෙන දෙයක් නේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක. වන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු වලට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් කියනවා. 11.84%ක වාර්ෂික සපල පොලී අනුපාතයකට යටත්ව. මේ ගැන විස්තර දැනගන්න 13.19ට කතා කරන්න. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් මෙතින් ඔබට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන් ජීවිතේට. ඔබේ මූල්‍යමය ස්ථාවරත්වය හදාගන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එතකොට ගයක් දොරක් හදාගන්න. ඒ විතරක් නෙවෙයි, අනාගතයේ දවසක විශ්‍රාම ගියාට පස්සේ කාගෙන්වත් රුපියලක් අතින් නැතුව තමන්ගේ මුදලින්ම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් අදම ආරම්භ කළොත්. ඉතින් කතා කරන 13.19ට සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනවා.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ 23ක් තවදුරටත් රෝහලේ. මැද පෙරදිග යුදයෙන් ගුවන් ගමන් 2000කට බලපෑම්. මහරගම ඩෙංගු පැතිර වූ පුද්ගලයින්ට ලක්ෂ 21ක දඩ. හෝමු සරහා නෞකා ගමනාගමනයට යළි බාධා. ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේ කම්පුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ ප්‍රකාශ ලබා ගැනීම සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක සඳහන් කළේ ඒ සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවයි. සිද්ධියට අදාළව තවත් විමර්ශනයක් සිදු කරනු ලබන්නේ පොලිසිය විසින්. මේගමෝ බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස සැලකින බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තිබීම නුසුදුසු බවට තීරණය කර ඇත්තේ බන්ධනාගාර පරිපාලනය විසින්. රැඳවියන් බහුතරයක් මාරු කර ඇත්තේ වෙනත් බන්ධනාගාර වෙතයි. මේගමෝ බන්ධනාගාරයේ සිටි රැඳවියන් දහස්සකට අධික පිරිසක් මෙවන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. තුවාල ලැබූ නිලධාරීන් දෙතෙනෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුට ආසන පිරිසක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 29ක් දක්වායි. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්. 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන්. ඉන් 14 දෙනෙකු වෙඩිවැදීමෙන්ද 9 දෙනෙකු පහරදීම් හේතුවෙන්ද මියගොස් ඇති බවට අනාවරණ වුණා. එක් මරණයක් සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවක්. බන්ධනාගාර නිලධාරීන් අමානුෂික පහරදීම් වලට ලක්ව ඇති බවද අනාවරණ වුණේ මරණ පරීක්ෂණයේදී. ගාල්ල බන්ධනාගාරය තුළද අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවා.
3: ගාල්ල බන්ධනාගාරයේ තත්ත්වය ගැන අපි කිව්වේ එහි රඳවා තිබෙන රැඳවියන් ඒ රඳවලා තබන්න ඕන ප්‍රමාණයට වඩා කිහිප ගුණකින් වැඩි. අපි බැලුමකට හුලං ගහන්න ඕන ප්‍රමාණයක් තියෙනවානේ. ඊට වඩා ගැහුවොත් ඒක පුපුරලා යනවානේ. බන්ධනාගාර පුපුරලා යන්න නියමිතයි.
1: බන්ධනාගාරවල පවතින තදබදය අවම කර ගැනීම සඳහා නීති සංශෝධනය කළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
4: මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතිනවා. 11,000ක රැඳවියන් ප්‍රමාණයක් රැඳවිය හැකි බන්ධනාගාර පද්ධතිය මේ වන විට සිටින රැඳවියන් සංඛ්‍යාව 40,000කට ආසන්නයි. මේ ප්‍රමාණය අඩු කරගන්න ගත හැකි පියවර මොනවද?
5: මූලික වශයෙන්ම ගත්තොත් 70%ක් විතර මේ කියන්නේ විෂ මත්ද්‍රව්‍ය පනතේ යටතේ, ඒකේ 54 වගන්තිය යටතේ අප ලබා ගැනීමට තියෙන අපහසුකම. එතකොට ඒක නීතිය පැත්තෙන් තියෙන කාරණයක්. ඒ 70%ක්ම අපිට අඩු කරගන්න පුළුවන් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එන නඩුවලදී. අප ඕ ඒහා සමාන්තර වශයෙන් පනත වෙනස් වෙලා දැන් වෙනත් රටවල් අපි දකිනවා එවැනි අයට හවුස් ඇරෙස්ට් කියලා තියෙනවා.
4: රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය අවම කරගන්න ගත හැකි විශේෂ පියවර තියෙනවද?
5: වෙන රටවල මම දැකලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ මේ මත්තරන් ගොඩ ගැත්තර පස්සේ එහෙම ඉතාම ඉක්මනටම ප්‍රාදේශීය රස පරීක්ෂණ කාර්යාලය තියෙනවා. ඒවෙන් ඒ දේවල් සිදු කරගන්න අවස්ථා තියෙනවා.
4: සුළු වැරදි මත බන්ධනාගාර ගතවන රැඳවියන් සමග දරුණු ගණයේ රැඳවියන් එකම සිරමැදිරියක රඳවන බවට චෝදනා එල්ල වෙනවා. එය වළක්ව ගන්න ක්‍රමවේද නැද්ද?
5: ඊනි වගේ බන්ධනාගාරවල මම දැකලා තියෙන දේ තමයි මේ බන්ධනාගාරයේ තුලම ඒ අයට වෙන්නිච්ච වෙනම කුටි තියෙනවා. දරුණු ගණයේ අයට වෙනම කුටි තියෙනවා. රිමාන්ඩයි නම් පොදුවේ හෝල්ස් වලට දාලා තියෙන්නේ. ඒ අයට ව්‍යායාම් කරන්න, ඒ වගේ මේ දිනදා අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඒගොල්ලන්ට එහෙම දේවල් ලැබලා තියලා තියෙනවා. එක රයින් මේක කරන්න බෑ.
4: මීගමුව බන්ධනාගාරයේ ඇතිවුණු ගැටුමින් නිලධාරීන් 8 දෙනෙකු මිය ගියා. මේ සිද්ධියට සම්බන්ධ රැඳවියන්ට එරෙහිව ගන්න පුළුවන් නීතිමය පියවර මොනවද?
5: රැඳවියෝ සම්පූර්ණ වශයෙන්ම රටේ තියෙන සාමාන්‍ය නීතියටත් බන්ධනාගාර ආඥා පනතටත් ඒහා අදාළ සියලු රෙගුලාසි වලටත් යටත් වෙනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට බන්ධනාගාරයේ හිටියත් ඒ මිනී මැරීම් සිදු කර ආයට එරීම සම්පූර්ණ වශයෙන්ම නඩු පවරන්න. Inside Story.
1: නිසේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීමද බන්ධනාගාර ගැටුමට හේතුවක් බව සමගි ජනබලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
6: ඔබතුමාලට පුළුවන් වුණාද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරේ පත්තර ගන්න? අවුරුදු කීයක්ද? අවුරුදු එකහමාරක්. තුසාර උපුල්දෙනිය අයින් කළා දැම්මා. මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඒක නිවැරදි කරන්න කියලා තියෙනවා. ඒකම වැරදි තීන්දුවක්. ඒ අයින් කරාට පස්සේ තාම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරේක් නැහැ. ඔබතුමාලා මේ තුසාර උපුල්දෙනිය විතරක් නෙමෙයි, අපිට ආරංචි මීගමේ බන්ධනාගාරෙත් ප්‍රධාන නිලධාරීන් දෙන්නෙක්ව මාරු කරලලු. ඔබතුමාලා හැම ආයතනයකම දේශපාලන කෝණයෙන් බලලා හැමතැනම අනලා තියෙනවා.
1: නියෝජ මාධ්‍ය නලින් හේවගේ ප්‍රකාශ කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාතාලය පිළිබඳ හඬනැගීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
6: දවසේම විපක්ෂයේ මාතෘකාව බන්ධනාගාරය ගැන. මොකද අපි දන්නවා යාළගේ ඉස්සරහට ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංච කූට්ටම. ඒ වගේම යාළගේ අවසන් නවතන් පොලේ බොහෝ දෙනාගේ බන්ධනාගාරය. පාතාලය ගැන කතා කරන්න බෑ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයට ඒව කතා කරන්න බෑ. පාතාලේ සොත්‍යුපාලි කියන කෙනා තාත්තගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියේ. චන්ද්‍රිකාගේ පාතාලේ වැද්දගාන සංජීව බොඩිගාඩ්ට හිටියේ. නාමලට පාතාල ගැන කතා කරන්න බෑ. පිටිපස්සෙන් ඉන්න ජුලම් පිටි අමරේ.
1: මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණීමට සහ පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 2000ක් අවලංගු වූ බව සංචාරක නියෝජ්‍ය මාධ්‍ය රුවන් රණසිංහ පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ බාධ හමුවකට එක් වෙමින්.
7: මැද පෙරදිග ගුවන් කලාප වසා දැමීම සිදු වුණා. ඉතින් මේකත් එක්ක ගුවන් යානා 2000කට වැඩියේ පැමිණීම් දහසක් ආසන්න වශයෙන් සහ වගේම පිටත්වීම් ශ්‍රී ලංකාවෙන් දහසකට සම්පූර්ණයෙන් ගත්තොත් 2000ක් වගේ අවලංගු වෙලා තිබෙනවා. ඉතින් මේක දැඩි අභියෝගයක් බලපෑමක් ඇති කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට. ඇත්තට අපි සැලසුම් කරපු තත්ත්වය ළඟා කරගන්න මේ අවුරුද්දේ
1: විදේශ සංචාරකයෙකුගෙන් දිනකට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් 148ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරී සභාපති බුද්ධික හේවාව සම්සඳහන් කළේ.
8: දැනට අපිට ඉන්දියන් සංචාරකයෙකුගෙන් දවසට ඩොලර් 154ක වගේ දිනක ආදායමක් හම්බ වෙනවා. ඒක ඇත්තටම බැලුවොත් ඩේලි ඇවරේජ් එකට වැඩිය වැඩි. අපේ ලංකාවේ සංචාරකයෙකුගේ ඩේලි ඇවරේජ් එක 148ක්. 154ක වගේ තත්ත්වයක් අපිට ඉන්දියන් සංචාරකයෙකුගෙන් ලැබෙනවා. ජනප්‍රිය මතයක් තියෙන ඉන්දිය සංචාරකවහම ආදායම අඩු වෙනවා කියලා. ඇත්තටම ඉන්දියන් සංචාරකයෝ කියන්නේ අඩු ආදායම් සංචාරකයෝ නෙමෙයි. ඩොලර් 154ක් තමයි ඒගොල්ලන්ගේ ඇවරේජ් එක.
1: පසුගිය 6 වනදා දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 11,81,294ක්. මෙම මාසයේ පළමු දින 6 තුළ විදේශ සංචාරකයන් 34,721 දෙනෙකු දිවයිනට පැමිණියා. ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 346.86ක් බවට පත් වුණා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 331.34ක්. ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙන්වෙන් වශයෙන් මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ ඉන් හදිසි පාලම් මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර ඍජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව හිමිවන බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වමින් අධි අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාවට නැවත පදිංචිවීමට ඉඩ නොදෙන ලෙසත් එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් සඳහා අනුමැතිය ලබා නොදීමට ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බවත් දැනුම් දුන්නා. ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය මහරගම කොට්ටාසය පුද්ගලයින්ට ₹121 දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් කල්දේරා සඳහන් කළේ එක් දිනකදී ඩෙංගු මදුරු පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින්ට පැනවූ වැඩිම දඩ මුදල මේ බවයි.
9: ඩෙංගු බෝ කරපු ස්ථාන වෙනුවෙන් දිනකට පැනවූ වැඩිම දඩ මුදල ලක්ෂ 21ක මුදලක් ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ දඩ වශයෙන් නියම කළා. මම කියන්නේ ඉදිරියේදී මේ වැඩසටහන් පෙර පරිදිම පැවැත්වෙනවා. ඉතින් ඔබගේ පරිශ්‍රයත් පිරිසිදුව තබා ගන්න. එහෙම නැතුනොත් ඔබටත් දඩ මුදලක් ගෙවී වීමට සිදුවෙයි. ඒ නිසා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මදුරු භෝවන ස්ථානය ඉවත් කරලා අපිට සහයෝගය ලබා දෙන්න.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 45ක්. ජූලි මාසයේ ගත වූ දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 9654 දෙනෙකු වාර්තා වුණා. දිවෙන පුරා හඳුනාගෙන ඇති ඩෙංගු ආදී අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක්. හිස් ඉඩම් සහ වසදමා ඇති නිවාස ඩෙංගු මර්ධන කටයුතුවලට බාධාවක් වී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති අමිත් කුමාර සඳහන් කළේ.
10: හිස් ඉඩම් සහ වසා දමා ඇති නිවාස මේ අවස්ථාවේදී අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හිස් ඉඩමක් සහ වසා ඇති නිවසක් ඇත්නම් කරුණාකරලා මේ දින දෙක තුන ඇතුළත පරීක්ෂා කරලා මදුරුවන් බොහෝයක ස්ථාන ඇත්නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා. ඔබ හිතනවා නම් සමාජයේ ඉහළ තනතුරක් දරනවා, ඉහළ වගකීමක් දරනවා කියලා, ඒක ඩෙංගු මදුරුවාට සහ රෝගයට අදාළ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මදුරුවන් බොහෝ ස්ථාන ටික විනාශ කරන්න ඕන.
1: ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති සටන් විරාමය මේ වන විට බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර යළිත් සාකච්ඡා වටයක් පැවැත්වීම සඳහා පාකිස්තානය සහ කටාර් රාජ්‍ය මැදිහත්ව කටයුතු කරමින් සිටින බවයි. ඇමෙරිකාව සහ ඉරානය අතර එල වූ ප්‍රහාර හේතුවෙන් හොමු සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයේද සැලකියතු මට්ටමකින් පහළ බැස ඇති බවයි නිරීක්ෂකයින් පැවසුවේ. ඇමෙරිකානු හමුදාව ප්‍රකාශ කළේ හොමු සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශ ඇතුළුව ඉරානයේ හමුදා ඉලක්ක 90කට ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රහාරවලින් පසුගිය දින දෙක තුළ පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ එරට බුෂර් න්‍යෂ්ටික බලාගාරයේ ආසන්න ප්‍රදේශවලට මෙන්ම ටෙහරානයේ සහ මෂාද් නගරය සම්බන්ධ කරන පාලම් සහ දුම්රිය මාර්ග කිහිපයකටද ප්‍රහාර එල්ල වී ඇති බවයි. ඉරානයේ දකුණු ප්‍රදේශයේ කොනාරක් නගරයේ නවක හමුදා කලාපයකටද අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල වුණා. ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ඇමෙරිකානු ප්‍රහාර බරපතල යුද අපරාධයක් බවයි. ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් කුවේට්, බහරෙන් සහ කටාර්හි පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පෙන්ම ජෝර්දානය සහ ඉරාකයේ තවත් ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළා. මෙවන විට ඉරානයට එරෙහිව ඇමෙරිකානු හමුදාව කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවයි ඇමෙරිකානු පරිපාලනයේ නිලධාරියෙකු CNN පුවත් සේවය වෙත ප්‍රකාශ කළේ. ඇමෙරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පසුගිය පෙබ්‍රවාරි 28 වනදා මියගිය ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය කටයුතු අද නවසන් වීමට නියමිතයි. ඔහුගේ පුත්‍රයා වන වත්මන් උත්තරීතර නායක මොජ්ටාබා කමේනි බොහොමදානය ඇතුළු කිසිදු අවසන් කටයුත්තකට සහභාගී නොවීමට තීරණය කර ඇත්තේ ආරක්ෂක හේතුන් සැලකිල්ලට ගනිමින්. දෙදහස් 26 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ථ අවසන් වටයේ පළමු තරගෙන් ප්‍රංශය ජය ගනු ලැබුවා. ඒ ගෝල දෙකට බිඳුවක් ලෙස මොරක්කෝව පරාජයට පත් කරමින් එයනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු රට බවට ප්‍රංශය පත්වනා. යළි සිරස්තල බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ 23ක් තවදුරටත් රෝහලේ. මැද පෙරදිග යුද්ධයෙන් ගුවන් ගමන් 2000කට බලපෑම්. මහරගව ඩෙංගු පැතිර වූ පුද්ගලයින්ට 121ක දඩ. හොමු සරහා නෞකා ගමනාගමනයට යළි බාධා. ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ක්‍රන්ති සිටින්න පැන් පැපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town. ලෝකෙ ගොඩක් අය දන්න ලංකාවේ musician දිනේෂ් සුබසිංහ අද birthday එක celebrate කරනවා.
1: Happy birthday දිනේෂ්.
2: අනේ thank you very much.
3: Happy birthday, happy birthday, happy birthday to you.
1: මුලින්ම වයලින් එකක් අතට ගත්ත කවද්ද?
2: මං හිතන්නේ දැන් අවුරුදු 32ක් විතර වයස අවුලා.
0: ඉන්දියාවේ පේමන්ට් එකේ තිබ්බ රාවණ හත ඉන්ස්ට්‍රුමන්ට් එකට ලොකු වටිනාකමක් දෙන්න ඔයාට පුළුවන් වුණා නේද?
2: මට පුළුවන් වෙනවා 2009 එයා රහමන්ලාගේ ඉගෙන ගන්න කාලේ රාවණ චිත්‍රපටියේ පවා රාවණ හත වාදනය කලේ කවුද කියලා ටයිටල් එකකින් පවා ඒක ඉන්දියාවට ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට අවධානයක් පාත්‍ර කළ යුතුයි කියන තැනට ගේන. ඉතින් ඒකෙදි මට එයා රහමන් සහ කැත්ලින් ආකාරයි දෙපළ එකතු වෙලා කරපු ප්‍රොඩක්ෂන් හවුස් එකත් එක්කම CD එකක මට ලැබෙනවා රාවණ හත වාදනය කර මමගේ නමත් එක්ක ඒක දානවා.
1: ඕගානා පොකුණ ෆිල්ම් එකේ කොහොමද කුරිනාරේ සද්දයාවේ?
2: මගේ අතේ තියෙන කීබෝඩ් එකක් විතරයි ඒදා අධ්‍යක්ෂකතුමා වාඩිලා ඉන්නේ. ඌ අලුතෙන් රූපගත කරපු දර්ශන වගේ බලබල. කෙරෙන්න ඕනද ඔළුවට ආවේ නැහැ මොකද නමුතු දර්ශනයක් තියෙනවා. ඒකල මම කුරිනාරේ ඉඳලා මොනහරි එකක් එන්නේ මම ආවට කියතගන්නත් ඒ වගේ මාරු නවුම් බවක් තියෙන බව අපිට දැක්කත්
0: ළඟදී අලුත් වැඩක් කළා නේද?
2: හදවතට දැනෙන අලුත් වැඩක් කළා. මගේ මව නැතුව ගත කරන පළමු වන උපන්දිනය මේක මගේ ජීවිතේ. මම එක ගීතයක් මාතෘකාවෙන් නිර්මාණය කළා. ඒක පළමු වතාවට ගුවන් විදුලියකින් අහන්න දෙන්න මම ඔයාලගේ නාලිකාවටම ඒ අවස්ථාව ලබා දෙනවා. ඒක මට ලොකු ගෞරවයක්.

0: යුගති වේට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0765833444. සීතා හදවත් දිනු හිතවත් කම.
1: සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
0: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
2: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
0: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
2: මොනවා? සිකුරා සෙනසුරාදර පහළ වෙන්නයි යන්නේ.
0: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
3: ගායන්තෝ විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියතර 2020
4: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
0: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
0: ඒකනේ මක්කලෝ.
2: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: Света, Дивайна-Пура.
1: Mummy's Pocket Money.
2: දිනන්න අපි හැමෝ මාසයි මාසෙ පොඩ්ඩ හතර දිනේ පොකට් මනි දෙන්න. දැන් අම්මලගේ chance එක.
3: අම්මලාටත් අපි පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන ගාල්ල ඉන්න ලසන්ති ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න. Good morning ලසන්ති.
4: Good morning.
3: ලසන්ති ප්‍රශ්න හතරයි තියෙන්නේ. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාලට ලැබෙනවා. ලෑස්ති නේද?
4: ඔව් ලෑස්ති.
3: ලසන්ති පළවෙනි ප්‍රශ්නට ඔයා හරියට උත්තරේ තේරුවොත් ඔයාට රුපියල් 250ක් අපි දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. අපි ඔයාට බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනි 50%කින් අඩු වෙනවා. මේ තමයි ලසන්ති අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: ලසන්ති යටත් විජිතයක් ලෙස තිබූ ශ්‍රී ලංකාව ජාතීන් තුනක් යටතේ පාලනය වුණා. 1815 අත්සන් කළ උඩරට ගිවිසුම මගින් ලංකාව ඉංග්‍රීසි යටත් විජිතයක් වුණා. උඩරට ගිවිසුමේ කොන්දේසි කඩවීම හා සිංහලයන්ට වූ අසාධාරණකම් නිසා 1818 පළමු නිදහස් සටන ඇති වුණා. අපි අහන්නේ 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනට සහය දීම මත ඉංග්‍රීසි උදහසට ලක් වුණේ 1. කුඩහපොළ හිමියන් 2. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්.
4: 2.
3: ලසන්ති වාරියපොළ සුමංගල හිමියන් තමයි හරි උත්තරේ. කුඩහපොළ හිමියන් සම්බන්ධ වුණේ 1848 මාතලේ කැරල්ලට. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
2: ලෝකේ භාෂා සිය ගණනකට පරිවර්තනය වෙලා පිලියන ගණනක් මිනිස්සු කියවන ග්‍රන්ථයක් තියෙනවා ලසන්ති. මේ ග්‍රන්ථය භාෂා 3000කට අධික ගණනකට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම පිටපත් ප්‍රමාණයක් ප්‍රචාරය වූ ආගමික ග්‍රන්ථය ලෙසත් මෙය පිළිගැනෙනවා. අපි අහන්නේ ලෝකේ වැඩිම පිටපත් ප්‍රමාණයක් ප්‍රචාරය වූ ග්‍රන්ථය මොකක්ද? 1. බයිබලය 2. කුරාණය
4: 2.
3: ලසන්ති හරි උත්තරේ වෙනෝනි බයිබලය. බයිබලය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ලෝකේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කරලා තියෙන ග්‍රන්ථය ලෙස වාර්තා වෙනවා. ලසන්ති අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: යකඩ බහුල ආහාරයක්නේ ලසන්ති නිවිති. හැබැයි සමහර අය නිවිති පරිප්පුයි එකට දාලා කන්න කැමති නැහැ. රුධිරයේ ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් නිර්මාණයට අත්‍යවශ්‍ය ඛනිජයක් තමයි යකඩ. ශරීරයට ප්‍රමාණවත් යකඩ නොමැති වීම නිසා යකඩ ඌනතාවය ඇති වෙනවා. අපි අහන්නේ යකඩ ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් වන්නේ 1. ගලගණ්ඩය 2. රක්තහීනතාවය.
3: ලසන්ති තුන්වෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා අතේ තිබු රුපියල් 250 මේ වෙනකොට රුපියල් 500ක් වෙනකම් වැඩි කරගෙන තිනවා.

0: රුපියල් 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි ලස්සන්ට අපි අයිම දවසක try කළා රුපියල් 5000ම දිනා ගමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
1: හරි බොහොම
2: ස්තුතියි. එනම් පොඩ්ඩොන්ටයි අම්මලටයි පොකට් මනි දීලා ඉවරයි මාෂි. අපිටත් යන්න වෙලාව හරි. හැබැයි යන්න කලින් වටිනා දෙයක් කියන්න තියෙනවා. මේ දවස්වල සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගියොත් ඔබ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ජේෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් වගේම 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන්. FD එකක් අතේ තියෙනවා නම් හිතේ බයක් නැහැනේ. ඕනම වෙලාවක ඔබට බය නැතුව ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් පොඩියට පටන් ගන්න. එතකොට පොලියයි මුදලයි එකතු වෙලා දවසක ඔබේ හීනට යන්න ඔන්න අවස්ථාව ලැබෙනවා. ජේෂ්ඨ පුරවැසියන් අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක් වගේම 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව මේ වැඩේ කරගන්න පුළුවන්. කතා කරන්න අදම 13:19ට.
0: මේ සතියේට පොකට් මනි දීලා ඉවරයි. එන අලුත් සතියක පොකට් මනි අරන් එනකන් අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. නම ගම විස්තරටි කියවන්න 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මලීලා. එහෙනම් අදට ගිහින් එන්න. මම ආශි.
2: එහෙනම් රටම දන්න රේඩියෝ ඩබලත් එක්ක ටිකටම සිය තහන්න. මම නිශාන්.

0: good morning දැන් වෙලාව උදේ 7යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700යි සියමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය

ෆ්‍රන්ස් ගුඩ් මෝනිං. ජීවිතයේ සරල තියරි දෙකයි. එක්කො දඩයම් කරන්න ඕනේ, නැත්තං කාගේ හරි දඩයමක් වෙන්න ඕනේ. හදයි විනාඩි එකයි. අද සිකුරාද.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබත් දරුවට උණ ගැනු නම බය වෙනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: බොහෝ දෙමව්පියන් විශේෂයෙන් මව්වරුන් තමන්ගේ දරුවට උණ හැදුනහම බොහෝ වෙලාවට බය වෙනවා. මුලින්ම කියන්න ඕනේ උණ කියන්නේ රෝගයක් නෙමෙයි, රෝග ලක්ෂණයක් පමණයි. බොහෝ විට උණ ඇති වෙන්නේ අපේ සිරුරට යම්කිසි විදියකින් විස බීජයක් එහෙම නැතිනම් බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් ඇති වූ විටයි. එවැනි ආසාදනයක් ඇති වුණාම අපේ සිරුරෙන්ම අපේ ආරක්ෂාවට සිදු කරන ක්‍රියාවලියක් තමයි මේ උණ ඇතිවීම කියන්නේ. උණ එහෙම නැතිනම් දේහයේ උෂ්ණත්වයේ වැඩිවීම නිසා අපේ ඇඟට පිටතින් ඇතුළු විස බීජයට එහෙම නැතිනම් වෛරසයට හෝ බැක්ටීරියාවට ඔවුන්ට හිතුමතියට ක්‍රියා කරන්න බැරි වෙනවා. සරලව කියනවා උණ කියන්නේ අපේ ඇඟේ ඇතිවෙන ඉතාම සාමාන්‍ය සරල ආරක්ෂක ක්‍රියාවලියක්. බොහෝ විට ආසාදන තත්ත්වේ පහව යනකොට උණත් ඉබේම ඇරලා යනවා. සාමාන්‍ය මේ සඳහා දින 3ක් හෝ 4ක කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කාලය තුලදී දරුවාගේ හැසිරීම සාමාන්‍ය විදිහට තියෙනවා නම්, දරුවා සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගන්නවා නම් එතරම් බිය වෙන්න ඕනේ නැහැ. ඔබ මේ කාලය තුලදී කළ යුතු වන්නේ දරුවාට හොඳ විවේකයක් ලබා දීමත්, දරුවාට හැකි පමණ දියර වර්ග පානය කිරීමට දීමත් පමණයි. නමුත් මේ කාලය තුලදී දරුවා වෙහෙසකරව දුර්වලව සිටී නම්, දරුවාගේ වයස මාස 3ට අඩු නම්, දින 3කට 4කට වඩා උණ තියෙනවා නම්, උණත් සමග වලිප්පු ඇති වේ නම්, ඔබ ඊටා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. එවැනි තත්ත්වයක් නොමැති නම් ඔබේ දරුවාට නියමිත මාත්‍රාවකින් යුතුව පැරසිටමෝල් ලබා දීම පමණක් ප්‍රමාණවත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: වැනි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: Coco Fry සතුටු රසය ගෙනෙන
3: MLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RBD බැංකුවෙන්
5: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිලවිකාශකයේ
8: හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The place to be
12: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
13: ඇලුමිනියම්මනේ.
14: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444 සීතා හදවත් දිනු හිතවත්කම
17: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
18: Light, Water, Phone
17: බිලට සහනය මෙන්න
19: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 738 388 CDB රන්නය රත්තරන් ණය දෙන ඉස්තරම්ම
20: තැන 98.2 98.4 සියතා

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 100%ක් ඉස්තරම්. ලොවක් පිළිගත් අපේ දේ.
6: Fry, RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
6: Coco Fry සතුටු රසය ගෙනෙන
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම්ගේ උඩාකා රේටින් ඒජන්සි BBB- stable outlook. සියත දිවයින පුරා

0: Tale obge.
1: Tale obge.
2: Tale obge.
1: Start කරන්න බා කැස. නතර කරගන්න බැරි වෙයි.
2: මේ තමයි කැස්සේ ප්‍රතිපල. මෙන්න මේ වගේ.
1: තනි කරම කැස නෙමේ කාසය අරවිඳ මට හිතෙනවාට.
2: කාස කියන්නේ බොත්තන් කාසද? මට තේරෙනවා මේ අනිත්තුන්ට තේරෙන්නේ කියලා. මම එන ගමන් කල්පනා කරගෙන ආවේ
1: හරි
2: මේ මිනිස්සු කියන අපේ තියෙන කන්ට්‍රවර්ෂල් බිහේවිය කන්ට්‍රවර්ෂල් තිංකින් හැසිරීමේ සහ සිතුවිලි වල පරස්පරතා තියෙනවා.
1: හැසිරීමේ සිතුවිලි වලයි පරස්පරතා.
2: මම පෙන්නන්නම්කෝ
1: කොහොමද කියලා.
2: ඔයා හිතන්නේ දුප්පත් මිනිහෙක් පහන් ගෙඩියක් හොරකම් කරනවා.
1: හරි.
2: උසාවි දාන්න ඕනද නැද්ද කියන්නේ?
1: උසාවි දාන්න ඕනි.
2: ඇයි ඒ? දුප්පත් මිනිහෙක් නේ.
1: නෑ ඒක වැරද්දක් නේ නේද?
2: ඒනනම් දුප්පත් මිනිහෙක්.
1: ඔව් දුකයි. හැබැයි ඉතින්
2: සමාජ ආරක්ෂණය කියලා එකකුත් තියෙනවනේ. මෙහෙමයි අස්වැසුමත් අරගෙන පහන් ගෙඩිය ගත්තනම් වැරද්ද. අපි තුම අස්වැසුම හම්බෙලා නෑ. එයාට යන්න ගිය අස්වැසුම ඒ ග්‍රාමයේම මෙච් එකක් ගහලා වෙන කාට හරි
1: දීලා. එත්ත කොට.
2: ඒ මිනිහට කණ්ඩ නෑ.
1: හරි. එතකොට එයා
2: එක දරුවෙක් ඉන්නවා. බිරිඳක් ඉන්නවා.
1: Oh my gosh. ඒත් වැරදි නේ.
2: බලයි.
1: වැරදි වැරදි.
2: පහන් ගෙඩිය හොරකම් කරන්න දරුවට කන්න දෙන්න. හිරේ යවමුද?
1: ඔයාට
2: පුළුවන්ද ඔව් කියන්නේ? හිරේ යවන්න ඕනේ.
1: හිරේ යවන්නේ කොහොමද නිකන් අමාරුයි. හැබැයි ඒක වැරද්දක් කියලා
2: වැරද්දක් කියලා සරස් කාලා කියන්න පුළුවන්. හිරේ යවන්න ඕනේද කියලා කියන්නේ.
1: ඒක නම් කියන්න අමාරුයි.
2: අපි කවුරුවත් කියන්න හදිස්සි වෙන්නේ නැහැ ඔක ඇල. අපිට හිතනවා නිකන් ඒක වැරද්දක් තමයි හොරකම කියන්නේ.
1: හරි.
2: ඒනට දුප්පත් මිනිහෙක් පාන් රාත්තල හොරකම් කරපු පළියට හිරේ විලංගුවේ දාන එකට අත උස්සන්න.
1: අතපණ නැහැ. තියෙනා හැම ගතියක්.
2: එතකොට අපේ අතර තියෙන මේ සංකල්ප නීති රීති සහ හොඳ නරක අතර අපේ තියෙන ඒ සම්බන්ධයෙන් අපිට තියෙන අදහස් හැප්පෙනවා. නේද? දැන් පුත් සයිකලයකින් මිනිහෙක් ගෙල්ලා මාර්ග නීතියක් කැඩුවට කමක් නැද්ද මොක්වත්?
1: වැරදි ඉතින්. එහෙම වෙන්න බෑ.
2: නමුත් අපේ තියෙනවා අනේ දුප්පත් මිනිස්සු කියලා. එහෙම එකක් තියෙනවා. දැන් එහෙම එකක් මම මේ දවස්වල දකිනවා. දැන් මටත් දැන් මම වැළුවේ මේවා කියන්න ගියාම අපහසුතාවයට ලක් වෙනා වගේ හැඟීමක් මට ආවා. මට ඉස්සල්ලාම දැනගන්න ඕනේ ඕගොල්ලන්ටත් එහෙමද කියලා. ඔයා දන්නවද හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් හදන එක කොච්චර අමාරුද කියලා? ඒකට කැලරි කවුන්ට් එක දැනගන්න ඕනේ. ඒ දේවල් වලින් කොච්චර කොච්චර අරගෙන තැම්බුවාම බටර් ෆ්‍රයි කරපුවාම වේලුවාම හරි මීපෙණි දැම්මම හරි මොන හරි හිතන්නකෝ
1: වැළලුවාම හරි මොකක් හරි
2: වැළලුවාම කන්න බෑනේ බං
1: ඇයි ඉස්සර මස්
2: කෝ අසුයරව මේක වැළලුවාම මස් නෙමේ කන්න වෙන්නේ වැළලුවාම කන්න වෙන්නේ පස්
1: හරි මොකක් හරි කරලා කන සිස්ටම් එක
2: ඒ කැලරි කවුන්ට් එකක් තියෙනවනේ ඩේලි කැලරි ඉන්ටේක්ස් තියෙනවා මිනිසුන්ට.
1: ඕකේ.
2: එතකොට ඕකේ ඩෙෆිසිට් එක. අපි දවසකට ඇතුළට දාගන්න කැලරි ගානයි. අපි කරන රස්සාවනුව අපෙන් එළියට යන කැලරි ගානයි. ඔය අතර පරස්පරයක් තියෙනවා නම් ගන්නවට වඩා එළියට යන ප්‍රමාණය ටිකක් වැඩි නම්
1: හරි.
2: කිසියම් කරදරයක් නැතුව හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එක මාර්ගයෙන්ම. ඔයා කියන්නේ මාස ගානක් ජිම් ගිහිල්ලා කරන්න බැරි වැඩක්.
1: හරි.
2: හෙල්දි බ්‍රෙක්ෆාස්ට් ටිකක් කැලරි ඩෙෆිසිට් එකක් තියාගෙන කෑවොත් කරගන්න පුළුවන්. ඒකට පොඩි කාලයයි යන්නේ.
1: හරි.
2: සීනි පිටි ආයි ඉද්ද ගෙවුවා වගේ නැවතුත් නම් ආයි දවස් 14 වෙනකොට හන්දම දෙන්නේ.
1: සීරියස්ලි?
2: සීනි පිටි අහලකට නැතුව දවස් 14කට නැවතුත්. අහන්න දෙන්නේ නැහැ ඉතින් බහින බැහිල්ල. ඒතර මෙහෙම හිතනවා. එයා දැන් මත්ද්‍රව්‍ය වලට හුරු වෙලා වගේ නේ එහෙම ඔව්
1: එහෙම අහනවා හිතනවා නම් තව කමන්නේ නැහැ කිමු දැන් අහනවා එහෙම
2: පොඩි
1: මොනවා හරි භාවිතා කරනවා
2: හීරෝයින් ගහනවා එහෙම හිතෙනවා. ඒ ගානට කිට්ට වෙන්න පුළුවන්.
1: හරි.
2: දැන් මං හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකේ ඉන්නේ. මම ඕක ගෙදර හදන්න ගිහලා මට තේරුණා මේක නම් මේ පුදුම අමාරුවන්. ඊට හොඳයි මහත් වෙලා බොඩිය පෙට්ටියට දාගන්න බැරි තරම් මහත් වෙලා මැරිලා. ඒ තරම් අමාරුයි හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් හදන්න. එතන හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගෙදර හදලා පාරට ගෙනහැල්ලා විකුණන්න. එකක් නෙමෙයි. එකකට වෙනස් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් ಜಾති 5-6ක්. හෙල්දි බ්‍රෙක්ෆාස්ට් වර්ග 5-6ක් හදාගෙන ඇවිල්ලා මහා පාන්දර මිනිස්සු වෙන වෙලාවටත් කලින් ඇවිල්ලා
1: හරි
2: වාහනේ තියාගෙන පාරයින් හිටගෙන දූවිලි කාගෙන ඒ ඇස්සේ කෑම ටිකේ සෞඛ්‍ය ආරක්ෂිත බවත් රැකගෙන විකුණන එක ලේසිද?
1: අමාරුයි.
2: ඒක අමාරුයි.
1: Yes.
2: ඒක හොඳ බිස්නස් එකක්ද?
1: අනිවාර්යෙන් හොඳ බිස්නස්
2: එකක්. දැන් ඒක පාරයින් තියාගෙන විකුණනකොට ඒ මුළු පාරටම තියෙන ලේන් දෙකයි නං.
1: හරි.
2: මිනිස්සු වාහනේ ඉඳගෙන මේ බ්‍රෙක්ෆාස්ට් එක එන්ජොයි කරන මට්ටමට වැඩේ හැදෙනුත් අනිත් හදිස්සියේ වැඩට යන මිනිස්සු යන කැකිරි වත්තකින් ගියාවයි කියලා මිනිස්සු වාහනේ නවත්තගෙනම බිස්නස් එකට සහයෝගය දක්වනවා නම්
1: හරි
2: ඒකත් කමන්නේ නැද්ද?
1: එතන නම් අවුලක් තියෙනවා බ්‍රෝ. ඩෙෆිනිට්ලි
2: ඔකට මොනාර කිව්වොත් මිනිස්සු මොකද හිතන්නේ? අන්න මිනිහෙක්. අන්න මිනිහෙක් ඔළුව උස්සනකොට අන්න
1: මට ඔය පාර මොකද්ද කියලා කියන්න පුළුවන්.
2: උගුර බැරෙන්න වෙන්න එපා ඉතින් මේ කියන්නේ මම.
1: නෑ ඒක ආයෙ නම් පාර වෙන්න තියෙති.
2: මිනිස්සු හොඳ වැඩ කරනවා. කිරි කලයේම ගේනවා.
1: හරි.
2: කිරි කලයේම ගෙනහැල්ලා අරින් පොඩ්ඩකුත් ගේනවා ඉතින්. හදිස්සියක් වුණොත් දාගන්න.
1: බල්ලෝ අර මිනිස්සයාගේ නෙමෙයි වැරද්ද, ව්‍යාපාරය කරන මිනිස්සයාගේ නෙමෙයි.
2: වගකීම වගකීමමයි.
1: ආ ආ ඔකේ.
2: මිනිස්සු නිකම් පාර මැද්ද වාහන නවත්තන්නේ නැහෙනි. මොකද මම දන්නවා පහුගිය අවුරුදු ගාන ඇතුළත ඔය වගේ ප්‍රශ්න ගණනාවක් විසඳන්න ඔය අහලා පහලා තියෙන පොලිසි 3-4ම කොච්චර දැඟලුවද කියලා. එක වාහනයක් මග නතර වුණොත් වාහන 100 ගණනක් එහෙම් පිටින්ම ගමන නවත්තන්න ඕනේ. මම හිතන්නේ ඉකොනොමිකලි. ඒ වගේ වෙලාවට.
1: හරි ඔකේ.
2: එක මිනිහෙකුට හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න අපි හැමෝම ගන්න ඕනේ බලන්න. ඔය එක මිනිහෙක් නවත්තලා හැමෝටම කන්න හිතෙන නවත්තපු දාට තමයි බලන්න තියෙන්නේ. හැබැයි එදාට කමක් නැහැ.
1: ඔව් ඔක්කොමම කනවනේ.
2: හැමෝම කනවනේ.
1: හෙල්දිනේ ඔක්කොම.
2: හැමෝම හෙල්දි. එක එක වැඩට යන්න වෙන වෙලාවට වෙන රාජකාරි නැහැ. උදේම නැගිටලා හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න තමයි එන්නේ. එතකොට කමක් නැහැ හැමෝම නවත්තන්න බලාගෙන. පෝලිමේ ඉඳගෙන කෑවත් කමක් නැහැ.
1: හරි.
2: එක වාහනයක් පිටිපස්සෙන් එක වාහනයක් නවත්තනවා හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න හොඳයි. බිස්නස් සරුයි.
1: යා.
2: තව මිනිහෙකුත් නවත්තනවා. අනිත් මිනිස්සු නවත්තනවා මේ මොකක් හරි ඉස්සර බ්ලොක් එකක් කියලා හිතලා. මේ කරලා බලනකොට පේනවා නෑ එක වාහනයකින් ඉස්සරහට කිසිම වාහනයක් නෑ.
1: යස්.
2: හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න නවත්තපු නැවත්තිලට තමයි දැන් මේ වාහන පෝලිමම හැදිලා තියෙන්නේ. ඒ හැම වාහනයක්ම මැනුවල් නම් ෆස්ට් එකට දාන්න ඕනේ. ඔටෝ ගියර් උනත් ෆස්ට් එකට වැටෙනවා. ඔයා දන්නවද එන්ජිමක ෆස්ට් එකට දාලා අදිනකොට යන පෙට්‍රල් ඩීසල් ප්‍රමාණය කොච්චර වැඩිද කියලා? ඉලෙක්ට්‍රික් නම් ප්‍රශ්නයක් නෑ කිමු.
1: හරි ඔකේ.
2: ඒ එනර්ජි වේස්ට් එක ගණන් හදලා බලන්නකෝ. එහෙම ඩීසල් පෙට්‍රල් පුච්චන්න පුළුවන් රටක අපි හිටියනම් බ්‍රෝ අපි මෙහෙම දින්නේ ඈ. අපි මෙහෙම දින්නේ. එහෙනම් අපි ඉරානෙටයි ඇමරිකාවටයි යුද්ධෙට ඔයා දිව දික් කර කර ඉන්නේ. ගණන් ගන්න නෑනේ. නිකන් දැන ගැනීම පිණිස කිව්වේ. මට මගේ හැරමිට්ට පන වනමින් පාරේ යාමට තියෙන නිදහස අනිත් මිනිහගේ නාහේ අග්ගිස්සෙන් කෙලවර වෙනවා. අපි හැමෝටම ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. තාමිනිහුගේ නිදහසට බාධා නොවන තාක්කල්. ඒක තමයි සමාජය තුළ තියෙන අපිට පවතින්න පුළුවන් එකම ක්‍රමය. ඒක තමයි. මගේ වැඩේ විතරක්ම හරි ගියාම මදි නේද? ඔයගේ වැඩේටත් ඒකේ පොඩි හරි ඉඩක් තියෙන්න ඕනේ. සාධාරණ ඉඩක්.
1: යස්.
2: ඒ සාධාරණ ඉඩ වෙන් කරගන්න. තව පොඩ්ඩක් හිතන්න. තව පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න.
1: යස්.
2: සොලියුෂන් එකක් ඇති. බිස්නස් එක නෙමෙයි නවත්තන්න ඕනේ. මිනිත්තු හිටි ගමම්ම පාර මැද ගල් වෙලා. බ්‍රෙක්ෆාස්ට් ඉල්ලන ගානවත්ත ගන්න ඕනේ.
1: හෙල්දි බ්‍රෙක්ෆාස්ට් කියලා නේ.
2: ඔව්. අපිට කියන්න බෑ නවත්තන්න එපා කියලා. එහෙම බිස්නස් කඩාකප්පල් කරන්න නෙමෙයි.
1: මොකක් හරි ක්‍රමයක්, ඒකලත් ක්‍රමයක් ඇති.
2: මොකක් හරි ක්‍රමයක් කල්පනා කරන්න. අපිටත් වෙලා තියෙන්නේ ලබ්බේ තොවිලේ වගේ. තේරම කරන්න හැමදාම තියෙන්නේ ලේන් දෙකයි
1: නේ.
2: ඔය ලේන් දෙකෙන් තමයි ඉතුරු අවුරුදු 100ටම කරගන්නේ. අපි ආවෙත් ඔය ලේන් දෙකෙන්. අපි මැරිලා යන්නේ ඔය ලේන් දෙකෙන්ම තමයි.
1: ලේන් දෙක.
2: ලේන් දෙක.
1: නේ ලේනටත් ඉරි තුනක් තියෙනවා.
2: ඔව්. අපිට තියෙන්නේ ලේන් දෙකයි. ලේනට ඉරි තුනයි.
1: මෙයාගේ හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එක කීයද?
2: 500 පරාද්ද.
1: ඔයා කොහොමද?
2: මං ගෙදර නවත්තලා එකක් අරන් ආ.

0: අලා ගමකට
1: කටානු මොකදන
0: මේ තමයි අලුත්ම මේ මුහුණුවර. ගැරණින්ට හැවාරින්න හොඳ අපිට කටා තැරියම්
1: සිංකර නමාරි වගේන
0: සිංකරන්න නෙමේ සුදු කතා කරගන්න තමාරුයි
1: පව්
0: කවුද
1: පව් ඔයා කවුද
0: මේ
1: හරි
0: ඔය ඔෆිස්වල අයිඩියස් කතා කරනවානි කට්ටිය එකතු වෙලා
1: අම්මෝ අපිත් ගොඩක් කරනවා
0: අන්තිමට තෝරගන්න කාගේ අදහසද
1: ලොක්කගේ අදහස
0: හරියට මේකට අපි කියනවා
1: හරි
0: හිපෝ ඉෆෙක්ට් කියලා
1: හිපෝ ඉෆෙක්ට්
0: හිපෝ
1: හිපෝ කියන්නේ හිපොපොටේමස්
0: අන්න හරි හිපෝ ඉෆෙක්ට් මගේ මේ කටහඬට වෙලා තියෙන දේසා ඒවා කොහොම අතාරිනිය වැඩන්නේ
1: නෑ
0: තාවකාලික දේවා නේ රූපේ මැකිලා යනවනම් ජනප්‍රිය භාවයේ මැකිලා යනවනම්
1: හරි
0: කටහඬ මැකිලා යන්නේ නැද්ද
1: ඒකනේ
0: එහෙම තමයි එහෙම වෙන්නේ නේ
1: ලූණු කෑවද වගේ වොයිස් එකක් එන්නේ
0: නේ ඔව් ලූණු කෑවද
1: හරි නේ ළඟින්ම යන
0: බයයි එහෙම කතා කරන්න
1: හරි
0: මේකට කියනවා හිපෝ ඉෆෙක්ට් highest paid person's opinion හිපෝ highest paid person's opinion සාමාන්‍ය highest paid person කියන්නේ ඔෆිස් එකේ බොස් නේ
1: අනිවාර්යෙන් yes
0: දැන් අපි හිතමු brainstorming session එකක් කියලා එකක් තියෙනවා නේද විශේෂයෙන්ම ඔය brainstorming කියන වචනේ මම නම් ඉගෙන ගත්තේ advertising කලාව ඇතුලේ හැමෝම ඇවිල්ලා තමන්ගේ සතපහ දානවා එතනට. එහෙම කරමු අරම කරමු.
1: Yes.
0: Right. එතකොට ඉතින් මම එහෙනම් අන්තිමට බොස් කියන මම හිතුවා මෙහෙම එක පාටම මුළු සභාවම මෙහෙම වෙනවා. මේ බොස් එකනම් බොස් මාර ලස්සන පාස බොස්.
1: ඒක මරු.
0: නේද මේ ආශ්චර්යය.
1: ආ ඒකනේ.
0: ඉඩියන් නේ බොස් තාන්නේ.
1: ජීවිතේටම අහලා නැහැ වගේ අයියා
0: එක. බොස් අපිට ඇත්තටම බොස් හිතා ගන්න බෑ. කොහොමද බොස්ට එහෙම එක පාටම එන්නේ කියලා.
1: බොස් ඔයා නම් වැඩක් නැහැ කියලා.
0: ඔව්. බොස්ත් වැඩි hina වෙන්නේ
1: නැහැ. හරි.
0: ඔළුව වනනෝ
1: සතුටුයි හිත ඇතුලේ
0: ඔව් දැන් මෙතනම ඉන්නවා ජූනියර් කෙනෙක්
1: හරි
0: ජූනියර් කෙනෙක් ඉන්නවා මේ මෑතක ඔෆිස් තාපුගේ ඒකට තාම මේක තේරෙන්නේ නැහැ හැබැයි මුළු තේරෙනවා
1: හරි
0: දැන් මුළු සභාතමෝ සම්පූර්ණ සභාතමෝ
1: හරි
0: බොස්තමෝට තමයි
1: මුට්ටිතමෝ මුට්ටිතමෝ
0: හරිද අල්ලන්තමෝ තමයි යනවා
1: හරි හරි
0: සබාතමෝ බොස්තමෝ ද මුට්ටිතමෝ
1: ඕ තමෝතමෝ
0: බොස්ගේ ආඩියා තමෝ ද මුට්ටිතමෝ අලතමෝ
1: ඕකේ
0: පොඩි එකා කතා කරන්නේ දැන් ඒකට පේන මොන ගොන් අදහසක්ද මේ කනේ කියන්නේ කියලා
1: යා ඕකේ
0: හැබැයි පොර කතා කරන්නේ එයි එකක් තමයි ඊගෝ ත්‍රෙට් එකේ කියලා. මගේ අදහස බොස්ගේ අදහස අදහස උඩින් ගිහිල්ලා බොස්ගේ අදහස පොඩ්ඩක් හරි අන්තම් හරි කැපිලා ගියොත් හුඟාක්කල් බත් කන්න වෙන්නේ නැති වෙයි. දියර જાති විතරක්
1: කැපිලාම යයි කියලා අදහසක් කරනවා.
0: තව එකක් එනවා. කන්ෆර්මිටි ප්‍රෙෂර් කියලා එකක් තියෙනවා. කන්ෆර්මිටි ප්‍රෙෂර්. ඒ කියන්නේ අනිත් සේරම ලොක්කාගේ අදහසට ඔළුව වනනකොට මම විතරක් වෙන පැත්තකට වනන්නේ කොහොමද ඔළුව? තුන
1: හරි
0: ප්‍රොඩක්ෂන් බ්ලොකින් කියලා එකක් තියෙනවා ප්‍රොඩක්ෂන් බ්ලොකින් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බොසාගේ අදහස ලොකු වෙන්න ගත්තාම වත්තේ මින් උන්දල ටික පොර ටික දාලා
1: හරි
0: උන්දලේ ගොළුවර තිබිච්ච සියලුම අදහස් අකාමකා වෙලා උන්ටත් හිතෙන්න පටන් ගන්නවා අපිටත් මේ අදහසමනේ ඉතින් පුතා ඇවිල්ලා තියෙන්නේ
1: කියලා
0: පොඩි එකා කතා කරන්නේ
1: හරි
0: මේක විසඳගත යුතුම ප්‍රශ්නයක් ආයතනයක් ඔළුව උස්සන්න නම් ඒකට උදාහරණයක්ත් ඊළඟට දෙන්න පුළුවන්
1: හා නයිස්
0: ඕගලංගෝ බ්‍රේන්ස්ටෝමින් මීටින්ම පටන් ගන්න කලින් මම මේව සහසුද්දෙන් අත්විඳපු දේවල් ඔය කියපු දේවලුත් වෙලා තියෙනවා කතා කරන්න ගිහිල්ලා රාජ උදාහසර ලක් වෙච්ච අවස්ථා හැම තියෙනවා
1: අපොයෝ අත්තත්
0: මේ ඉන්නේ සාක්කි
1: මමත් එහෙම වෙලා තියෙනවා
0: දෙයියෝ සාක්කි හරිද
1: හරි
0: මුල් කාලේ නොදන්න කමට ලොකු ඒවා කියන්න ගිහිල්ලා එහෙම නෙමෙයි බොස් මම හිතුවේ මේ කියලා
1: නිකන් ඉල්ලන් කාසි වෙලා තියෙනවා.
0: හරි. එහෙම අතීතයක් මට තිබිලා තියෙනවා. ඒ නිසා මම දන්නවා ජූනියර් කෙනෙක් කොච්චර ලස්සන අදහසක් තිබුණත් ඒක අකුලගෙන ලොක්කගේ පැත්තටම ඔළුව වනවන ඉන්නවා. මේ අහිමි වෙන්නේ කම්පැනිට තියෙන ඊළඟ චාන්ස් එක. මේක විසඳගන්න මොලේ තියෙන බොසාලා මේවා කරයි.
1: හරි.
0: මීටින් එකට කලින් කට්ටිය මීටිම මොකද්ද මම්බම් මම මේ කියන්නේ? මෙන්න මේ රේඩියෝ වලින් අත්තරේ අම්මා පත්තර කරන්න. මට බෑ කතා කරන්න මේ.
1: කට්ටියම මීටිම. ඒකනේ කියන්නේ ගියේ.
0: මට මතක නැහැ මොකද්ද කියන්නේ කියලා.
1: මීටිම පටන් ගන්න කලින්
0: කට්ටියටම අද විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කලින් දවසේ හරි කමන්නේ. පොඩි print කරපු කොලයක් හරි message එකක් හරි මොනාරි යවන්න. යවලා කියන්නේ නමගම මුකුත් නැතුව කොළවල ලියලා බාගෙවිත ටයිප් කරලා ටයිප් කළා නම් වඩා හොඳයි. අකුරුත් හොයන්න බෑනේ. ඒ ෆයිල් එක බොස්ගේ ඔෆිස් එකට ලැබෙන්න සලස්වන්න කියලා.
1: හා නයිස්.
0: බාගෙවිත බොස්ට හිතන අදහසකුත් ඒ විදිහටම ටයිප් කරලා ඒ ෆයිල් එක ඇතුළට යයි. මීටිමේදීත් නමක් ගමක් විස්තරයක් පිළිවෙලක් නැතුව ඒ අයිඩියාස් ටික රිවීව් කරන්න.
1: හා ඔකේ.
0: කට්ටියකින් අදහස් විමසන්න. කොයි අදහස බොස්කෙද කොයි අදහස ජූනියර්ගෙද කියලා දන්නේ නැති නිසා හොඳම අදහසට බොහෝ විට ඡන්දය වැටෙනවා. ඒක ඩෙවලොප් වෙනවා. ඔබේ ව්‍යාපාරය දියුණු වෙනවා. ඇස්වා කටවහ දුරු වෙනවා. ඉරහඳ පායනවා. ඉතින් ඔබට හරියනවා.
1: හරියනවා අපිට.
0: අපි ඔබ පස්සෙන් එනවා. ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන්ද කියලා අපි ඉතින් මෙතන අඬනවා.
1: ඊට පස්සේ ඕගොල්ලෝ දෙනවා. අපි මෝර්නින් ෂෝ එකේ කියනවා. තවත් දියුණු වෙනවා.
0: ඔබ තව දියුණු වෙනවා. ඔබට තව ඔය වගේ අදහස් එනවා. ඉතින් මේක චක්‍රයක් වාගේ මදුරු වාගේ ජීවන චක්‍රය වාගේ
1: ඔව් නේද?
0: මේක වැඩ කරන්න පටන් ගන්න.
1: නයිස් නයිස්.
0: ඔය සබන් කම්පැනික් තිබුණානේ. මම කියන්නම් මේ වැඩේ.
1: හරි.
0: සබන් කම්පැනික් තිබුණා. මේගොල්ලෝ පොඩ්ඩක් ස්ට්‍රගල් කරා. මේගොල්ලන්ට පස්සේ කාලෙක චැලෙන්ජ් එකක් ආවා. අර සබන් කාඩ්බෝඩ් පෙට්ටිවල වගේ දාලා මේ කතාව අහපු අයත් ඇති බාගවිට. කාඩ්බෝඩ් පෙට්ටිවල වගේ සබන් පැක් කරන්නේ.
1: ඔව්.
0: ඉතින් ඒවා බෙල්ට් එක යනවා. ඒවා පැක් කරනවා. සරපඩ ගාලා ඒවා පැක් කරනවා.
1: හරි.
0: යන්ත්‍රානුසාරයෙන් තමයි සබන් කැටි අරක ඇතුළට ගිහලා ඇලවිලා එන්නේ. කෙරෝලෙම ඉන්න සේවකයාට දෙන්නේ ඒටි ගලන් ටට ටට ගාලා සබන් මේ ලොකු පෙට්ටියකට සබන් කෑලි 20යි. දැම්ම වැහුවා ගියා. සමහර ඒ වගේ ලොකු පෙට්ටියවල ඇතුළේ තියෙන සබන් කෑලි 20න් දෙකක විතර සබන් නැහැ පෙට්ටි විතරයි තිබෙන්නේ. මේක කම්ප්ලේන් එකක් වෙලා මේක හොර කරනවා වගේ අදහසකුත් ආවා. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් සිද්ධ වෙනාම කම්පැනි රෙපියුටේෂන් එකට හොඳම අදි. දැන් මේකට පුළුවන් ලේසර් ඩිටෙක්ටර් එකක් දාන්න. මිලාදික ප්‍රශ්නයක්.
1: හරි.
0: ස්කෑනරයක් දාන්න. අතිශය
1: මිලාදිකයි. ඔව්.
0: ස්කෑනරින් චෙක් කළා විශ්කල යන්ත්‍රාංශාරයෙන් වීසි කළා දාලා පෙට්ටිය කවුද යකෝ මේක දැම්මේ කියලා පස්සෙන් ගිහලා දාපු කන පැලෙන්න ගහලා එහෙම පුදුම යන්ත්‍රය. එහෙම යන්ත්‍ර තිබුණා කියලා නේ. යන්ත්‍රය නෝ මෙහෙම නෝ අපි හොයනවා. උපත මේක පැක් කර දඩ බඩ ගුටි පූජා.
1: හරි.
0: රයිට්. එහෙම ගාන්ති. මිල අධිකයි. ලොක්කගෙන නෑ ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ නේ. ස්කෑන් කතා කරන්න එපා. ලේසර් කතා කරන්න එපා. කතා කරන්න එපා. ඒවා ඒ තරම් දුර යන්න තාම අපේ කම්පැනි ආවිල්ලා නෑ. ඕකට යට කරන සල්ලි හොයන්න තමමට අවුරුදු 50ක් සබන් බිස්නස් එකේ ඉන්න වෙනවා. වෙන සොලූෂන් එකක් හොයන්න.
1: හරි.
0: එන්නෙම නෑ. තියල්ලන් ඩාපු හාදයා කියනෝ සර් සමා වෙන්න සර්. ඔව් කියනෝ. මට පොඩි අදහසක් තියෙනවා. මොකද්ද තම සිතින අදහස?
1: හරි.
0: මේ අර සබන් වල අර සබන් කැටේ නැතුව පිට්ටිය විතරක් යන. ඔව්. තමසු කොහොමද හොයන්නේ? සර් අපි සර් ඒ අර බෙල්ට් එකේ සබන් එනකොට මේ අන්තිමට කලින් මගදි ෆෑන් එකක් දාලා තිබුණොත් සර්. ෆෑන් එකක්. එතකොට සබන් නැති එක එළියට වැටෙනවනේ සර්. ඒක තමයි ලොඩත් ඒ කම්පැනියේ
1: තියෙන්නේ. ෆෑන් එක.
0: දැන් හොඳ ෆෑන් එකක් ඇති. මුල් කාලේ ගෙදර තියෙන එක හරි අයි කරන්න මොකද කියන්නේ?
1: ඔව්නේ නේද?
0: ඒ නිසා ඔබට හිපෝ ඉෆෙක්ට් එක නැති කම්පැනියක් දුවා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිපෝ ෆෙක්ටකට අහුවෙන්න එපා. ඒක මමත්වය සම්බන්ධ තියෙන බරපතල අර්බුදයක්. ව්‍යාපාරයක් පටන්ගන්ඩ එහෙම ආසද ඔබ? ව්‍යාපාර පටන් විශේෂ කරන්න ආසයි? පුදුම වෙන්න එපා. ව්‍යාපාරික අදහසක් කියන එක සාමාන්‍යයෙන් ලංකාවේ දහ දෙනෙකුගෙන් ලංකාවේ ව්‍යාපාරික අදහස් දහ දෙනෙකුගෙන් දෙන්නෙකුට විතර පහළ වෙනවා. අනිත් අට දෙනාට මෙහෙම අදහසක් නැහැ. ඒකයි ඔබේ අදහස වටින්නේ. විශ්වාස එකක් කරන්න පොඩි කාලේ ඉඳලා පොඩි ගායක් චූටි ගායක් පත්තුවේගෙන මෝරගෙන එනවනම් හරිනම් ඒ වගේ මිනිස්සුන්ව ඒ වගේ දරුවන්ව පොඩි කාලේ ඩෙන්ටිෆයි කරන්න ඕනේ. දැන් ලෝකේ පුරුදු වෙලා තියෙනවා පාසල් අධ්‍යාපන ක්‍රමය.
1: අධ්‍යාපන ක්‍රමය? ඔව්.
0: ලෝකේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ දැන් ප්ලෑන්ස් තියෙනවා. පොඩි කාලෙම ඩිෆයින් කරනවා ඒව කරන්න මෙතඩ්ස් තියෙනවා. දරුවගේ ක්‍රියාකාරකම් හැසිරීම් උනන්දුව දක්වන තැන් දක්ෂතා පෙන්වන විෂයන් ඒවයි දක්ෂතා පෙන්වන ඒරියාස් ඒව හොයලා බලලා දැන් ඇනලයිස් කරන ක්‍රම තියෙනවා.
1: ඒ කියන්නේ පොඩි කාලෙම මම නිවේදිකාවක් වෙනවාද කියලා චූටි කාලෙදිම අල්ල ගන්න.
0: මේ කෙල්ල දියුණු වෙලා තියෙන තරම් බලන්නකෝ. දැන්
1: සට්ට
0: සට ගාලා හැම දෙයක්ම හිතන තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා. කාගේ ආශ්‍රයයක්ද මේ? කවුද ආශ්‍රය ගන්න?
1: අරවින්දව. අනේ එහෙනම් පොඩි කාලෙම තේරුම් ගන්න තිබ්බනේ නිවේදනය බෑ කියලානේ. එහෙනම් මට වෙන ක්ෂේත්‍රයකට යන්න තිබ්බා.
0: වෙන ක්ෂේත්‍රයකටත් යන්න තිබ්බා. ගියාන හොඳට ඉන්නත් තිබ්බා.
1: අද හරි හොඳයි නෝයා.
0: දැන් මගේ කටහඬ හොඳ නැහැනේ. එහෙනම් මං හොඳ වුණේ නේද?
1: හරි ඔව්.
0: ඉතින් එහෙම තෝරගෙන ඒ ළමයාව යොමු කරනවා ඒ ක්ෂේත්‍රයෙන් යන්න. මොකද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මේ තියෙන මේ කූඳුතුරු මේ ජීවිත කාලේ මදි ලෝකේ තියෙන හැම විෂයක්ම පරදරට යනවා.
1: ඕ අනේ.
0: එහෙම වෙලාවක් නැහැ. මොකද හරි හැම විෂයක් තෝරගත්තොත් ඒකේ පරදරට යන්නත් යනවා අම්බාන කාලය. එතකොට මේ කාලේ පොඩි කාලේ දන් ඉතුරු කරන්න පුළුවන්. කොමන් සෙන්ස් ටික කොහොමවත් වස්සෙන් දෙනවා.
1: හරි ඔකේ.
0: මොකද ගොඩක් රටවල අර බාලාංශ අධ්‍යාපනය පටන් ගන්නෙම මිනිස්සු ගැන හිතන්න පුරුදු කළානේ. තව මිනිහෙක් ගැන හිතන්න කියලා කියන්නේ.
1: ඒ කියන්නේ චූටි කාලෙම අවශ්‍ය කරුණු ටික.
0: චූටි කාලෙම කියලා දෙන්නේ අනිත් මිනිහා ගැන හිතන්න. උඹ කරන දේ මොනවා වුණත්. එතකොට ඒ මිනිහාට පුරුදු කරලා තියෙන ඔයා ගැන හිතන්න. ඔයාට පුරුදු කරලා තියෙන ඒ මිනිහා ගැන. ඒ මොන තරම් ලස්සන ලෝකයක්ද ඒක නේද? මම හිතන්නේ ඔයාගේ පහසුව ඔයාට අවුලක් නැද්ද? ඔයා හොඳින්ද? ඔයා හිතන්නේ මං ගැන එහෙම. මොන ආරක්ෂාවද?
1: ඔව් නේද?
0: අලුත් සමාජ ආරක්ෂණයක් ඕනේද? අලුත්යක් ඕනේ නැහැ. හරි. ඒ වැඩන්නේ බොරු සුරංගනා කතා බලන්න නේද?
1: හරි.
0: ඉතින් මේ අහන්න.
1: ව්‍යාපාරිකයෙක් වෙන්න අදහසක්
0: ආවා.
1: ඕ.
0: ඔබට මම අනිත් ඒවා දන්නේ. මට ඔබට එක දෙයක් ඉන් තීරුවට කියන්න පුළුවන්. අදින් මනතට සල්ලි කියන එක අපි දන්නේ අපි මොන පෙළපතේ මොන පවුලෙන් ගෝවිද රරවද මේවද වැඩන්නේ. ඔබ එන තැන වැඩන්නේ.
1: හරි.
0: ව්‍යාපාරික අදහසක් තියෙනවා. ඔබට සල්ලි ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගන්න. මම මේක මෙච්චර කොන්ෆිඩන්ට් කියන්නේ කොහොමද? ලැරි මුදලාලිට පුළුවන් නම් හැරි ඉන්නතු දුන්නෙන් විදපු ඊතලයක් වගේ ඉදා තිබිච්ච ඔරික්ස් ලීසින් එකට යන්න.
1: ඕකේ.
0: දැන් ඒකම තියෙනවා LOLC ෆයිනෑන්ස් කියලා. කවුරු බෑ කිව්වත් ඕවට සල්ලි අට ගන්න අපිට නම් මේ එකක් නෑ පුතා. ඔයා මේ වෙන විදිහක් බලන්න. ඕවා කරනවද නොකරනවද LOLC ෆයිනෑන්ස් එකට යන්න. ඔබේ අදහස මේ වැඩකට නැති මිනිස්සුන්ට මේ දෙන්න ගිහිල්ලා අන්තිමට ලංකාවේ බරපතල එකක් තමයි අයිඩියා හොරකම.
1: හරි.
0: හරිද? ලංකාවේ අයිඩියා හොරකම. සේරි වාණිජලා ඉන්නව හරියට. වටින්නේ නැහැ කියලා පෙන්නලා පස්සේ උස්සන්න හිතී තියාගෙන ඉන්න සේරි වාණිජලා මේ ලෝකේ ඕන් තරම් ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ ඉන්නවා.
1: හරි. ඉතින් අයිඩියා එක නිකන්
0: නැහැ. අයියෝ මේ මොනවද මේ හරියන්නේ නැහැ. කියලා යන්න ඇරලා
1: මේ
0: අයිඩියා එකේ පොඩි කෑල්ලක් වෙනස් කරලා ගේමක් ගහනවා. ඕන් එහෙම ඩයල් ඉන්න රට. ඒ නිසා ඔබේ අදහස කෙලින්ම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් එකට. ඔබේ අරමුණ හරිනම් ඔබේ ප්ලෑන් එක වැඩනම් රිස්ක් එක ගන්න ඔබ වෙනුවෙන් LOLC ෆයිනෑන්ස්. ඔබ කොහොමත් ඔබේ ව්‍යාපාරික අදහස අනිවාර්යෙන් ඉෂ්ට කරගන්න.
1: All the best.

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් POTV.
1: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್
1: ಉಂಚಿಕಾರ ನಿವಸ ವಾಹನ ಉದ್ಯಾನಯ ತೋರಗಣ್ಣ ವಾಹನ ಹಾರಸ್ಯಕ್ ಏಕಮ ತನ ವಾಹನ ಪರೀಕ್ಷಾ ಕರೆಗೆನಿಮೆ ಪಾಸುಕಮತ ಸಹಿತೈ ಪುಂಚಿಕಾರ ನಿವಸ ಅಪಿ ಒಬಟ ಹೊಂದ ವಾಹನ ಪಮನಕ್ಮ ತೋರಾ ಬೇರಾ ದೆನ್ನೆಮು ಮಾಲಬೆ ಪುಂಚಿಕಾರ ನಿವಸ
2: ಅರಿಗೆ ಹರಿಮ ತನಟ ಗೆಹಿಂದ ಎಲ್ಒಎಲ್ಸಿ ಕೆನ್ನೆ ಲೋನ್ ನೆಕ್ ಗತ್ತೆ
3: ಮಾತ್ ಹರಿಯನ್ನ ಗೆಲ ಹರಿ ತನಟಮೆ ಅನ್ನೋನ್
4: ಎಲ್ಒಎಲ್ಸಿ ಫೈನಾನ್ಸ್ ಹರಿಯನ್ನ ಹರಿಮ ತನ වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඉරියව අතුරුගිරිය මාතලේ නානම්බල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
9: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
11: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112 200 200
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 NIBM The City University The place to be
13: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
12: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
14: 20 and upgrade.
15: අලුත් සොන් එකක්ද?
14: නෑ, දැන් සිංගර් එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
15: Upgrade වෙන්න laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
17: හතයි විනාඩි 55 වෙලාව අද අපි ඔබට විශේෂ ආරංචියක් කියනවා බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ගැන ජූලි වාසි ගැන ඔන්න විස්තර ගොඩක් තියෙනවා හරිද ඉතින් ඔයගලන්ට විශේෂ වට්ටම් රසක් එක්ක

දොඩර එක එක කෑලි එක එක තැන්වලින් එකතු කරන්නේ නැතුව එකම තැනින් ගන්න, ඇලුමෙක්ස් එකෙන්ම ගන්න. එතකොට අර හැමතිස්සම අපි කතා කරන හිතේ නිදහස තියනවා නේද? ඕක හිතනකෝ චූටි ලාභයක් වෙන්නලා අපි මොකක් හරි දානවා, එහෙ කොහේ හරි තියෙන කෑල්ලක් දාලා ඉවර වෙලා අපි දීර්ඝ කාලීනව පසුතැවෙනවා, අයියෝ අපි මේ කරගත්තු දෙයක් කියලා. එහෙම නොවෙන්න හරිම දේ, ක්වලිටි දේ ඔබේ ගෙවල් හදනකොට විශේෂයෙන්ම ඒ ගෙදරට එකතු කරගන්න අමතක කරන්න එපා. ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් නම් ඔබ යන්න ඕනේ ඇලුමැක්ස් එකට. ඊට පස්සේ වහල සම්බන්ධයෙන් වැඩක් නම් ඔබ යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර්, ඒගොල්ලන්ගේ අලුත්ම වහල. හරිද? රූෆින් ෂීට් එක ඒක බලන්න. ඊට පස්සේ ටයිල් සම්බන්ධ වැඩක් නම් ඔබ යන්න ඕනේ ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස් වලත් රූෆ් ටොප් ටයිල්ස් ගැන කතා කරනවා මේ දවස, කූල් රූෆ් ටොප් ටයිල්ස් ගැන. ඉතින් ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. ඊළඟට සිවිලිමක් දාගන්න වැඩක් නම් ඔබ යන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක දාගන්න. හරිද? ඒ වැඩ ටික එහෙම කරගන්න. ඊළඟට අදත් අපි ඉසුසු ලොරි ගැන කතා කරනවා, විශේෂයෙන්ම සතුස මෝටර්ස් එක. ඔබේ ඉසුසු ලොරිය හදන්න දාන්න, රිපයර් කරන්න දාන්න, සර්විස් කරන්න වැඩ තියෙනවානේ ගොඩක්. ඒවා කරන්න දාන්න ඕනේ. හොඳම දැන තමයි සතුස මෝටර්ස් කියලා කියන්නේ. මොකද සතුස මෝටර්ස් ගාව තමයි ඒ අවශ්‍ය කරන හැම ටූල් එකක්ම තියෙන්නේ. හරිද? නිකන් ගල්ින්නෙන් වාහනේට ගහලා සවුත්තු කළා වාහනේ ඩැමේජ් කරන්නේ නැහැ. හරි දැනට ඔබ වාහනේ දැම්මොත් ඒ හරි දැන තමයි සතුස මෝටර්ස් කියලා කියන්නේ. ඔබේ ඉසුසු ලොරිය දාන්න හරිම තැනට සතුස මෝටර්ස් වලට. ඊළඟට අපි වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන කතා කරනවා. දැන් වීකෙන්ඩ් එකක් එන්නේ, අපි නිදාගන්නනි බලාගෙන ඉන්නේ. සිකුරාද කියලා කියන්නේ චුට්ටක් රෑ වෙනකන් හිටියා, ඊට පස්සේ ටක් ගාලා නිදාගත්තා. හොඳට ඇල්ලුවා සෙනසුරාදා උදේ වෙනකන් හොඳ නිින්දක් ඇල්ලුවා. ඉතින් ඒ වගේ සුපිරි නිින්දක් ඔබ හොයනවා නම් පැය 8ක් නිදාගත්තොත් හොඳටම ඇති. හැබැයි අපිට අර පොඩ්ඩක් නිින්ද හරියට ගියේ නෑ වගේ දැනෙන්නේ. ඇත්ත වශයෙන්ම අපිට නිින්ද ගිහිල්ලා නෑ. අර ඩීප් ස්ලීප් කියලා කෑල්ලක් තියෙනවා. අන්න ඒ කෑල්ල හරියට සෙට්ුන් නැති වුණොත් කොච්චර පැය ගන්න, පැය 10 12 අපි නිකන් ඇඳ උඩ හිටියත් වැඩක් නෑ ඔබට හොඳ නිින්දක් ගිහිල්ලා නැත්තම්. හරිද? ඉතින් ඒ නිසා නිින්ද නොයන් එක එක හේතු තියෙනවා. ඒ හේතු මොනවද කියලා අඳුනගෙන ඔබේ නිින්ද ඔබට ආපහු ගන්න පුළුවන් ක්‍රමය තමයි වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් කියලා කියන්නේ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් එකට යන්න. ඒගොල්ලන්ගේ වෝඩ් ප්ලේස් වල කලම්බු 7 වල තියෙනවා ඒගොල්ලන්ගේ ෂෝරූම් එක. එතනට ගිහලා චුට්ටක් නිදාගෙන ඔබේ ප්‍රශ්නේ අඳුනගෙන ඔබට ගැළපෙන මැට්‍රස් එක තෝරගන්න. හරිද? ඊළඟට අපි ඔනර් ෆෝන්ස් ගැන කතා කරමු. X9D ෆෝන් එක ගැන සිංග එක, X9D ෆෝන් එක ඔයගලන්ට ගෙවන්න ගන්න සිංග එකේදී පුළුවන්. ඒ වගේම ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක් ගන්න ඕන නම් ඒකටත් යන්න ඕනේ සිංග එකට. හේතුව තමයි මේ ෆ්‍රිජ් එකේ තියෙන වටිනාකම තමයි 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන මේ ෆ්‍රිජ් එකට පුළුවන්. අනිතික ගෙවන්න තමයි අපි සිංග එකෙන් ගන්න. තව පොඩි වෙලාවයි තියෙන, අපිට පත්තරේ බලන්නම්. තවමනාද අපි චෙතක් ගැන කතා කරන්නත් ඕනේ. අනේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන. ඉතින් මේ තෙල් ප්‍රශ්න අරවා ඔය දැන් ආයි කියන හෝම් උස්සල මෙහෙමයි අරමයි කියලා. එතකොට ටිකක් පොඩ්ඩක් නෑඟ නිකන් මේව වෙලා යනවානේ, සලිත වෙලා යනවානේ. ඉතින් එහෙම සලිත වෙන්න දෙයක් නෑ. ඔබට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් තියෙනවා නම් චාර්ජ් කරා ගියා, එච්චරයි. හරිද? හරි ලස්සන නිමාවක්, ලස්සන ලුක් එකක් තියෙනවා, මෙටල් බොඩි එකක් තියෙනවා. හරිම හුරුබුහුටි ලස්සන පාටවල් වලින් තමයි චෙතැක් එක ඇවිල්ලා තියෙන්නේ. අර නිකන් ඇස් කඩාගෙන යන පාට නෙමෙයි, නිකන් ආසේ හිතෙන නිකන් හරි ස්ටයිලිෂ් හරි පොෂ් කලර්ස් වලින් චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ඇවිල්ලා තියෙනවා. ඔගොල්ලෝ බැලුවම ඔගලන්ට තේරේ ඒකේ බිල්ඩ් ක්වලිටි එක කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ චෙතක් එකට වෙනම තැනක් තියෙනවා, වෙනම ඒගොල්ලන්ගේ බත්තර මුල්ලේ ෂෝරූම් එකක් තියෙනවා. ඒ වගේම බයික්ස් ඉගෙනන ෂෝරූම්ස් වලත් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ඔයගලන්ට බලන්න පුළුවන්, ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි රෝසා කහට ගැන අදත් කතා කරන්න ලෑස්ති. පැල්වත්ත බටේක ගැන විස්තර කියන්නත් ඕනේ. ඊළඟට අපි හච් ගැන මතක් කරනවා, හච් 15 පැකේජ් එක, බජාජ් ප්ලැටිනා බයික් එක ගැන, එක ලීටරයකින් කිලෝමීටර 107කට වඩා දුවන්න පුළුවන් සුපිරි බයික් එක ගැන. තවමනාද අපිට කියන්න තියෙන කොකෝ ෆ්‍රයි ගැන මතක් කරන්නත් ඕනි. පොල් තෙල් ගන්නකොට ගොඩාක් වෙලාවට අපි මෙච්චර කල් අපි රැවටිලා තියෙන්නේ. කියන්නේ වෙන මිත්‍යා අදහස් පස්සේ තමයි දුවලා ගිහිලා තියෙන්නේ. ඉතින් ඒක දැන් නවත්තලා සෞඛ්‍ය ආරක්ෂිතව හරි පොල් තෙල් එක ගන්න අපි දැන් ඉගෙන ගනිමින් ඉන්නේ. ගණ ගත්තනම් ඔබ ඒ කියන්නේ ඔබ බලන්න පුළුවන්, ඔබ දැන් විභාගයක් කරලා ප්‍රතිඵල බලන්න පුළුවන්. මෙහෙම රයිට් මම සමත් වෙලා කියලා. ඒ වගේ ඔබට හිතෙනවා නම් කොකෝ ෆ්‍රයි ගන්න ඕනි කියලා ඔබ මේ පොල් තෙල් සම්බන්ධ විභාගයෙන් පාස්. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න නැති හොඳම පොල් තෙල් එක තමයි ඔබ ගන්නේ කොකෝ ෆ්‍රයි. කාගිල්ස් ෆුඩ් සිටි ඒගොල්ලන්ගේ මෙගා වට්ටම් ගැන විස්තර ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඒ වගේම ප්‍රයිම් ගෲප් එකේ අනුබද්ධිත ඒගොල්ලන්ගේ තවත් තැනක් තියෙනවා, භූමි
භූමියක තමයි ඕගලන්ට ඕසි ප්‍රොජෙක්ට් එක හඳුන්වලා දෙන්නේ. ඉතින් කඩුවෙල තියෙන ලස්සනම සහ උසම තැන තමයි තෝරගෙන තියෙන්නේ මේ ඕසි ප්‍රොජෙක්ට් එකට. අපි ඒ අපාර්ට්මන්ට්ස් ගැන තව වැඩිපුර විස්තර කියන්න

0: නම් ඔබත් එක්ක කමර්ෂල් බෑංක එක ගැන කතා කරන්න ඕනි අද. කමර්ෂල් බෑංක එක විශේෂෙන්ම මතක් කරනවා ඒගොල්ලන්ගේ ගිග් ප්ලස් ගැන තමයි මේ දවස්වල කතා කරන කවුන්ට් එක ගැන. ඉතින් පිටරට ඉඳලා බිස්නස් කරන සාමාන්‍යයෙන් ඔබ හිතන්නක ඔබ ඉන්ෆ්ලුවන්ස කෙනෙක් කියලා හිතන්නක, ෆ්‍රීලාන්ස කෙනෙක් කියලා හිතන්නක. ඔබ ගොඩක් වෙලාවට ඔබේ ඔය සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් පාවිච්චි කරලා සල්ලි හම්බ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය සල්ලි ටික හරි විදිහට එහා මෙහා කරගන්න හොඳ අකවුන්ට් එකක් වෙනවා නම් කමර්ෂල් බෑංක් එකේ ගිග් ප්ලස් කියලා කියන්නේ ඒකට හරියනම ගැලපෙනම හොඳම අකවුන්ට් එක. අපි වැඩි විස්තර කියනනම් ඒ ගැනත්. අවසාන වශයෙන් අපි කතා කරනවා NLB ගැන. ඔබේ වාසනාව උරගා බලන්න අනිවාර්යෙන් ලොතරැයියක් ගන්න. ඒ වගේම බර්ගර් කින් එකේ සැරට දෙකක් මේ දවස්වල දෙනවා. බර්ගර්ස් දෙකක් රුපියල් 1450ට ගන්න පුළුවන්. ඒක ක්‍රිස්පි චිකන්, ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස්. හරිද? ඒ දෙකක් තමයි රුපියල් 1450ට හම්බ වෙන්නේ. දැන් වෙලාව පත්තරේ බලන වෙලාව.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තෙමිරුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
0: Hi Hasa, good morning.
6: Good morning ආශ්චර්ය සිකුරාද දවසේ නේද? සතිය අවසන් කරන්න යන්නේ. පත්‍ර ටික අරන් ආවා. පත්‍රවල තියෙන තොරතුරු වලට යන්න කලින් මම මතක් කරන්නම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න මේ අවුරුද්දෙත් දවන්ත බෝනස් එකක් නිකුත් කරලා තියෙනවා තමන්ගේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ හිමියන් වෙනුවෙන්. රුපියල් බිලියන 247ක විශාලතම ජීවිත රක්ෂණ අරමුදල, රුපියල් බිලියන 275ක දවන්තම වත්කම් සම්භාරය අයිති ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. මාසෙකට රුපියල් බිලියනය ඉක්ම වූ සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමිකම් ගෙවමින් තමයි ඉන්නේ. ඊට අමතරව තමයි 2025 අවසර වෙනුවෙන් වසරේ විශාලතම බෝනස් ප්‍රතිලාභය රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය බෝනස් ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ හිමියන්ට ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඔබ රකින්නට කැප වෙනවා. සිස්ටෙක් ඇලුමිනියම් ගැනත් මතක් කරන්නම්. ඔයා මේ දවස්වල කරගෙන යන ඕනෑම ඉදිකිරීමකට අදාළව ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඒ වැඩේට අදාළ කොටේෂන් එක ස්විස්ටෙක් එක්ක කරන්න කීයක් යනවාද කියලා ෆැබ්‍රිකේටකින් අරගන්න. අරගෙන ඒ කොටේෂන් එක 076-786-7000 වට්සැප් කරන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න. ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ ෆැබ්‍රිකේෂන් එක බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ඇලුමිනියම් ඊළඟ ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩේ ස්විස්ටෙක් එක කරන්න ජූලි මාසේ 31 දක්වා මේ මහඟු අවස්ථාව ඔයාට උදා කරගන්න පුළුවන්කම තියෙනවා. CDB රන් අය ගැනත් මතක් කරන්න ඕනේ. ඒක මම පස්සේ මතක් කරන්න. ඊට කලින් අපි පත්තර බලලිමු. මං එනවා දිනමින පුවත්පතට. මීගමුව බන්ධනාගාර ගැටුම නිලධාරීන් මියගියේ සිරකරුවන්ගේ අමානුෂික පහර දීම්වලින්. 14ක් මියගියේ වෙඩිවැදීමෙන්. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒක එහෙම හෙළි වුණා කියලා දිනමින තමන්ගේ හෙඩ්ලයින් එක අද වාර්තා කරනවා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවූවන් අතරින් 14 මියගොස් ඇත්තේ වෙඩිවැදීම්වලින් බවත්, බන්ධනාගාර නිලධාරීන් මියගොස් ඇත්තේ අමානුෂික ලෙස කළ පහර දීම්වලින් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. මීගමුව බන්ධනාගාරයේ ආශ්‍රිතව සිදු වූ ගැටුම් වලින් පසුගිය 5-6 දිනවල මියගිය අය අතරින් 24 පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව රෝහලේදී සිදු කරලා ඉවර වෙලා තියෙනවා. තවත් පිරිසකගේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන්නට නියමිතයි. ඔක්කොම මියගිය ගණන 28ක්. මෙතන 24 මරණ පරීක්ෂණ නිමා වෙලා තියෙනවා. අර කරන්නට නියමිත මරණ පරීක්ෂණවලට අදාළ සිරුරු 4 එකක් ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් බවත් පොලිසිය සඳහන් කරලා තියෙනවා. ලංකාවේදී බන්ධනාගාර ගත වෙලා හිටපු ඉන්දීය ජාතිකයෙකුත් මේ ගැටුම් අතර මරණයට පත්වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග. නැත්ත වෙනුවට ඇත්ත පොතෙන් බුද්ධිමය දේපල උල්ලංඝනය කරලා කියලා පුවතක් අද දිනමින වාර්තා කරනවා. නැත්ත වෙනුවට ඇත්ත නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ මහතා බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට නියම කරමින් කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ දුන් තීන්දුව ස්ථිර කළ ශ්‍රේෂ්ඨාධිකරණය කෘතියට ඇතුළත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන ඇතුළත් කර කෘතිය තවදුරටත් මුද්‍රණය කිරීම බෙදාහැරීම අලෙවි කිරීම මෙන්ම බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් කිරීමද වළකාල නියෝගයක් නිකුත් කළේ. ඉතින් අධිකරණ තීන්දුව ඇවිල්ලා තිනෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නේද? සමහරලාට දෙගොල්ලක් වගේ පෙරුණාට සමහරු නේද, සමහර වෙලාවට පොඩ්ඩක් එක ළඟ. එතකොට අපිට හිතෙනවා ඒගොල්ලෝ ප්‍රශ්නේ ඒගොල්ලෝ මේ පීර කරේ නේද, පත්‍රේ දාන්න ඕනේ අතර ඒගොල්ලෝ ප්‍රශ්නේ කියලා හැම කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම දිනමින පත්‍රයේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එක ගන්නවා ඒකම. නැත්ත වෙනුවට ඇත්ත පොත හින්දා වීරවංශට ගෙවන්න වෙලාලු බං කියලා කෙනෙක් අනිත් කෙනාට කිව්වම අනිත් හාදයා කියනවා ඇත්තම කරුණු දාලා නොදුටු සීගිරිය කියලා පොතක් ගැහුවනම් ඉවරනේ කියලා. ඒකත් එක අතකේ ගත්ත නේද, මොකටද නොදන්න දේවල් කරන්න යනවද නේ, පුළුවන් එක කළ අරක් ඉවරයි කියලා එහෙමත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔය කාටුන් වල තියෙන මහමෝදර හා පැරණි බෝගම්බර තාවකාලික බන්ධනාගාර බවට පත්වේ කියලා තියෙනවා. බෝගම්බර බන්ධනාගාරයේ වහල එක වෙනත් ව්‍යාපෘතියකට යොදා ගන්න අලුත් දෙයක් කරමින් තමයි පැවතුනේ. හැබැයි මේ තියෙන වර්තමාන තත්ත්වය අනුව අපි මේක කීපසරයක් කිව්වා, මේ 10,000 11,000 දාන්න පුළුවන්. හැබැයි 40,000ක් විතර රැඳවියන් ඉන්නවා ලංකාවේ බන්ධනාගාරවල. ඒකට ගේන తాවකාලික ප්‍රතිකරණයක් හැටියට සහ මේක ඉතින් මම අපි දන්නේ නැහැ මහමෝදරයි පැරණි බෝගම්බරයි කොච්චර රැඳවියන් රඳවන්න පුළුවන්ද කියලා. කෙසේ වෙතත් මේ බන්ධනාගාර තදබදය යම් ආකාරයකට අඩු කිරීම සඳහා උත්සාහ දරමින් ඉන්න බව පේන්න තියෙනවා. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එන්නේ. අනතුරක් වළක්වා නොගැනීම මහජන ආරක්ෂක ලේකම් රවි වරද පිළිගනී රුපියල් 2500ක දඩත් කයි කියලා පුවතක් තියෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 2500ක දඩ මුදලක් නියම වෙලා තියෙනවා. මේකේ දැන් එතකොට තව යාට චෝදනා දෙකක් තියෙනවානේ, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, ඊට පස්සේ බීමතින් රිය පැදවීම කියන චෝදනා දෙක. මේ චෝදනා දෙක සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ ඊයේ නඩුව කැඳවලා තිබුණේ. කොහොම හරි මේ දඩය ගෙවීමට සහ නැවත මෙම නඩුව කියන්නේ විභාග කිරීමට ඉතුරු චෝදනා දෙක සම්බන්ධයෙන් නැවත අගෝස්තු 20 වෙනිදා නඩුව කැඳවලා තියෙනවා. ඉතින් අපි දැක්ක පොඩි හාහෝවක් යනවා මේ එයා බීලේ ලෙව්වම 2500 දඩේ කියලා. නෑ, ඒ අනතුරක් වළක්වා නොගැනීම කියන චෝදනාවට වරද පිළිගැනීම සම්බන්ධයෙන් තමයි ඒ දඩය. අනිත් චෝදනා දෙකට ඔහු වරද පිළි අරන් නෑ. ඒ හින්දා ඒ නඩුව ඒ චෝදනා දෙක විභාග වන්නට නියමිතයි ඉදිරි නඩුවාරයකදී. දිවයින පුවත්පතට අපි යොමු වෙනවා. ඊට කලින් දිවයිනට යොමු වෙන්න කලින් සජිත් රවි අල්ලස් කොමිසමට කියලා පුවතක් ලංකාදීප පුවත්පතේ තියෙනවා. මේ එකම කාරණේ සම්බන්ධයෙන් නෙවෙයි, ඇත්තටම මෙතන ප්‍රවෘත්ති දෙකක්, කාරණා දෙකක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සහ රවි කරුණානායක කියන මහත්වරුන් අල්ලස් කොමිසමට කැඳවලා තියෙනවා. පසුගිය රජයේ සමයේ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු වශයෙන් පත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස විපක්ෂ නායකවරයාද කටයුතු කළ නිසා ඒහා සම්බන්ධයෙන් කටයුතු පැහැදිලි කර ගැනීමට සහ තොරතුරු ලබා ගැනීමට තමයි සජිත් ප්‍රේමදාසව කැඳවලා තියෙන්නේ. විශේෂ ව්‍යාපෘතියකට යයි කියා සේවකයන් තිදෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගෙන දූෂණය නැමැති වරද කළේ කියමින් සිදු කරන පරීක්ෂණයට අදාළව ප්‍රශ්න කරන්න තමයි රවි කරුණානායකව අල්ලස් කොමිසමට කැඳවලා තියෙන්නේ. දැන් මං එන්නම් දිවයින පුවත්පතට. පේරාදෙණිය රෝහලෙන් විශ්මිත වාර්තාවක්. එකට උපන් දෙබිඩි දරුවෝ වසර 5කට පසු සත්කමකින් වෙන් වෙති. සත්කමකලේ පැය 14ක් නිර්වින්දනය කරලා දෙදෙනාටම තිබුණු වකුගඩු දෙකෙන් එකක් වෙන් කර අනෙකාට බද්ධ කරයි. ශ්‍රෝණි මේකලාවෙන් එකට බද්ධ වී සිටි නියුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාව බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වෙලා තියෙනවා. දෙබිඩි දරුවන් වෙන් කිරීමක් ලංකාවේ එහෙම ශල්‍යකර්මයක් ඊට කලින් කරලා තියෙන්නේ එකපාරක් විතරයි. ඊට අමතරව මේ විදිහට, ඒ කියන්නේ වකුගඩු දෙකක් විතරක් තිබිලා ඒ දෙක වෙන් කරලා දෙදෙනාට වෙන වෙනම බද්ධ කරලා මේ ක්‍රමයට සැත්කමක් කරලා තියෙන පළවෙනි වතාව හැටියට තමයි ඉතින් වාර්තා වෙන්නේ. අවුරුදු 5ක් ඒ දෙන්න දෙබිඩි දරුවන් හැටියට එකට ඉඳලා දැන් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ වෛද්‍ය කණ්ඩායමට අපි සුබ පතනවා. මේක විශේෂ තත්ත්වයක්, විශේෂ සැත්කමක්. මම හිතන්නේ ලෝක වෛද්‍ය ඉතිහාසෙත් මේ වගේ සැත්කම් ගොඩාක් කරලා නැහැ. ඒ කියන්නේ එහෙම නේ, ඉහේ කෙස් ගන්නට කරන සත්කමක් නෙවෙයි මේක. ඉතින් විශිෂ්ට දක්ෂකමක්, විශිෂ්ට සත්කමක්. සුභපතන වෛද්‍ය කණ්ඩායමට සහ අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ දරුවන් දෙදෙනාට. ඔන්න ඔය තමයි අද පත්‍රවල වාර්තා වෙලා තියෙන්නේ. යන්න කලින් CDB රන් ණය, රත්තරන් ණය දෙන ස්තරම්ම තැන ගැන මතක් කරන්නම්. අඩුම පොලියට ඉහළම අත්‍යකාරමක් ලබා දෙනවාට අමතරව දැන් ඔබේ ජල, විදුලි, දුරකථන බිල් පතට රන් සහනයක් දෙන්නත් CDB සූදානම්. මේ දිනු මැදීමට ඔබට ඇතුළත් වෙන්න පුළුවන් විදිය දැනගන්න අදම CDB ශාඛාවකට එන්න, නැත්නම් 011 7383888 දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ගිලන සුබ දවසක්.
7: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල, විදුලි, දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමින් මවකමින්.
8: 98.2 98.4
9: පාන් නෑවගේ කොමුකොකේ ප්‍රේක් නෑවගේ පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං අද විතරයි සිකුරාදා.
8: සියත දෙවයින පුරා
7: වෙලාව උදේ 8:14.
10: වේලාව ඔබ වෙත ගෙනාවේ
11: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්. අද මෙන්න, අද මාරන් යන්න. අමතන 011 7400

0: ඉන්දියාතා ටොප් ස්ටෝරි
1: රියානතුරු හතරකින් සිවුතන කුමාරුට ප්‍රදේශ කිහිපයක සිදු වූ රියානතුරු හතරකින් පුද්ගලින් සිවුතන කුමිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක විදුලි රැහන් කණුවක ගැටි අනතුරක් සිදු ඇතේ පදවිය ප්‍රදේශයේදී. අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මොටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටි තවත් අනතුරක් සිදු වූයේ රඹෑව ගල්වල හන්දිය ප්‍රදේශයේදී. එම අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. මේ වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති මාරකර අනතුරු සංඛ්‍යාව 1424ක්. එම අනතුරු වලින් පුද්ගලයන් 1355 දෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Bola, bola, gedi vattakka. Bola, bola, gedi vattakka.
1: Ha, ha, Kalib. Shanta dhanta vinn. Hemathisima menehi karana tamun ledek bava.
0: Mata samara laate gamata genon.
1: Aravinda.
0: Oya, inni ekata
1: nethi. Control yourself.
0: I can't.
1: Control, natha mata control ekata athara ganna sidda. Hari?
0: Godak aya ava control ekata athara ganna.
1: හරි දැන් මේ පෙති පහ බීලා
0: පැත්තම බලුව මිනිස් මේ මිස් වෙන්නද නේද අලුතෙන්ම බස්සලා තියෙන මිස්සෝ වගේ කන්ට්‍රෝල් එක ගන්න මම
1: මේ පෙති පහ බීලා
0: පැත්තකට වෙලා ඉන්න අර කවුද කොහෙද ස්පිරිතාලේක හොද්දට නිදාගෙන ලෙඩෙක් හොවලනලා සලකුකේ
1: හරි
0: මෙන්න මේ නිදි පෙත්ත බීලා නේද
1: ඒ වගේ
0: තමයි. අන්න හොස්පිටල් යනවා නම් බලලා හිමීට කියන්න.
1: හරි.
0: එතකොට දවසක්
1: හා
0: මේ බිස්නස් මයින්ඩ්සෙට් තියෙන මිනිස්සු මේ සමහර මිනිස්සු ආසයි ඉංජිනියර්ස්ලට. සමහර මිනිස්සු ආසයි දොස්තරලට.
1: හරි.
0: ඉතින් මගේ එහෙම අර වෘත්තීය කැලේදී මාස මිනිස්සු කවුද කාගේ ගැනද හොයන්න ආස? මම සයන්ටිස්ට්ලගේ වැඩවලට ආසයි.
1: හරි.
0: වත් මතක් කරගන්නවට එහෙම කවුරු ඉන්නවද? හැබැයි මම අර ව්‍යාපාරික අදහස්.
1: ඔව්.
0: ව්‍යාපාර ගොඩනගපු හැටි. ඒව රටවල් හදන තැනටම ගිය හැටි.
1: හරි.
0: මං ආසයි ඒ වහන්. ඉතින් ඒ නිසා තමයි වගේ ගොඩක් කතා මැනේජ්මන්ට් පැත්තට ෆයිනෑන්ස් පැත්තට වැටෙන්නේ.
1: හරි.
0: ඒක මං හිතන අවුලක් නෑ නේද? අවුලක්
1: නෑ. ගොඩක් කට්ටිය ඒකට ආසයි.
0: ආසයි නේ. අපි හැමෝගෙම ඇතුලේ පොඩි බිස්නස් කාර්යයේ ටූටි පොරක් ඉන්නවා.
1: යස්.
0: ඕක ලොකු වුණාම ඒ ටූටි පොර ගත්තා නම් 6-4 පොරක් කරලා ඔය ඔච්චර නාහෙන් අනාන ඉන්න ඕනේ නෑ. දන්නවද? ඔච්චර ඇඬෙන්නේ නෑ. එතකොට ඔය මේ තරම් කෙඳිරි ගෑවෙන්නේ නෑ. දැන් හොරුන්ට වඩා තදින් කෙඳිරි ගෑවෙනවනේ අපිට. අලුත් කන්නාඩිය ගත්තනේ විෂන් කෑගෙන් ඒක ඔයාට ලස්සනට පේන්නේ එවන හදලා ඉවරයක් නෑ කන්නාඩිය මට එහෙම එනවා මම බලන මගේ ඇන්ගල් එක හොඳයිද
1: හොඳයි
0: ඕම් මේ තේවයි කතාවක්
1: හරි
0: ඕම් එක දවසක් එකමත් එක රටක රටත් මං කියන්න රට ඩුබායි
1: ඔකේ
0: ෆෙරාරි ෂෝරූම් එකට එනවා සුරූපි කෝටිපති වංශාධිපති තරුණියක් එම කෙනෙක් ගැන වට හිතා ගන්න අමාරු නම් ඔයා නිකන් හිතන්න මේ අක්කි හිතන්නකො අපේ වයිෆ් ගැන හිතන්න
1: මට අර වගේ කෙනෙක් ගැන හිතන්න අක්කි ගැන හිතන්න අමාරුයි මට මේ කියන ව්‍යාපාරික කාන්තාව ගැන
0: කොහොක කම අතහැරලා හිතන්න
1: ඇත්ත කියන්නේ මම
0: ඔයාට එහෙම කෙනෙක් මුණ ගැහිලා තියි කියලා ඔයාට මේ විශ්වාසයක් නැත්තම් ඔයාට මුණ ගැහිලා තියෙනවා ඒකයි මම කියන්නේ මගේ අක්කියේ අනේ නංගියේ කියලා ඔය එන්නේ
1: නෑ මම
0: මේ වංශාධිපති සුරූපි කෝටිපති කුලංගන තමයි වෙන කවුද
1: මං කියලා හිතන්නම්කෝ
0: ඔයා කියලා හිතන්නේ අපි දන්නවනේ වාගේ සැබෑ තත්ති
1: හරි
0: හරිද යත් ඉතින් ඔය ඔයා දන්නේ නැතුව කෑලි මං කියන්න ඔය හනේ නංගියේ ගාලේ තර ඔයාගේ වර්ගයට පෑහෙන්නේ ඔය ඉන්නේ
1: හරි
0: නැතුව ඉතින් යත් ඔය ෆෙරාරි ෂෝරූම් වලයි ඕ ලැම්බෝගිනි ෂෝරූම් ඕ තමයි යාගේ ෂොපින් කාඩ් එකේ ලිස්ට් එකේ තියෙන දේවල්
1: ඕකේ ඕකේ
0: දැනට තියෙන අර කැබිනට් එකේ තියෙන වාගේ පොඩි ඒවා පස්සේ පස්සේ ඉතින් ඕවා පොඩියට තමයි හැමදේම පටන්
1: ගන්න.
0: ඉතින් මේ කෙල්ල මෙතනට ඇවිල්ලා
1: හරි.
0: එතන ඉන්න බොම කඩවසන්ම අලුමිනිය නියෝජිතයාට කතා කරලා කිව්වා සාමාන්‍යයෙන් මේ වගේ සල්ලි තියෙන අය කතා කරන පොඩි පිළිවෙලක්
1: තියෙනවා. මන් දන්නේ නැත්.
0: කොහොමද කියන්නේ? කියන්නේ කියන්නේ.
1: Excuse me.
0: නේ වනේ හලෝ
1: good morning excuse me
0: hello hello
1: අයියේ
0: ෆෙරාරි ෂෝරූම් එකට ගිහලාද ඔය වඩේ කඩේකට ගියා වගේ හැසිරෙන්නේ නැහැ මිනිස්සු
1: may I come in
0: ඈ කොත්තු කන්න ගියා වගේ කන පැලෙන්න කන්න වෙන්නේ ඔහොම කිව්වා
1: අනේ මම දන්නවා
0: එතනන කඩ වසම්ම අලෙවි නියෝජිතයාට කතා කරනවා පුතා මේ කෙල්ල යන්
1: හරි ඔකේ
0: යනන පුතා කොහොමද ඔතොරිටි පුතා මෙතන තියෙන ගාන වැඩිම ෆෙරාරි එක පෙන්නන්න
1: ඔකේ
0: කොයි එකද මැඩම් ඉට්ස් යෝ ලකි ඩේ ඉතින් මේ කඩවසම්ම තරුණයා මම කියලා වඩ ඒක හිතා ගන්නවා තමාරු නෑනේ
1: මට මේ කතාව
0: අතන ඒක හිතන්න. මේ කතාවේ මේ කතා කරන ඉන්නේ අපි. මං තරිත ගොඩාක් කරනවා මේ කතාව සමහර එහෙම ඒවා තියෙනවා.
1: මම අර ලේඩි.
0: පුස් පුස් ගන්නේ ඔන්නෝකනේ මේ වඳුර උණ්ඩ කතා කරනවා වගේ චෝරුම්මල.
1: ඇයි ඉන්නේ?
0: මල්ලි වඩේ දෙකක් දීලා යන්න. වඩේ ගන්න නෙමේ ෆෙරාරි ගන්න ඇවිල්ලා තියෙන්නේ.
1: හරි හරි. හරි.
0: බඩේවත් හම්බෙන්නේ නැහැ. බඩේනුම තමයි යෝගාන්ට කන්න වෙන්නේ. චෙක් විතරයි.
1: මෙතන තියෙන ගණන්
0: නෑ නෑ ඒක මං කියලා ඉවරයි. ඒකත් මම්ම කියලා ඉවරයි.
1: හරි ඔකේ.
0: පුතා. මෙතන තියෙන ගාන වැඩිම ෆෙරාරික මට පෙන්නන්න පුතා. Show me madam. It's your lucky day. එහෙමයි business එකකට
1: එන්න. Show me.
0: මිස් දැන් ඔයා පැත්තකගෙන ඔයා වඩයක් කාගෙන අයිරටල කතා බහගෙන ඉන්න. හරිද? මට මේක කියා ගන්න දෙන්නකෝ මිස්.
1: හරි.
0: මෙදි මෙදි ඇඩ් දාන්න එනවනේ. Ferrari cat එක දාන්න දෙන්න මට. Madam. It's your lucky day madam. This is Ferrari F80 limited 1200 horsepower. 3.0 liter twin turbo V6 hybrid powerhouse under the hood. Over 350 kilometers top speed. Only 799 cars in the world.
1: අර
0: වඩේ සින්න පච වඩේ වෙනවා ෆෙරාරි ෂෝරූම් එකකට ගිහිල්ලා කතා කරගෙන ඉස් ඉස් මල්ලි ස්ටිකේ
1: හරි හරි
0: කොහෙන්ද හලෝ එමෙ ස්කෝල් එකට ගිහිල්ලා එම ෆිනිෂින් ඉගෙන ගත්තේ නැද්ද
1: හරි ඩික්ස් මොකක්ද ඩික්ස්
0: ඩික්ස් නෙමෙයි ඩිස් හරිද බොරු කියන්න නෑ මරකෙම කිසිම ගැත්තක් ආවේ නෑ මම ඩිස් එක්සෙප්ෂනලි බෙස්පෝක් මොඩල් 6 million USD inclusive of tax kila gewa.
1: Okay.
0: Oyata mokak thiyena amaru?
1: Hari.
0: Oya showroom eken Ferrari diha bala bala viduru ha patthena wadeyak kaka inne gane ko.
1: Ane katha wahanna
0: asu. Hari. Mata meka denna putha.
1: Hari. Okay.
0: Credit card ekak dunna athata. Combank.
1: Yeah.
0: කොම්බෙන් කාඩ් එක නෙමෙයි තියෙන්නේ ඒ රටේ තියෙන මේ දුර්ණාතට දාලා කාඩ් එක අරගෙන යන්න හදනකොට පුතා පොඩ්ඩක් ඉන්න. පේමන්ට් එක ගන්න කලින් මට ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
1: හරි.
0: කතාව තියෙන්නේ මෙතන ඉඳන්. ඒකනේ මම බය නැතුව පිස්සු නැටු උඩ හරි. මට ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා පුතා.
1: හා.
0: හැබැයි ඔයාගේ උත්තරේ අවංක වෙන්න ඕනි. ඔයාගේ උත්තරේ මේ වාහනේ ගන්න මම හදිස්සි වැඩි වුණා කියලා වාට හිතනවද? ඇයි ඉතින් මේ ආවා පෙන්නවා කාඩ් එක දුන්නා. වා හිතනවද මේ වාහනේ ගන්න මම පොඩ්ඩක් හදිස්සි වැඩි වුණා කියලා? දැන් ඔයා හිතන්න හරි හමං සේල්ස්මන් කෙනෙක් නම් ඔයා. මම ආයි ගන්නකෝ ෂෝරූම් එක ඇතුළට. ඔය වඩේක විල කටපිහිදාගෙන ඉන්න. මෙතන දැන් සූසු ගාලා ඇස් දෙන්න එපා.
1: ඔය
0: විද විද නෙන්න එන ගමන්
1: ආයි යන්නේ නේ.
0: බැහැ පෙලියට මේ හිඟන්න අරගෙන ෆෙරාරි ෂෝරූම්
1: මත
0: නෑ කිව්වොත් නෑ පිස්සුද මිස් කිව්වොත් මොකද හිතෙන්නේ මේ වගේ බිස්නස් ලෙවල්ස් වලදී ඉන්ටග්‍රිටි කියන එකයි ඉන්ටග්‍රිටි වල 99 ගෑ නෑ නෑ 100ට 100යි 100ට 100 නැත්තම් අවංකකම වැඩක් නෑ පුතා දැන් කිව්වොත් එහෙම නෑ මිස් පිස්සුද මේ මොන එහෙම එකක් නෑ මිස්
1: බිස්නස් එක පැත්තෙන් හිතලා
0: ඒ පැත්තෙන් නතරලා දැම්මනම් ඒ කපටි කමටක් ගාලා තේරෙන්නේ නැතුව නෙවෙයිනේ මම මේක මේ බිස්නස් එක මිස් වෙනකොට මේක මේව අවුලක් නෑ කියලා බිස්නස් එක මිස් වෙනවා ඔව් කිව්වොත්
1: ඔව්
0: මිස් ඇත්තටම වඩා හදිස්සි වැඩි තමයි ඉතින් කිව්වොත් මොකද වෙන්නේ
1: ඒත්
0: බිස්නස් එක මිස් වෙනවා මේ වට කියන්නේ පුතා ප්‍රශ්න නෙමෙයි මෙව්වට තමයි පුතා අර්බුද කියලා කියන්නේ අර්බුද සේල්ස් කරන්නේ නියමයි නෑ කිව්වොත් කපටිකම නිසා බිස්නස් එක මිස් වෙනවා ඔව් කිව්වොත් අවංක නිසා බිස්නස් එක මිස් වෙනවා
1: හරි
0: මොකද්ද මේ කොල්ලා කිව්වේ කොල්ලා කාර් එක වික්ක කියලාද ඔයා හිතන්නේ
1: විකුණන්න නැති නැත්තම් මේ කතාව මෙච්චර වැදගත් වෙන්නේ නැහැ
0: කොල්ලා කිව්වා
1: හරි
0: මිස් ඔයා මේ වාහනේ යනවා දකින්න ඕන කෙනෙකුට හිතන දෙයක් තමයි එයාලටත් මේ වගේ වාහනයක් ගන්න තිබ්බනම් කියලා. ඔයා මේ වාහනේ අරන් මෙතනින් එළියට යනකොට දකින්න ඕන කෙනෙකුට හිතෙනවා මිස් අනේ අපිටත් මේ වාහනේ ගන්න තිබ්බනම් කියලා. ඒත් මිස් හදිස්සියෙම හිතලා මේ වගේ වාහනයක් අෆෝඩ් කරන්න හැමෝටම බෑ මිස්. මිස් වගේ කෙනෙකුට ඇරෙන්න. පේමන්ට් එක ගන්න පුතා.
1: තරන්!
0: තව සතියක් යනකොට
1: හරි.
0: එයාගේ යාළුවෝ දෙන්නෙකුත් එක්කන් එනවා. ගර්ල්ස් මේනේ මම අර කියපු හෑන්සම් ගයි.
1: හයි හයිස්.
0: මේක ඔයාලා පිඹ පිඹ
1: ඇවිල්ලා තියෙනවා.
0: ඔව්. හයි හයිස්. කරුණ අපි දන්නවා. මෙස්සලන් ඇවිල්ලා තියෙන්නේ. පරණදායාව තමයි. බහපලියර
1: බහිරෝ මල්ලයන්. අනේ මට තාසයි එහෙම කවදා හරි දවසක ඒ වගේ තත්වයකට යන්න.
0: පල්ලෙහෙට වහින්න.
1: නෑ නෑ.
0: ඉස්සිස් ගාලා වැඩේ කරන්න.
1: පුතා මට මෙතන ගණන් අඩුම ෆෙරාරි එක දෙන්න. කින ගන්න.
0: ගණන් අඩුම ෆෙරාරි.
1: ඒකෙන් තමයි ස්ටාර්ට් කරන්නේ.
0: ආ. ගණන් අඩුම ෆෙරාරි එක කීයක් කියලා හිතන්නේ?
1: ඕකනේ මට බෑ කියලා තරගෙන.
0: නෑ මට පුළුවන් කියලා හිතානින් ඉන්නේ. ගාන දැනගන්න බෑ ඉස්සෙල්ලා.
1: ලක්ෂ
0: 60ක් නෑ
1: නෑ කෝටි 4ක් කෝටි 4ක්
0: ඉස්ස ගන්න බෑ. හරිද? මේ තමයි Ferrari F80 limited කියලා කියන්නේ. මෙතන ඥාත මේ වෙලාවේ ඔට ගන්න Ferrari ගන්න නෑ.
1: Oh my god.
0: මේක තමයි මේ වෙලාවේ ලෝකේ තියෙන ගණන් වැඩිම Ferrari F80. 799 කාර් තියෙන්නේ. මොකද්ද කියන්නේ?
1: ඔයාටත් ගන්න බෑනේ.
0: මටත් ගන්න බෑ. සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න ඊත මිත්‍රයෝ.
1: අම්මා අයියෝ මම ඔයාලට බුලා මෙලා මට බැරි වුණා කියලා.
0: තියෙන Ferrari වික්කොත් පුළුවන්.
1: කොහේ තියෙන Ferrari? අනේ මේ.
0: යම්පති වනේ ඊගාන්ට එනවද නේ?
1: නෑ මම මැරෙයි. අම්මෝ.
0: මං ඔයා මැරෙයි කියලාමයි ගන්නත් ඕවා.

0: Sport.
1: Sällan.
0: Sällan. Sport.
1: Gemakun.
0: Vad är bandet Magorisa? Vad är det Magorisa?
1: Magorisa, nej. Sången är den, va?
0: Magorisa, den, nej. Sällan.
1: Sisi Basare. Sisi Basare. Poddak.
0: Magorisa, Sisi Basare, sällan. දවසක කියන්න.
1: හා ඕකේ.
0: අද කියන්න බෑ. අද කියන්න බෑ. අද වෙන්නේ වැඩ සටහනකට ඇස් කියලා නැවිලා තින්.
1: බර්ගර් කින් එකේ මේ දවසල
0: සෙල්ලම්. තම බ්‍රාන්තකේම තියෙන සෙල්ලම තමයි 1450ට ජූසි බෝන්ලස් චිකන් තයි එකක් ස්පයිසි විදියට.
1: මොකක්ද
0: එකට කියන්නේ? එක බටර් ෆ්‍රයි නේද තියෙන්නේ?
1: ඔව් ඔව් ඔව්.
0: ස්පයිසි විදියට බටර් ෆ්‍රයි කරලා ක්‍රිස්පි විදියට බටර් ෆ්‍රයි කරලා ලෙටියුස් දාලා මයෝ දාලා කෝන් ඩස්ටඩ් සොෆ්ට් බන් එකක් දෙකට පළලා ඒක මැදින් තියලා ලස්සනට ඔතලා ප්‍රසන්ටේෂන් එකක් එනවා. එකක් නෙමේ පුතා 1450ට දෙකක් දෙනවා.
1: සෙල්ලම්
0: දෙන්න පුළුවන් දුහන්.
1: යස්.
0: හොඳ ගණන් එකක් දෙකක් කෑවට ඉතින් කමක නැහි.
1: කමක නැහි අනිවාර්යෙන්. අද ෆ්‍රයිඩේ අනිත් එක. අද යන්නකෝ ඉතින් බර්ගර් කින් එකට එක්ක යන්න නැත්නම් ගෙදරට ඕඩර් කරගන්න.
0: දැන් ඔයාගේ බර්ත්ඩේට මම විෂ් කරා වාරම. මම විෂ් කරා.
1: විෂ් කරා.
0: විතරයි. මම ගොඩක් විෂ් කරා. ඔයා ඉතින් ගෙදර ලොකු ජෝගිනේ. අපි ඒ වටේ අපිට එන්න කියන්නේ
1: නෑනේ.
0: මම ඉතින් ආය ප්ලෑන් කරා.
1: මට
0: ගෙනියන්න කෑමකටවත් ගෙනියන්න ඉතින් මේක කමුණ හරි. වහාරි දෙන්න පුළුවන්.
1: මට මොන හරි ඉතින් මේ ඊළඟ වීකෙන්ඩ් එකේ දාල් දෙන්නකෝ.
0: මම වර ඉලෙක්ට්‍රික් දෙයක් මේවා කරලා තියෙනවා.
1: ඉලෙක්ට්‍රික් පුටුවක්ද? පුටුවක් වෙන්න ඇති අනිවාර්යෙන්.
0: ඉගෙනගත් ඉඳගත්ත වෙලාවේ ඉඳලා එකම කෙලියයි. ගිනිදියේ. වාටි ගොඩක් අර ඉලෙක්ට්‍රික් දේවල් වලට ආසයි. නැත්තම් මොකක්ද ඉල්ලන්නේ? 47000 ට්‍රාන්ස්ෆෝමර්. මේ
1: ඇත්තට ඉලෙක්ට්‍රික්
0: ඉලෙක්ට්‍රික් බඩු වෙන කවුන්ටර් ට්‍රාන්ස්ෆෝමර් එකක් ගේන්න.
1: ඒ අපි අංකෝ සිංගේකට ඔයා මට නිදහස දෙන්නකෝ. අමාව ගිහිල්ලා සිංහේකේ අතාරින්නකෝ. ඔ කැමති දෙයක් තෝරගන්න කියලා ඔයා මාව අතාරින්නකෝ සිංහේකට ගිනියලා.
0: මොනවාද එහෙම උනොත් ගන්න?
1: මං එහෙනම් ගන්නවා අර ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකයි ඔනර් ෆෝන් එකකුයි. මං ගන්න.
0: ගන්න. මං ගෙවනවා. ගන්නවා නේද? ගන්නකෝ.
1: අනේ අරින්දයි. මගේ මට වාගේ දෙපා නම දින්න.
0: නම දින්න නම දින්න නම දින්න. කකුල් ලඟ කකුල් දෙකනේ මේස් දෙක. මේස් දෙක හොදලා නෑ සතිය. අසනීපෙච්ච දවසින්න මේත් දෙකත් හොදලා.
1: මේ සීරියස්ලි පුළුවන් නම් මේ වීකෙන්ඩ් එකේ යන්න සිංහේකට ගිහිල්ලා බලන්න ඉස්සලා මේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක කොච්චර ලස්සනද කියලා බලන්න. අපි ෆ්‍රිජ් එකක් ගන්නකොට පොඩ්ඩක් බලනවා නේද? මේක ලස්සනද?
0: ගෙදර. ඔය පාට පාටේ වට දාස.
1: නෑ මං ආසයි නිකන් අර
0: ග්‍රේ.
1: ඩෙෆිනිට්ලි ග්‍රේ ඇන්ඩ් බ්ලැක් මික්ස් එකකට මං හරි ආසයි.
0: ආ. සමහර අය ආසයි මෙටැලික් ෆිනිෂ්. අපි දැන් නේද ඔබේ choices මොනවද කියලා ගිහින් බලන්න. පාට ගැන නම් ලොකු අදහසක් දෙන්න බෑ. සාමාන්‍යයෙන් රිෆ්‍රිජරේටර්ස් කියනේවා ප්‍රසිද්ධම අර ග්‍රේ පැත්තර තමයි.
1: තමයි. ඔව් ඔව්.
0: මොකද ඒක විශාල වෙන්න වෙන්න එක සටල් කරනවා පුළුවන් තරම්.
1: යා.
0: මොකද ඉස්සර නම් ෆ්‍රිජ් එක ගේ මැද්දේ තියන් හිටිය හැකි. දැන් කොච්චර ලොකු වුණත් මේ අර එහෙම මුළු වත්තේම මිනිත්තුන්ට පේන්න තැනක ෆ්‍රිජ් එක තියන්නේ නැහැ නේ. ඒ නිසා තමයි එහෙම අර ඔබේ අනිත් බහණ්ඩත් එක්ක ක්ලෑෂ් නොවෙන්න. මොකද ග්‍රේ වගේ කලර් එකක් ග්‍රේ ඒ පැත්තේ කලර් එකක් ඔබේ පැන්ට්‍රි එක මොන පාට වුණත් ඒකේ පියන ෆර්නිචර් මොන වගේ වුණත් ග්‍රේ කියන එක ඕන එකක් එක්ක තල්ලු වෙනවා. ඒක ඇත්තට පොපියුලර් වෙලා තියෙනවා.
1: මැච් වෙනවා ගන්නනේ.
0: ඕන එකක් එක්ක මොකක් එක්ක තිබ්බත් ඒක නිකන් සෙට් වගේ.
1: ඕකේ. ඒක හරි.
0: නේද? මොකක් එක්ක තිබ්බත් වැඩේ සෙට් වගේ. එහෙම තමයි තියෙන්නේ. බලන්න තව මොන හරි කලර් ඔප්ෂන්ස් තියෙනවද කියලා අපි ඒක නම් හිව්වේ නෑ. අපිට මොකද අපි හොයන්නේ ඒකේ පාට ගැන නෙමෙයි. අපි හොයන්නේ ඒකෙන් ඔබට හම්බෙන ඉතිරිය ගැන අපි හොයන්නේ. රුපියල් 5000 ගානේ මාසික වාරිකේ ගෙදර රන් ගිහිල්ලා ඔක මේ කාලය ඇතුළත හිමීට පාඩුවේ ගෙවාගෙන යන්න පුළුවන්. දැන් තියෙන ෆ්‍රිජ් එක මොකක් වුණත් එහෙම මොන ඒරොප්පෙන් ගෙනාවත් ඒ ෆ්‍රිජ් වගේ නෙමෙයි. මේ ෆ්‍රිජ් එකේ R600A ගෑස් එක තියෙන ලෝකේ දැනට තියෙන පරිසර හිතකාමී ඒ වගේම එෆිෂන්සි එක කාර්යක්ෂමතාවය ඉතාම ඉහළ ගෑස් එක බවට පිළිගත්.
1: හරි.
0: ඒක තමයි ওই කොම්ප්‍රෙසර් ගස්සේ දුවන්නේ. කොම්ප්‍රෙසර් එක අවුරුදු
1: 20 20කට වාරණ.
0: අවුරුදු 20ක වාරණටියක් හම්බෙනවා. තාම මොකද්ද? විදුලිය 50%ක් ඉතුරු කරන්න පුළුවන් ඩිජිටල් ඉන්වර්ටර් මාදිලියක් තමයි මේක.
1: හා ඕකේ.
0: මේක අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන එකක්. ඔන්න අලුත් ෆ්‍රිජ් එකක් ගන්නව නම් ඒක ගෙදර තියෙන එක පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඒ හොයලා බලන උපකරණ තියෙනවා. ලයිට් කන මංගල්ලයන්නම් ගෙදර තියෙන්නේ. දෙපාරක් හිතන්න එපා, තල්ලු කල්ල දාන කොහෙටරි කමන්නේ, නිකන් දුන්නත් කමන්නේ. ඒක තියෙන ඔක්කොම කෑලිගලවල ඒක රිදිනමල ඇතුළ දැම්මත් කමක් නෑ. මොකද ඔබට පාඩුයි ඒ වගේ ලයිට් කන ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්න එක. මොකද ගෙදර සියලුම විදුලි උපකරණ ඕෆ් කරලා අපි නිදාගත්තත් සියලුම ඕෆ් කරන්න එක මිනිහෙක් කවුරුන් මිනිහෙක් ඉන්නවද ෆ්‍රිජ් එක ඕෆ් කරලා නිදාගන්න? කිසිම මිනිහෙක් දාපු දාගෙන ෆ්‍රිජ් එක ඕෆ් කරන්නේ අකුණක් ගහලා ගෙදරම කොහොම පිච්චිලා ගියොත් ඇරෙන්. ඒ නිසා විදුලිය ඉතුරු කරන ෆ්‍රිජ් එකක් කියලා කියන්නේ වාලම්පුරියක්
1: තමයි. මට මේ දවස්වල පොඩ්ඩක් අර මගේ වයර් එකක් මේව වෙලා තියෙනවා,
0: ෂෝට්
1: වෙලා තියෙනවා. මට ආසයි කිමි දෙන්න. මම කියන්නේ පොඩි විවේකයක් ආවද මම ඩග්ගල යනවා. මං ඒක ඒ වැඩේට ආසයි.
0: නයිස් හොබි.
1: Thank you so much. ඉතින් මං හිතන මගේ මයින්ඩ් එකත් ටිකක් රිලැක්ස් වෙනවා කියලා ඒ වැඩෙත් එක්ක. හැබැයි ඔය කියන්නේ මේ ලාස්ට්
0: අපිට තෝරා එහෙම මුහුදු පතුල යනකොට අපිටත් මයින්ඩ් එක රිලැක්ස් වෙනවා.
1: සීරියස්ලි?
0: දැන් නම් එන එකක් නැහැ.
1: ඒ වෝ ඔක්සිජන් බැලුවා.
0: ඔපිනි ගියා. දැන් නම් අපිට මේ ටිකට හරි හිත හදාගන්න.
1: ඒ යන්න ගියා මැකිලා.
0: ආ.
1: ඒ යන්න ගියා මැකිලා.
0: අන්න අන්තිම බුබුලු ටිකක් ආවා.
1: දැන් මං අර ඔක්සිජන් දාගෙන එහෙමනේ යන්නේ. ඔයා කියන්නේ ලාස්ට් ෆ්‍රයිඩේ මම ජම්ප් කරලා තියෙන්නේ මේ 100කට ඔන X90 ෆෝන් එකක් දාගෙන. හිතන්නකෝ අනිත් මට අර අරකට තියෙන ආසාව ඊට පස්සේ දැන් මට ඊට පස්සේ මට තේරුණා ආ තියෙනනේ ෆෝන් එක මං ටග් ගාලා උඩට ආවා. අප්පුණා අප්පෙලා බැලුවා. ආ
0: සර්ෆස් උනා කියලා කියන්නේ. අප්පුණා ඩවුන් වුණා නේ.
1: සර්ෆස් උනා. ආ ෆෝන් එක තියෙනවා දැන් මම මොකද කරන්නේ මට දැන් හිතා ගන්න බෑ. මං ඊට පස්සේ ඒකේ තියෙනවා මගේ ඇප් එකක් තියෙනවා දැම්මට පස්සේ ඒක ভাইබ්‍රේට් වෙලා ඇතුලේ තියෙන ඔක්කොම ටික එළියට විසික් කළා දානවා. වතුර තියෙනවා නා, ඩස් තියෙනවා නා. මං ඒක දාලා බැලුවා. ගාල ভাইබ්‍රේට් වෙලා ඔක්කොම විසි වෙලා ගියා. ඊට පස්සේ මං ඔන් කළා.
0: මෝඩකම හැරෙන්න මම විසි වුණ නැහැ.
1: ෆෝන් එක වැඩ.
0: ෆෝන් එක වැඩ තමයි.
1: මට මාර සතුටුයි අරවින්ද.
0: මොකද්ද ඔය මේ මේ මේ මොකද ඩයිවිං කිට් එක දැන් ලිඳකටද බැස්සේ?
1: අඩි
0: දෙක තුනක
1: සී ඇට්ලන්ටික්
0: සී හයි සී හයි සී ඇට්ලන්ටික් මෙතන මේ මේ මේ මේ
1: ඉන්දියන්
0: සාගරේ තියෙන්නේ.
1: ඇට්ලන්ටික් පැසිෆික් එල්නිනොත් එක්ක ඒවා මං ආසයි.
0: ආ ඕකේ වාච් වෙන්න බෑ.
1: සීරියස්ලි වතුරට වැටුණාට මේ ෆෝන් එකට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් වතුරට වට්ටලා
0: තෙමෙනවා.
1: තෙමෙනවා ඒක හරි. හැබැයි ඒකලම් කියනවා නේද
0: මේක වෝටර් රෙපලන්ට්.
1: රෙපලන්ට්.
0: වතුර උරා ගන්න නැහැ ඇතුළට.
1: හරි ඔකේ.
0: ඒ කියන්නේ ස්පීකර් grill එක උනත් හදලා තියෙන්නේ වතුර උරා ගන්න නැති වෙන්න මීටර 6ක විතර ගැඹුරකට ගියත්. ඒගොල්ලන් එක පරීක්ෂණයක් තියෙනවා මීටරයක් ගැඹුර වතුරේ මාසයක් තියලා. අරගෙන අර ඇප් එක දාලා රන් කරලා ভাইබ්‍රේට් කරලා ෆෝන් එක වැඩ.
1: ෆූ.
0: ඒ අලුත් ඒවා දැන් ඒගොල්ලන්ගේ.
1: හරි.
0: මිලි ඇම්පියර් 8000 පැනල ඒගොල්ලන්ගේ බැටරි. 8100ක්ද කොහෙද?
1: යස්.
0: ඒ වගේ ගාණක් ඒ කැටගරි එකේ ඇත්තට ලොකු බැටරියක් ආව වෙන ෆෝන් එකක් නැහැ. 140000 ගාණක් ෆෝන් එක වෙන එක ගෙවන්න ගන්න පුළුවන් සිංගේ එකේ. ස්පීක් එකේ ක්වොලිටි ගැන අපි වෙනම කතා කරන්න ඕනේ මොකද? උත්තර කිව්වත් අර කනේ පොඩි කැලේ දෙකක් ගහගෙන මට ෆිල්ම් බලන්න අමාරුයි.
1: ඔව් හොඳ සද්ද තියෙන්න ඕනේ නේ.
0: ෆෝන් එක හරහා දාලා.
1: යස්.
0: එහෙම අර මට සවුන්ඩ් එක නිකන් එළියෙන් බාහිරින් එන්න ඕනේ. කන මේක ඇතුලේ මට ආසනේ සද්දේ. ඔබට ඔබේ choice එක වෙනස් ඇති. ඒ නිසා ඒ speaker level එක මාර වැඩගත් sound level එක 300 times විතර සාමාන්‍ය ඔය වර්ගයේ ෆෝන් එකක තියෙන
1: හරි
0: sound output එකට වඩා. Like it?
1: Like.
0: Honor X9D. I think one එකේ තියෙන ආයි මිලි ගණන් යන ෆෝන්. හැබැයි මේ ෆෝන් එක ගැන ඒගොල්ලෝ හරිම ආඩම්බරයි. ඒ තරම් ආඩම්බර නිර්මාණයක් මේගොල්ලන්ගේ X90 එක කියලා කියන්නේ.
1: ඕකේ ගිහිල්ලා බැලුවද OZ project එක පොඩක් විස්තර හෙව්වද? මං ඊයේ කඩුවල පැත්ත යනකොට මං දැක්ක ලොකු කට් අවුට් එකක් දාලා තියෙනවා OZ project එක ගැන. එතනම ටග්ගල මතක් නා මේ මේ කඩුවල තියෙන උසම තැන තමයි තෝරගෙන තියෙන්නේ මේ apartments වලට කියලා. OZ ඒක කාගේද අරවින්ද ප්‍රයිම් ගෲප් එකේ අනුබද්ධිත
0: භූමි රියැලිටි හෝල්ඩින්ග්ස්.
1: යස් යස්
0: භූමි භූමි රියැලිටි හෝල්ඩින්ග්ස් ඒගොල්ලන්ගේ ඉස්සරහත් එකක ලස්සන ලස්සන ප්‍රොජෙක්ට්ස් තියෙනවා.
1: හරි.
0: ටිකක් වෙනස්. ප්‍රයිම්ම තමයි ටිකක් වෙනස්.
1: ඒකනම
0: තමයි ඒගොල්ලෝ ඒ ආම් එක පටන් ගත්තේ. ඉතින් මේගොල්ලන්ගේ මේ ප්‍රොජෙක්ට් එකත් අපාර්ට්මන්ට්ස් තමයි ටිකක් වෙනස්.
1: හා ඕකේ.
0: එක එක පැති ගොඩකින් හැම තැනම මේගොල්ලන්ගේ පොඩි පොඩි වැඩවල තියෙනවා මොකක් හරි විශේෂ කෑල්ලක් ඉතුරු. දැන් මේ OC ප්‍රොජෙක්ට් එකේ තියෙන පොඩි නෑ ඒක නම් ලොකුම කෑල්ල තමයි ඒගොල්ලන්ගේ දකුණු ආසියාවේ හැදෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක නේක. ඒකදී ළඟදි කැඩෙන රෙකෝඩ් නෑ නෙවෙයි.
1: ඕ නෑ. දකුණු ආසියාවේ
0: තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක න අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක. හිතන්නකෝ නිකන් ඒක ගිහිල්ලා බලලෙන්න වටිනු නිකන්. යුනිට් එකක් ගත්තේ නැතත් යුනිට්ස් ඔක්කොම තියෙනවා
1: 351.
0: එතකොට බෙඩ්රූම්ස් දෙක, බෙඩ්රූම්ස් තුන, එහෙම අපාර්ට්මන්ට්ස් තමයි ඔබට ගන්න තියෙන්නේ. මට මේක හැමදාම අමතක වෙච්ච ලස්සනම කතාව මම අද කියන්නම්.
1: හරි.
0: හැම යුනිට් එකකටම අඩුම්ම බැල්කනි 4ක් තියෙනවා
1: ඈ.
0: ගොඩාක් ඔය ප්‍රොජෙක්ට්ස් වල එළියෙන් යනකොට බලන් යන්න යුනිට් එකට එක බැල්කනියයි තියෙන්නේ. සාලෙන් කනෙක් වෙන එක තමයි. අනිත් මිනිස්සු ඉතින් ඒ බැල්කනි කැලි නෑ.
1: ඔව් ඔව්.
0: බැල්කනි 4ක් තියෙනවා. 3 බෙඩ් එකේ බැල්කනි 5ක් තියෙනවා.
1: වාව් සුපිරිනේ.
0: හරි.
1: හරි.
0: ඒ කියන්නේ පැන්ට්‍රි එකටත් බැල්කනි ඇක්සෙප්ට් කරනවා. සාමාන්‍යයෙන් දෙන්නෙම නෑ පැන්ට්‍රි එකට බැල්කනියක්. ඉස්සරම දීලා තියෙනවා. එහෙන වැඩේ නතර පැන්ට්‍රියට මොන බැල්කනියක්ද කියලා.
1: ඔව් ඒකනේ.
0: නෑ. පැන්ට්‍රියටත් එළියෙන් බැල්කනියක් දීලා තියෙනවා.
1: වාව් නයිස්.
0: ඒක නිකන් සාමාන්‍යයෙන් බැලුවොත් නිකන් ග්‍රවුන්ඩ් යුනිට් එකක් උඩට අරන් ගියා වගේ. ඒ නිසා ඔබට හරි ලොකු නිදහසක් දැනේ. මොකද මේකේ වටේ මේ විදිහට බලන්න ඒවා තියෙනවා. උසම තැනනේ තියෙන්නේ. ස්කයි ලයින් එක නියමෙට පේනවා. කොළඹ පේනවා. කඳු තියෙන පැති පේනවා. මට ඉස්සර හෙන විශ්වත් වුණනේ මේ ඔය සිරිපාදේ වාරේ කාලේ සිරිපාදේ පේනවද බලන. පාන්දර එනවුනේ හැමදාම WTC ගේ වැඩට ආපුවම බලනවා.
1: බලනවා.
0: ඒ පුරුද්ද මට කාලයක් තිබුණා.
1: දැක්කම සතුටුයි. මාර හිතට ගැම්මක්
0: එනවා. මොකද්ද තියෙනවා එකක්? මොකක්ද ප්‍රශ්නයක්? එහෙම තියෙනවා මට නිකන් දැක්කහ නිකන් පොඩි නිවෙන ලයින් එකක් තියෙනවා. ඉතින් ඒක ඔබට ඇති නැතුව ඇති ඒ වන්නේ. එහෙම පේනවලු එතනට. ඒ යුනිට් එකට.
1: ආ නයිස්.
0: ඒ උස්සන. දාසේන තට්ටුට කොහොම පේනවද කියලා හිතන්නකෝ. කඳ උඩ නිසා. දැන් පළවෙනි තට්ටුව පටන් ගන්නත් ඔය තියෙනවනේ. ලෝව ග්‍රවුන්ඩ් කාපාක්කයක් තියෙනවා. නේද කාපාක්කයක තියෙනවා. ඒකටත් උඩින් තමයි පළවෙනි තට්ටුව. ඒකටත් යම්කිසි සැලකියුතු හයිට් එකක් ඇවිල්ලා තියෙනවා.
1: හා ඔකේ.
0: නිකම්ම බිම වාඩි වුණා වගේ නෙමෙයි. එතනටත් view එක තියෙනවා. View එක තියෙනවා පුතා. ලස්සන view තියෙනවා. View නම් view.
1: ඒ වගේම හොඳ ඉඩ. අන්න ඒක
0: හොඳ ඉඩ. ඒ කියන්නේ වර්ගඩි ගාන පැත්තෙන් අද හොඳ ඉඩ. ඉතින් මේවා මේ හැමදේම එක සැරේට කියන්න බෑ. මිලියන 35 ඉඳලා පටන් ගන්නවනේ.
1: Yes.
0: 35 ඉඳලා 49 වෙනකන් යනවා.
1: හරි.
0: Payment plan කීපයක් තියෙනවා. හරිම interesting ඒවා. ඕන මිනිහට නෝ අඩිට අපිට ගෙවන්න පුළුවන් නේ. මේ එහෙම තමයි payment plans හදා තින්නේ. 0.7 0.1 34 77 77 0.7 0.1 34 77 77 කතා කරන මිනිස්සු කතා කරයි.
1: 8:48

0: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමක.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0111 832 1000. NIB The City University. The place to be.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන

0: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: 20 and upgrade.
1: අලුත් සොංග් එකක්ද?
4: නෑ, දැන් සිංගර් එකකින් ASUS, HP, Dell, Acer, MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
5: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න සිංගර් එකට අදම එන්න.
4: අයියා, මට Apple මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා, මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
4: Hush 15 පිස්සුවක්ම තමයි.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, Sri Lanka Mahabankuwe අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
8: සමග පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ Alumex.
9: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තරස
10: සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්නය
2: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් රුන්ගේ
3: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගන්න මේ මාසේ 24 25 දවස්වල
4: මනස්ගතද
3: සෝරි සර්
5: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
6: A London prison break. Nuara Bokambaradi.
7: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
6: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
7: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
6: විමසීම් 0856336
7: Organizers and media partners.
6: Global events.

0: නවතම විශේෂ අංගරසක් සමගින් Bajaj 3 Road රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එකත් ඇතිරිවස් ගියරය brand new Bajaj 3 Road රථය David Pierce Motor Company Private Limited
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112123123

0: දෙදහස් විසි පහසේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
0: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: ඒක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.

0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක්. ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමත
3: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව

0: පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: ඔබගේ මංගල දින රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමු මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූලි මාස 10, 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් පිහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011515 අමතන.
5: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝදරතය. දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙතින්.
6: සියත දිවයින පුරා.

0: උදේ 9:00 විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: theater top story
1: මේකමයේ ගැටුම ගැන රඳවියන්ගෙන් ප්‍රකාශ ගනි. මේකමව බන්දනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ දැනට මේගම රෝහලේ ප්‍රතිකාර ලබන රැදිවියන් කිහිප දෙනෙකුගෙන් සහ බන්දනාගාර නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවයි. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් අගුණ කොළ පැලස්ස දුම්බර සහ වැලිකට බන්දනාගාරවල නිරීක්ෂණයක්ද සිදු කරනු ලැබුවා. එම නිරීක්ෂණයේදී රන්දිපෑන්ට සිදුවන පහරදීම් පිළිබඳ සුවබැලීමක් සිදු කළ බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළේ. ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාව ප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඇමිය ගොස් ඇත්තේ අදාළුවමයි. මේ අන විට ඇගේ වයස අවුරුදු 68ක්. ස්පාඤ්ඤයේ ලොස් ගලියඩොස් ප්‍රදේශයේ හටගත් ලැව්කින්නකින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති ගණන 6ක්. ගින හේතුවෙන් මාර්ග කිහිපයක්ද වසතමාති අතර දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. සෙල්සියස් අංශක 40 ඉක්මවන දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් දකුණු යුරෝපයේ රටවල් රසකම මේවන විට ලැව්ගිනි හටගනිමින් පවතිනවා. වැඩි වශයෙන් ලැව්ගිනි වාර්තා වී ඇත්තේ ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඇසේෂන ඕමයි ගෝෂ් සල්ලි ආර ගොඩක් කැවිල්ල තියෙනවා දැන් මම එක හරි ප්‍රසි
1: ඔයා තමයි ඉතින් ඔවා දන්නේ ඔය මේ මොනවද මේ
0: යන්නේ ඒ ගාන සින්දුවත් ලැබුණා
1: ගොඩක් දන්නවා කියලා තන් හිටියර එහෙම නේද අතෝගෙන ඉන්න පොඩ්ඩක් එහෙට මෙහෙට ගියොත් එහෙම ඔක්කොම හැඳි ගෑවිලා අතුම ගෑවිලත් යන ඒවා තමයි නේද කතා කරන ඉන්නකොට සින්දු යනවා සින්දු මැද්දෙන් කවි යනවා බලිතොයිල් වගේ මේ වචෝ කරා
0: හරි හරි පොඩ්ඩක් යා සිස්ටම් ඔකේ හා හරි
1: හෙලෝ සිරි සිස්ටම් ඩවුන් සිස්ටම් චේන්ජ් බික්ස්බි Call Siri. Okay, Google. මෙන්න මගේ ඕන්නේ නොයත්ටි.
0: හරි. Right, finish. පොඩි වෙලා වෙගේ. ඩග්ගල සිස්ටම් එක okay
1: කරලා. Finish tang ඇති. ආර ඔක්කොම සුදු වෙලා තියෙන්නේ. හරි. හොඳට තිබුණා machine එක. දෝර තිබ්බා.
0: මට ඔයාගේ පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ ආරවින්ද. දැන් මම ඔයා දන්නවා මම ෆ්‍රීලාන්සර් කෙනෙක්. හරිද? මම මෙතනින් වැඩ කරාට පස්සේ එළිය තමයි මගේ වැඩ ටික ඔක්කොම තියෙන්නේ මෙතන මගේ චූටි පාට් එකක් මගේ ලයිෆ් එකේ. ආ 3ක් මෙතන 3යි. හරිද?
1: මෙතන මේක තමයි දැන් පොඩිම පාට් එක වෙලා
0: තියෙන්නේ. 3. හරිද? කර කියන්නේ මේ තුමේ 105000 මේ
1: මේක තමයි වැඩේ තියෙන්නේ
0: මේ කිවරුනොත් මට මුකුත්
1: නෑ හරි හරි කලින් කියන්න එපා අලු මගෙත් ඉතින් පොඩි දෙයකට කලබල වෙන මිනිහානේ අර තල්ලවත්තරට බෙලිගෙඩිය වැටුනා අය ආවගේ ඉන්නකල මම පුරුකාඳන් කරේ
0: يعني දැන් මම මගේ අනිත් ඔක්කොම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට මම ලෝකෙත් එක්ක ගනුදෙනු කළා ඒ ක්ලයන්ට්ස්ලත් එක්ක ගනුදෙනු කළා එහෙම පොඩි පොඩි සල්ටික් එහෙම එහෙ වෙනවනේ මට මේක හරි සිස්ටම් එකකට කරගන්න ඕනේ අරවින්ද
1: Oh.
0: Do you have any correct system for this? Amma.
1: ඔයා හිතන්නේ කීප ඔයාට අහන් ඉඳපු මට.
0: කකුල් පර නැති වුණා.
1: කකුල් නෙමේ මම සියලු දේ පර නැති වුණා. නංගි බියනවන්.
0: Okay.
1: මැරෙන හැටි තෝයන් පෙන්නනවා.
0: හරි. හරි ඔකේ.
1: දැන් ඔයා ඔය කරන්නේත් social media පාට් එක හරහා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ඔයා හොඳ මුදලක් උපයනවා හොඳ කියන එක මෙතන ඕනේ නැද්ද ඒ තරම් හොඳ මුදලක් උපයන්නේ නැහැ මෙහෙම ගමුකෝ
0: සරල
1: යමක් උපයනවා එතන හොඳක් නැහැ ඉතින් හැබැයි වාර මේක දිනු කරගන්නත් ඕනේ
0: කාසි කිහිපයක්
1: උපයන මේ ඉතින් කාසියක් දෙකක් කාසි කඩමල්ලකට තමයි මේ සේරම දේ
0: කරන්නේ
1: වාට ඕනේ මේ වාගේ ව්‍යාපාරය තව පුළුල් කරගන්න.
0: හරියට හරි.
1: විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් ක්‍රමයක්. දැන් PayPal withdrawals තියෙනවා.
0: හා නයිස්.
1: ආ credit card privileges තියෙනවා.
0: Okay.
1: එතකොට loans multi currency access තියෙනවා. ඒ වගේ වාසි රසක් එක්ක ඔයාට මම ප්‍රදානය කරනවා. මම කිව්වට ඉතින් මම මෙතන කය ගහන කැල විතරයි කරන්නේ. Combank gig plus account එක. කහින්න නේද ඕනේ කයින්
0: ප්ලස්
1: තා කන්න මේ ස්ට්‍රිප් සිල්ලකන්
0: මට ආසන
1: කිච්චිතාවන ස්ට්‍රිප්
0: සිල්ලකන් තව ටිකක් කන එහෙම කක්කා කතා කරන්න බෑ
1: ඉතින් මේ ෆ්‍රීලාන්සර් කෙනෙකුගේ වර්ක් ස්ටයිල් එක සාමාන්‍යයෙන්
0: ඕකේ ෆුල්
1: ටයිම් කෙනෙකුට ආයි තින් හරි වෙනස් මමත් හරි ආස ස්ටයිල් එකක් ඉතින් ඒ නිදහස තුළ නිර්මාණ කරන මිනිහෙකුට පොඩි සැනසීමක්
0: තියෙනවා.
1: අවශ්‍ය වෙලාවට විතරක් වැඩ කරනවා. එහෙම තියෙන්න ඕනේ. ඔයාලට තින් සමහර මිනිස්සු කියන අයියෝ ඒ පොඩ්ඩයි වැඩ කරන්නේ. ඒ ඉස්සර වර්ක් හાર્ඩ් කියලා තිබුණා. අපේ තාත්තලගේ ජෙනරේෂන් එක ලොකුවටම කරා. වර්ක් හાર્ඩ් කියන්නේ තින් ආයෙ මුකුත් නැහැ ඔළුව අහුව එල්ලිලා වැඩ. ලොකු ගානක් අම්ම කරෙත් නැහැ මහන්සිය තමයි අන්තිමට. අන්තිමට තින් අර හවසට ගෙදර ඇවිල්ලා තෙල් සප්පායම් කරගන්නයි
0: ඇගේ අමාරුවයි මහන්සියයි
1: ඔව් ඊට පස්සේ වයසට ගියාම ඒ මහන්සියෙන් වැඩ කරපු විදියයි කිලෝමීටර් 5-7 පයින් ගියේවයි
0: හරි ඔකේ
1: පිට අසාධාරණයි
0: පෙන්ෂන් එකක් තිබොත් ඒක
1: ඒකයි ඔලුව ගලින් කරගන්න බැරි වෙච්ච එක ගැන ආඩපාලි විතරයි අන්තිම ඉතුරු වෙන්නේ
0: ඔව් ඉතුරු වෙන්නේ නේ
1: ඒ නිසා වර්ක් හાર્ඩ් වලට වඩා වර්ක් ස්මාර්ට් හොඳයි ඒක හොඳයි
0: හැදලිවම
1: ගේමක් ගහන්න ඉතින් ඔයගලන්ටත් ඒ ගේමක් ෆුල් ටයිම් කෙනෙකුට වැඩිය මං හිතන්නේ හොඳ රෙකග්නයිස් ෆ්‍රීලාන්සර් කෙනෙක් ඇත්තටම ලෝකලි ඉන්ටර්නැෂනලි දෙකේම හොඳ ගේමක් ගන්න.
0: හා නියමයි.
1: ඉතින් ඕගලන්ට PayPal withdrawals credit card privileges loans multi currency access වගේ ඕන නැද්ද? ඕනේ. නැත්තං ඉතින් මේ දූපතෙන් එහාට මේක ගෙනියන්න හම්බෙන්නේ
0: නැහැ.
1: ආදායම එළියෙන් එන්න ඕනේ. ඉතින් ෆ්‍රීලාන්සර්ස් ලගේ ජර්නි එකට හොඳම ස්පොට් එකක් හම්බෙලා තියෙනවා.
0: හරි.
1: කමර්ෂල් බැංකෝ කාටත් කලින් ඉස්සර වෙලා තියෙනවා මේ චාන්ස් එක ඔබට දෙන්න. ඉතින් මොකද කරන්නේ? එන්නකෝ මේ ළඟම තියෙන කමර්ෂල් බැංක් එකට. නේද? එහෙම නැත්තං ඔයගොල්ලෝ ඔක්කොම ඩිජිටල් නේ ඉතින්.
0: වෙබ්සයිට් එකට යන්න ඕනේ නේද?
1: combank.lk.
0: හරි.
1: combank.lk. හා? ඒක කියලා බලන්න combank gig plus account. හොයන්න විස්තර තව හොයන්න.
0: යා ඒකනේ.
1: තා මොන හරි දැනගන්න තියෙනවා නම් මේ අක්කගෙන් අහන්න. අක්කෙත් අක්කි පටන් ගත්තද?
0: හ්ම් හ්ම්. යා දැන් මම පටන් ගන්න යන්නේ. ඔයගෙන් මම ගත්තනේ ඇඩ්වයිස් එක.
1: ඔව්.
0: දැන් දා ගන්න ඕනේ.
1: ඉතින් ඔයක දාගෙන මට විස්තර කියන්න. ඔයා ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනේ. මම ඉතින් කන්ටෙන්ට් හදන එක නෙවෙයි නේ. මම මොකක්ද දාන්නේ? නෑ
0: ඔයා ඉතින්
1: ඉඳලා හිටලා රොටියක් හදාගත්තොත් ගෙදර කවුරුත් කියලා හදන්නේ කන්ටෙන්ට් කියලා ගන්න.
0: ඉතින් දැන් අරවින්ද අපි කොහොමද ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා බැලුවොත් අපි හැමදාම දැන් මම ලෝකෙත් එක්ක සම්බන්ධ දවස ගන්න රට යනවා එනවා එහෙම නෙමෙයි. මේ ඩේටා හරහා තමයි මම ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඩේටා කියන එක නැතුව දැන් අපිට අනේ මන්ද මන්නම් අඩියක්වත් තියන්න බැරි ගන්නට ඇවිල්ලා ඩේටා නැතුව. ඉතින් හච් වලින් අපිට දීලා තියෙන පැකේජ් එක වටින්නේ අන්න ඒ නිසා මාසිකට රුපියල් 1199යි ඔබ ඩේටා වලට වියදම් කරන්නේ මීට පස්සේ. හරිද? 4000 කනම් 5000 කනම් එන බිල 1199ට අඩු කරගමු. ඔකේ, are you ready?
1: Yeah.
0: Right. එහෙනම් හච් 15 app එක දාගන්න. හරිද? ඒක ඇප් එකක් නෙමෙයි, sorry. Hutch 15 package එක දාගන්න. Apps 15කට unlimited data හම්බ වෙනවා. WhatsApp, Viber, Emo, Telegram, Messenger, Discord, ඊට පස්සේ ChatGPT, Gemini, X, LinkedIn, TikTok, Snapchat, YouTube, Instagram, Facebook. මේ ඔක්කොම apps ටික එතන තියෙනවා. ගාන තමයි වටින්නේ රුපියල් 1199යි. Hutch 15 නියෝජිතයෙක් හම්බ වෙන්න නැත්නම් ඔයාට පුළුවන් නම් online දාගන්න. වැඩේ කරගන්න. Okay?
1: දැන් අද කවද දවස?
0: අද 10 වෙනිදා.
1: 10 වෙනිදා. අදින් පටන් අරගෙන මේ මාසේ 24 වෙනිදා වෙනකන් යන ලොකු වැඩක් තියෙනවා. ඒ තමයි Bajaj Vigo July Vasi campaign.
0: Yay!
1: ආයෙ පොඩක් ගමු.
0: හරි.
1: Bajaj Vigo July Vasi campaign.
0: Yay!
1: අහන්නකෝ, මෙන්න මේ කාලය ඇතුළත ඔබ හිතුවා හරි බජාජ් වීගෝ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ෆුල් ඉලෙක්ට්‍රික් ත්‍රීවීල එක.
0: හරි.
1: ටෝටලි මේක ඊවි එකක්, ඉලෙක්ට්‍රික් ත්‍රීවීල එකක්.
0: හරි. ඕකේ.
1: එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150 දුවන පල්ල මැදයක් හම්බුනො ඊටත් වඩා දුවනවා.
0: හරි. නියමයි.
1: 150 කොහොමද දුවනෝ? ගෙදර චාර්ජ් කරලා දුවන්නේ. එහෙ මෙහෙ යන්නේ නැහැ. මේක තියෙනවා 13 ඇම්පියර් හෝම් චාර්ජ් සිස්ටම් එකක් තියෙනවනේ. ඒකට කියනවා 13 හෝම් ප්ලග් කියලා අපි කියන්නේ.
0: හා.
1: මේ නිකන් යනින් ආව කියලා අක්කේ පොඩ්ඩක් මේක චූට් අකර ෆෝන් එක ගහගන්න.
0: හරි.
1: චූට්ටක් මෙහෙම අයිනෙන් ගහුවර ගවන්න ප්ලග් එක කියලා ඕන තරකින් චාර්ජ් කරන්න පුළුවන්. සාමාන්‍ය දින ඩොමෙස්ටික් සොකට් එකකින් චාර්ජ් කරන්න හදලේ වෙලා තියෙනවා. ඊට අමතරව මේ හොයලා බලපුවාම මේ සෑහෙන ප්‍රමාණයක් මේ චාර්ජින් පොයින්ට්ස් උත් හදලා තියෙනවා. ඩේවිඩ් පීරිස් මෝඩ සමාගමෙන් 220කට වැඩිය. ඒවා නිකන් අර හදලා තියෙනවා. ඔබට අවශ්‍ය වුණොත් මේවා කරන්න.
0: ගෙදර
1: චාර්ජ් කරන්න පුළුවන් ඈ. සාමාන්‍යයෙන් ගණන් හදලා බලලා තියෙනවා මේ රුපියල් 3ක් වගේ ගණන් තමයි කිලෝමීටරක වියදම.
0: හේ මරුනේ.
1: ඉන් තේරුවෙන්ම පෙට්‍රල් ගහලා දුවනට වඩා ලාභයි.
0: ලාභයි, ඩෙෆිනිට්ලි.
1: ඒක සැකයක් නේ.
0: යස්.
1: අනිත් එක ටූරිසම් වල මේක හරියට පොපියුලර් වෙලා තියෙනවා කියලා කියනවා. මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි නිසා, සද්ද නැති නිසා.
0: අපි දැකලා තියෙනවා ෆොරිනර්ස් ලා එහෙම යනවා.
1: හරියට.
0: යස්.
1: පොඩි පොෂ් ලුක් එකකුත් තියෙනවා. ටිකක් අමුතුයි පෙනුමත්.
0: කලර්ස් ලස්සනයි, නිකන් වෙනස්.
1: ඒ ඉලෙක්ට්‍රික් පැත්තට බර පැස්ටල් ෂේඩ්ස් වලින් තමයි ගිහිලා තියෙන්නේ. ඒ නිසා ඒක බැලු බැලමට වෙන්නම පාරේ ඕන ආන ගොඩක් මැද ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ඒක නෙමෙයි පුතා කතාව.
0: මොකක්ද කතාව?
1: මේ 24 වෙනිදා වෙනකන් බජාජ් ෂෝරූම් එකට එන්න වීගු 3 wheelers තියෙන වාසි කන්දක් ලෑස්ති කරලා තියෙන. ඒගොල්ලෝ වාසි ටික කියන්නේ ඇත්ත ලොකුවට මේ කැමැත්තක් නැ මේ වෙලාවේ කියන්න. මේගොල්ලන්ට බයයි මේක පිරිලයි කියලා.
0: ඔව් ඉතින් ආසයිනේ.
1: හෙල් කරගන්නත් එපේ
0: වාසි වලට.
1: ඉතින් යන්න බජාජ් වීගු එකක් ගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් 3 wheel එකක් වස්ස ගන්න පාරට මේ ත්‍රිවිල පාක් එකට පොඩි ප්ලෑන් එකක් තිබුණා නම් මේක වෙලාව මම මේ හොයලා බලලා රුපියල් 20000ක් 26000ක් වගේ වාර්කයකට
0: හරි
1: ත්‍රිවිල එකක් ගන්න පුළුවන් 26000ක් මාසෙකට.
0: ඉතින් බැරිද කියන්නේ ඒකෙන්ම හම්බ කරන්න පුළුවන් සල්ලි නේද?
1: සාමාන්‍යයෙන් ඔය මේ මේ මේ රුපියල් 90000කට වඩා වියදම් කරනවලු මේ සාමාන්‍ය දුවන ත්‍රිවිල එක මාසෙකට තෙල් වලට.
0: ආ ආ ඕකේ.
1: හිතන්නකෝ. ඒක එහෙම් පිටින් විතරුනේ නේ. පොඩ්ඩක් කල්පනා කරන්න. සමහර වෙලාවට අපි අලුතෙන්ම මොකක් හරි සල්ලි හම්බ කරන මාර්ගයක් හිතනවා. ඒක හොඳ දෙයක්. තියෙන එකෙන් ඉතුරු කරගන්න පුළුවන් කැලල හොයාගත්තොත් මේක මාර ලේසි. පොඩි වෙනසක් කරපු එකෙන් ලොකු ගාණක් ඉතුරු වෙනවා. එහෙම පිටින්ම ඉතින් තව එකක් තව බිස්නස් එකක් කරන එක හොඳයි. නමුත් තව බිස්නස් එකක් නොකරම ඔබට ප්‍රශ්න විසඳෙනවා නම් ඒකත් ඉතින් හොඳයි.
0: හොඳයි. ඒක හොඳයි. ඒකනේ.
1: අපි ඉතින් මෙහෙමයි බිස්නස් කරනවා, අරවා කරනවා, මේවා කරනවා. මේ ඔක්කොම කරන්නේ අපි සල්ලි ටිකක් හම්බ කරලා පොඩ්ඩක් චූන්නේ කකුල් දෙක උඩ දාගෙන හොල්ල හොල්ල ඉන්න නෙමෙයිද ඔය කරන්නේ ඔක්කොම?
0: අනිවාර්යෙන්.
1: නේද? අන්තිම වෙලාව මේ ඔක්කොම කරන්නේ කකුල් දෙක උඩ දාගෙන එහෙම කකුල් දෙක දණිත් පනවන ඉන්න තමයි මේ සේරම කරන්නේ.
0: පොඩි පොඩි ෆන් එකක් ගන්න ජීවිතේට සතුටක්.
1: ඔබ ඒක දැනටමත් කරනවා නම් ඉතින් හොඳයි ඉතින්. මුළු රවුමම ගිහිල්ලා අපි කරන්නේත් ඔක්කොම තමයි. ඉතින් මේක පොඩ්ඩක් සොයලා බලන්න. මේක එනවා 9.2 kilowatts lithium iron phosphate battery එකක් එනවා.
0: හා ඕකේ.
1: ඒවා latest පඩු. එතකොට 24 වෙනිදාට කලින් ගිහිල්ලා showroom වලට පොඩි කාලයයි දීලා තියෙන්නේ. waiting list එකට ඉන්න ඕනේ නෑ. ගියා බැලුවා හිතුණා නම් ගත්තා පාට පෙන්නවා මේක හොඳයි කෝ අරන් ගියා. එහෙම එහෙම scenario එකක් තියෙන්නේ.
0: ආ නියමයි.
1: සෑහෙන වාසි ගොඩක් classic කරලා තියෙනවා. සෑහෙන වාසි ගොඩක්. කඳු වදින ප්‍රශ්නයක් තිබුණාද ඔයාලා? කඳු වදින්නේ නෑ මේ මේ electric නුවර අර කඳු දිගේ ද හැටි මංගච්චලා තියෙන අවුරුදු ගානක් තිස්සේ ටෙස්ට් කරානේ මේ ත්‍රිවිල එක 2021 වගේ ඉඳලා මම මතකයි ඔක ටෙස්ට් කරා කියලා. ඒක ඒ දවස්වල අපි කිව්වා ඒක.
0: ඒ ඔක්කොම පාස් කරලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන දැන් යූස් කරන්න තමයි.
1: බජාජ් වීගෝ දෙවි පිරිස්. ආ මේ දවස්වල එක ගන්නකොට මේ වැසි ආවරණ කට්ටලයක් නොමිලේ දෙනවා. ඒක නිකන් වෙනවා. ඒක නිකන්
0: තෑග්ගක්
1: විදිහට. ඕක නෙමෙයි වාසිය.
0: හා රයිට් රයිට්.
1: අරක නිකන් අර ඇඩිෂනල් දෙන තෑග්ගක්.
0: ජූලි වාසිනේ.
1: ඔව්.
0: හරි ඒ වගේම දැන් මොකක් හරි මං කියන්න හිතාගෙන හිටු එක සරේ
1: වාට කියන්නේ තන අමතක වෙන දුන්නේ මං
0: ආ අපේ ගෙදර කිසිම දෙයක් අලුතින් වෙන්නේ නැහැ මං බැලුවා මොකද්ද මේකට හේතුව හේතුව තමයි අරවින්ද අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා පරණ ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳන්න ඕකම විසඳ විසඳ ඉන්නව මිසක් අපේ ගෙදරට අලුත් දෙයක් අලුත් විදියක් වෙනසක් ගෙදර අපිට කරන්න වෙන්නේම නැහැ දැන් අපි දාලා තියෙනවා බාල ඇලුමිනියම් හරිද ඒක දොරවල් 3-4ක් තියෙනවා ඇරෙන්නේ නැහැ වැහෙන්නේ නැහැ එතන ප්‍රශ්නයක් ඉතින් හැමදාම අපි මේකට මොකද කරන්නේ නේද අනේකනි බබා මොකද කරන්නේ එහෙම කතා කර කර ඉන්නව මිසක් අපිට වෙන දෙයක් හිතන්න බෑ
1: උගලට දැන් තමයි තේරුනේ
0: තේරුනේ දැන් තමයි
1: ඔව් මුලදීම වැඩේ හරියට කරගත්තේ නැහැ නේද
0: පොඩ්ඩක් ඉතින් අපි
1: ලාභේ බැලුණා
0: ඔව් සල්ලි පැත්තෙන් බැලුවා පොඩි
1: ලාභේ කියන්නේ දවසක වියදම දෙගුණයක් වෙනවා කියලා මේ අයියා මේ නංගිට
0: අඬ අඬ කිව්වේ නේ
1: මං කව නංගියේ ළඟ නැමෙන්නේ ලාභේ බලන්න එපා දෙපාරක් වේදම් කරනවා දවසක ඕකට කියලා
0: අපි දෝ ආ නිකන් අර තරහට කියන්නේ කියලා අරවෙන්ද
1: ගොඩක් මිනිස්සු ඔය මම කියනේවා තරහට කියනවා කියලා තමයි ගන්නෙ
0: අපි දෝ ඉරිසියාවට අපි මේ ඇලුමිනියම් දාලා වැඩ කරනවා කියලා ඉරිසියාව ඇති ওই මිනිස්සුන්ට කියලා අපි එහෙම හිතුවා ওই මිනිස්සා කියනවා අහන්නේ කියලා අපි
1: එහෙම කරා මට මම මගේ අතින් වෙච්ච වැරදි
0: මොකද්ද
1: මේ නංගිගෙන් වෙන්න ඕනේ නැහැ කියලා මම හිතුවා. ඇලුමිනියම් හයි කරන්න ගිහිල්ලා.
0: අයියෝ අපි කොච්චර වැරදියටද හිතුවේ.
1: ඉතින් මගේ උත්සාහය වතුර ගියා. ගඟට උඩින් කොක්කු ගියා.
0: නංගි ගඟේ ගියා.
1: නංගි ගඟේ ගියා මිරට හොඳයි.
0: සීරියස්ලි එහෙම තියනවද ඕගලගේ
1: ගඟට උඩින් කොක්ක වෙන වෙලාවේ නංගි වගේම ගඟේ ගියා. බාලගිරි මම කොහෙ හරි යන්න තිබුණා.
0: බාලගිරි දෝෂ තියනවාද ගෙදර? ඒ වගේ.
1: ඉතින් මේ ඇලුමිනියම් වරද්ද ගන්න එපා.
0: හ්ම්.
1: බෙහෙත් වරද්ද ගත්තා වගේ තමයි.
0: ඔව් අනේ ඒක නම්
1: සදා කාලික ණයක් තමයි ඇලුමිනියම් වැරදුනහම.
0: හ්ම්.
1: මොකද වැරදි සිස්ටම් එක ඔබ දැම්මොත්
0: හරි.
1: ඔබට දවසක ඔබේ වියදම දෙගුණ වෙනු මෙහෙමයි. ඔබට මුළු සිස්ටම් එකම මාරු කරන්න වෙනවා.
0: ආයි මුලින් ඉඳන් වැඩේ.
1: කැලක් මාරු කරන්න බෑ.
0: හා.
1: ඇලුමිනියම් ෆික්සර්ස් වල තියෙන එහෙමනේ. ආ ඒකේ මේ කෑල්ල මේකෙන් දානවා කියලා එකක් නැහැ. මොකද මේ සිස්ටම් හදලා තියෙන්නේ සිස්ටම් විදියට වැඩ කරන්න.
0: හරි.
1: මේකෙන් පටි අරගෙන මේකෙන් ඇණි අරගෙන අරකෙන් බීඩි මරගෙන අරකෙන් තාමවක්කරි අරගෙන මේක එහෙමත් හිතනවා ඇතිනේ පුළුවන් ඇති කියලා. මෙහෙමයි දැන් කරන්න බෑ නැත්තම් එහෙම හරි කරලා බලන්න. වැඩ කරන්නේ නැහැ. ඇලුමිනියම් හරි සිස්ටම් එක ගන්න.
0: හරි ඕකේ.
1: මේ ඇලුමිනම් හරි සිස්ටම එක ගැන අපි හැම වර්ගෙම කියලා
0: තියෙනවා.
1: ඒ තමයි ඇලුමෙක්ස්. ෂෝරූම් එකට යන්න.
0: යා.
1: ෂෝරූම් එකට ඇලුමිනියම් ප්‍රශ්නයක් තිබුණේ නැතත් යන්න.
0: පොඩ්ඩක් බලන්න නේද?
1: මොකද දන්නවද? ඇලුමෙක්ස් ෂෝරූම් එකක් ඉන්ට්‍රස්ටිං. බලන්න අතපත ගන්න. මැකනිසම් තේරුම් ගන්න. දවසක අපිටත් මෙහෙම කරන්න පුළුවන් කියලා එහෙම හිතන්න. හොඳම තැනක් තමයි ඇලුමෙක්ස් ෂෝරූම්
0: එක. ආ නයිස්.
1: ඒගොල්ලෝ ගොඩක් එක්සිබිෂන් වලට මේ ටික මං එනවා. ඒකම මම හරි ආසයි ඒගොල්ලන්ගේ මැකනිසම්ස් බලන්න.
0: ආහ්.
1: අපි ඔය හිතාගෙන ඉන්න කැලේ දෙක තුනට නේ ගොඩාක් ඒවා තියෙනවා හොඳේ. ගෙදරක පෙනුම එහෙම පිටින්ම වෙනස් කරන්න පුළුවන් ඒ ඇලුමිනියම් ප්‍රොෆයිල් එකේම තියෙනවා මහේසාක්්‍ය පෙනුම. අනික රැම්බටි පෙනුම තියෙන ඇලුමිනියම් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒවැය තියෙනවා ක්ලාසි ලුක් එක. ඒකේ ග්ලොස් එකේ තියෙනවා ක්ලාස් එක.
0: හැමතිස්සෙම හිතන්න බා බාත්รูම් දොරවල් ඒකනේ අපේ ඔළුවට එන්නේ ඇලුමිනියම් වලින්.
1: ඇලුමිනියම් කිව්වහම
0: නිකන් අර
1: ඒ ඒ ඔබ දැකලා තියෙනම ලංකාවේ වැඩි හරියක් අයියෝ
0: අයියෝ හැයියෝ
1: ඒ ඒ ඒ ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක මොකක්ද දන්න ගොඩක් ඔය වෙන හැයියෝ කියන ප්‍රොඩක්ට් එකකින් නෙමෙයි දාලා තියෙන්නේ ඇලුමෙක්ස් වලින් නෙමෙයි දාලා
0: තියෙන්නේ
1: හැයියෝ කියලා ප්‍රොඩක්ට් එකක් ආවා.
0: ඉතින් නෑ අර ඔළුවේ නේ
1: ඔෆිස් දොරවල් වල ඉඳලාම ඔබ දැකලා තියෙන්නේ හැයියෝ ඇලුමිනියම් කියන ප්‍රොඩක්ට් එකක තියෙන්නේ. ඒක දැක්කහම බඩේ පණුව බත් කන්න. අපි කන්නේ කොහොමද? යා. බඩේ පණුව පවා කියනවා බත් එපා ඇලුමිනියම් දැකලා දින්න. ලස්සන වෙන්න ඕනේ ඇලුමිනියම් ෆිනිෂින් එක මාරන විදියට ගත්තකිනේ. ඇලුමෙක්ස් බ්‍රෝ. ඇලුමෙක්ස්.
0: යස්. රයිට් ඒත් එක්කම අපේ අර කොස් ගහක් තිබ්බනේ උණු වතුර දාපු එක නෙමෙයි. අපේ
1: සීයා.
0: අපේ සීයා අපිට ගමේ කොස් ගහක්. නෑ යා කියනවා මේ කොස් ගහ කපලා ඕගොල්ලෝ ස්ට්‍රිප්ටිරින් එකක් දාගන්න පුතේ ස්ට්‍රිප්ටිරින් එකක් දාගන්න කියලා කියනවා. ඉතින් අපි ආස නැහැ ගස් මේවා කරනවා දන්නවනේ අරවින්ද.
1: නෑ නෑ ඔය දාගන්න කපලා ඉරලා කොස් ගෙඩිත් එක්ක දාගන්න.
0: ඉතින් අපි සීයාට කොලේ වහලා ගහ හැමමම තියලා සීයාට කොලේ වහලා අපි දැම්මා කලර් අප් ස්ට්‍රිප් සීලින් එක. ඊට පස්සේ සීයා දැන්
1: සීයා දැන් කොහොමද
0: සීයා ඉන්නවා. එයාගේ නඩේ ඇවිදින්න කරන්න බෑ වැඩිය. එයා ගන්නේ පුතේ මට බලන්න ඕනිලු දැන් ඒක දාපු එක බලන්න ඕනි. අපි තින් ගෙදර ගිනියලා මෙහෙම වත්තම් කරගෙන ඇවිල්ලා
1: දැන් සීයා ගේ
2: කොහොමද අපි මගේ පෙට්ටිය වත්තේ ගෙන දාපල් කොත් ගෙඩිත් එක්කම දාපල්
0: නෑ නෑ සීයාට කිව්වා මේ ඒක තමයි දැම්මේ කියලා. ඇයි තියෙනවනේ කලර් අප් වල කොස් පෙනුමට කොස් ආදේශක සීන් එක තියෙනවනේ.
1: සීයාට කොස් ගහ පේන්නේ නැත්තරමටම නෝවා.
0: සීයාගේ
1: අතගාල දැනගන්නේ ගහ තියෙන ගහ නැහැ.
0: සීයාගේ තාත්තා. කිරි සීයා. කිරි සීයා.
1: මට මේ කියනකොට එකපාර කිරි සීයාද? ප්ලේන්ටි සීයාද? ඕපිසිය ඒව මට හරියට ඕනේ මට මන් ඩීටේල් මට හරි වැදගත්.
0: එයා හැරෙන හැරෙන විදිහට සීයලා මේම වෙනවා ඉතින් එහෙම තමයි.
1: ඉතින් සීයේ කරොත්තු දෙන්නේ නැහැ නේ ඔය ක්‍රමයට.
0: ඔයාට කියන්න අඳුරන්න බෑනේ. ඒ කියන්නේ මෙහෙම දැම්මට පස්සේ කොස් කියලා අපි කිව්වොත් අපි ආපු මිනිසෙකුට මේ තියෙන්නේ කොස්. ආයි ඉතින් තට්ටු ගල්ල බලනකන් ඒක ඉතින් ආයි. ඔයා ගන්න බෑ කොස් පෙනුම ඒ ගානට ලස්සනට වයිරම.
1: කාලා බලන්න බැරිද?
0: ගෙඩියා
1: කාලා අඳුර ගන්න පුළුවන්ද කාලා? බැල අලුත්ම එක හැමදේම
0: ඉතින් අනේ
1: හපල
0: බලන්න මුකුත් බෑ
1: හපන්න බෑ. ඒක අපිට වේයෝන්ගෙන් අපි රිපෝට් එකක් ගත්තා. වේයෝ පිළිගත්තා හපන්න බෑ කියලා.
0: යස් නෝ චාන්ස් එක
1: නේද. වේයෝ මැක්කෝ හපන විකන ඔක්කොම සත්තුන්ගේ අපි රිපෝට් කරන් තියෙන්නේ. හපන්න බෑ. උඹේකට විරුද්ධයි. ඒක තමයි අපේ බලාපොරොත්තු උනේ.
0: හරි.
1: අවුරුදු ගානක් પરම්පරා ගණනාවක් පාටේවත් වෙනසක් නැතෝ තියාගන්න ඇද ගැහිටි අරෝ මේවා ගැන අහන්න එපා. මේක ලීවලට ආපු සබ්ස්ටිටියුට් එකක්. මේක මේක වෙලා මොන ෆයිබර්ද? මේක සිමෙන්ට් ෆයිබර් සිමෙන්ට් ෆයිබර් සිමෙන්ට් ප්‍රොඩක්ට් එකක්.
0: යා.
1: ඒකේ සැහැල්ලුකමක් තියෙනවා. ඒ වගේම ශක්තියක් තියෙනවා. ෆැක්ටරි එකක නිෂ්පාදනය වෙලා එන ෆිනිෂ් එක. ඒක ඉතින් මොනවගලවත් ගන්න බෑ.
0: අන්න ඒකනේ. ලස්සනට ෆික්ස් වෙනවා. හරිම නීට්. ලස්සනයි.
1: ඒ නීට්නස් එකට ඔබ අනිවාර්යයෙන්ම කැමති වෙන නිසායි කියන්නේ colorup.lk.com සයිට් එකෙන් බලන්න කියලා. ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලම ඕක කියන්නේ හොඳ නේද?

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
4: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
5: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
8: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
10: Bajaj Vigo ජූලි වාසි Bajaj Vigo electric 3 රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce e-mobility වෙතින්.

0: ශක්තිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
1: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, ලයිට්, වෝටර්, ෆෝන්, බිලට සහනය මෙන්න.
0: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0117 388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී
5: මුදල් සමාන. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
6: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
7: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙති 0114 700 550.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
9: දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
8: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
8: 13.19ට කෝල් එකක් ගන්නකො.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩා නීති නේද?
13: ශ්‍රීලංකා
14: You're rowdy, baby.

0: පොඩි වැඩක් කරන්න ඕනේ. ඔබේ ඉසුසු ලොරිය ඔබ ඔය දාන නිකන් සාමාන්‍ය දාන ගරාජ් එක තියෙනවනේ.
1: ඉසුසු ලොරිය පොඩ හොද ගන්න.
0: ඕ පොඩ්ඩක් මේව කළා ගරාජ්
1: එක. දිවිල්ල දුවන වාහනද?
0: අන්න ඒක නෙවෙයි.
1: ලක්ෂ ගණන් දුවන්නේ. දවසකට මම දන්නේ එලෝ මෙලෝ සංසාරයක් නැතුව දුවනවා. ඒ කෙරවල මේ කෙරවල.
0: Yes yes.
1: අපි සිහියෙන් නොටිස් කරන්නේ නැහැනේ ගොඩක්. අපිට නිතර දෙවේලේ හැම වෙන දේවල් කොමන් නිසා.
0: හරි.
1: අපි අවශ්‍යතාවයක්ම ආවොත් දැනන්නේ ඒවා නොටිස් කරන්නේ නැහැ. ඒ නිසා අපි වටේ සිද්ධ වෙන නොකඩවා සිද්ධ වෙන අපේ ජීවිතයට ඍජුවම බලපාන සමහර දේවල් අපිට මගහැරෙනවා.
0: හරියට හරි.
1: අපි සමහරලාට යනා මේ ජීවමින් ලොරියක් යනවා මේ වාහනේ දාගන්න. සමහර වෙලාවට ඒ ලොරිය යන එකෙන් තමයි අපි කන්නේ බොන්නේ කියලා අපි දන්නේ නැහැ.
0: අනිවා.
1: ලංකාවේ සප්ලයි චේන් එක සම්පූර්ණයෙන්ම වගේ රඳා පවතින්නේ ලොරි උඩ. ඒකනොත් බරසාර බරක් අදින්නේ ඉසුසු ලොරි. ඉසුසු ලොරි ලංකාවට ගේන්නේ ජපානෙන්. ඒගොල්ලන්ගේ එකම සහ බලේලත් නියෝජිතයා සතොස මෝටර්ස්. දැන් ඔයාගේ වාරි.
0: රයිට්. මට කියන්න ඕනේ දැන් ඕගොල්ලෝ දානවනේ සාමාන්‍ය ගරාජ් වලට දාලා හදනවනේ ඉසුසු ලොරිය. වාහනේ දාන්න. දාලා පොඩ්ඩක් හොරෙන් ගිහිල්ලා බලාගෙන ඉන්න මේ මිනිස්සු කොහොමද වාහනේ හදන්නේ කියලා. මොකද අපි ඉන්න වෙලාවට ඕවා කරන්නේ.
1: බයික් කරන්න එපා.
0: ඇයි? දුක හිතේද?
1: ඔබ වලියක් දා ගන්න බාසුන් නැහත් එක්ක.
0: අපි ඉන්න වෙලාවට
1: නෑ තව එකක් ගෝලය එහෙම. ගෝලයට වගේ වගක් ඇත්තෙම නෑනේ.
0: ඒක නම් ඇත්තනේ. ඇයි දන්නේ? ඉතින් ඇත්ත ඒගොල්ලන්ට ටූල්ස් නෑනේ නේ.
1: මේ බාසුන් නෑ මේ ලොකු බාසුන් නෑ මේ මේ මේ නේ නම් අපි මන්නම් ගලවන මොකක් හරි මේ එකක් නෑනේ මේ මහා මුතු එකක් තියෙනවනේ ගලවන්න. ඒක ගලවන්න නැතුව මේ කැල්ල ගලව බල්ලයට බා ගන්න අමාරුයි. ඔන්න ඔය තෝදින මේ ඔය කටු වලන් ඔය මිටි දිලා ගහපන්. ඔබ ගහලාම් මේක බලුත් වාහනේනේ මේ බාසුන් නැහැ මේ ලොකු බාසුන් නැහැ මම කමන්න නැද්ද? ඔබලේ පන්ති දකව නැහැ බෝල් නොගහ ගලව දා.
0: බාසුනගේ වයිෆ් උත්තරන. අනේ මේ. අනේ පුතේ.
1: ගලවනවා ඉතින්. ඔබ එනකොට ගලවලා ඉතින් හයි කළා.
0: ආ
1: ආ. ඔව්. නට්ටකේ පළු දෙක තියෙන දැන් අවුලන්නේ නැහැ. පස්සේනේ වැටෙන්නේ. මේ ගොඩාක් ඉසුසු වාහනවල මතක තියාගන්න. ඉසුසු වාහන විතරක් නෙමෙයි දැන් ගොඩාක් වාහනවල එහෙමයි.
0: හරි.
1: ඒ වාහනේට අදාළ ලෙඩේ ස්කෑන් කරලා හොයාගන්න තියෙන ස්කෑනර් එකේ ඒ වාහනේට විතරයි අදාළ. ඉසුසු ලොරියට හරියටම වැඩ කරන ස්කෑනර් එක. අපිට වගේම ස්කෑනර්ස් තියෙනවනේ උඩ.
0: යා.
1: පොඩි පොතක් වගේ එකක් ඩිජිටල්. ඒක සෙට් කරගාම ඇනේ මුරිච්චින ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මොනවද කියලා මෙහෙම හොයාගන්න.
0: හරි.
1: ඉස්සර වගේ වාහනේ මුලින් ඉඳලා ගලවලා බලන්නේ. ඒකෙන් බලලා ලෙඩේ හරියටම තියෙන තැනට විතරයි වෙදකම කරන්නේ. ඒක කරන්න සතස මෝටර්ස් දන්නවා.
0: හරි ඔකේ.
1: ඒගොල්ලන්ගේ ළමයිව ගිහිල්ලා ට්‍රේන් කරනවා, අරන් ඇවිල්ලා ට්‍රේන් කරනවා කට්ටිය වෙහෙන්. පුහුණු සැසි පවත්වනවා.
0: හරි.
1: ඒගොල්ලන්ගේ හැකියාව දක්ෂතාවය චෙක් කරනවා. ඒ ළමයින්ගේ ඒ ළමයි අප් ටු ඩේට්ද කියන එක චෙක් කරනවා.
0: චෙක් කරනවා.
1: වාහනත් එක්ක.
0: හරි ඔකේ.
1: එහෙම තැනක් සතස මෝටර්ස් කියලා කියන්නේ.
0: ඒ නිසා
1: දැන් ලොරි විකුණන්න දඟලන්නේ නැහැ. ලොරි විකුණන්න දඟලන්න ඕනේ නැහැ. ඉසුසු ලොරි නිකන් ඔය මිනිස්සු වෙලා අරන් යනවා.
0: යා.
1: ඒගොල්ලෝ කියන අරන් යන්න ඒක වටිනවා අපිට හොඳ බිස්නස් එකක්. ඔය ලොරිය මොනවා වුණත් අපි ගාවට අරන් එන්න. එහෙම එහෙ ගෙනියන්න එපා. ඔය ලොරිය වතන මෙතන ගලවලා කයි. අපි ගාවට ගේන්න. අපි ගාව හරිම උපකරණ තියෙනවා. පොඩි ලෙඩේ නේද? මේ පොඩි හෙම්බිරිස්සාව නියුමෝනියාවක් මට්ටමට වැඩි කරගන්න එපා.
0: හරි ඔකේ.
1: නොදැන වැඩ කරන්න ගියාම පොඩි ලෙඩේට දහ ගමනක් වෙදකම් කරන්න ඕනේ. ඒ දහ ගමනටම ඔබ සල්ලි ගෙවන්න
0: ඕනේ.
1: සතස මෝටර්ස් එකට දැමත් ඔබ එකක් පාරයි වැඩි. වොරන්ටි පිටින් වැඩ කරන්න.
0: අන්න ඒකනි කියන්නේ.
1: ඒ චාන්ස් එක ගන්න එපා. යන්න සතස මෝටර්ස් එකට.
0: හරි.
1: එච්චර ට්‍රේන් කරලා ළමයිව තියාගෙන ඒ තරම් ඒව හදාගෙන තියෙන්නේ. දැන් තැන් හතරක් තියෙනවනේ ඒගොල්ලන්ගේ. ඔතේ කුරුණෑගල, මාතර, කොළඹ, පෑලියගොඩ. තැන් 10ක් වෙනවා ලබන අවුරුද්ද ඉවර වෙනකොට. ඒ තැන් වලට ඔබට වාහන ඉසුසු ලොරිය දාන්න පුළුවන්. රිපෙයාර් එක ටිකක් දිගට දෙන එකක් නම් ඔබට පාවිච්චි කරන ඉසුසුකින් තව ලොරියකුත් දෙයි. ඔබේ වැඩ ටික කරගන්න.
0: වැඩි විස්තර දැනගන්න අපි නම්බර් එකකුත් දෙන්නම්. කතා කරන්න සතුස මෝටර්ස් වලට 0777025225 කියන නම්බර් එක. ගොඩක් පොඩි ළමයි නිදි මෙහෙම අතේ නිදා ගන්නවා. අතේ නිදි කරලා හොම ගිහිල්ලා
1: තියන්න යනකොටම
0: ගාලා අඬන්න පටන් ගන්නවා.
1: කස්සාවේ නෑ නේ වාට.
0: නෑ එහෙම නෑ බ්ලොක් කරගෙන කරා. හරි මමත් ඉස්සර එහෙමලු අරුවෙන්ද මම මාව විමින් තියන්න දෙන්නෙම නෑලු. ඊට පස්සේ ඉතින් සමරක් වෙලාවට අම්මලා ටුවර්ස් යනවලු අරගෙන ෆ්ලයිට් එකට ෆ්ලයිට් එකෙදි නිින්ද යනවලු මට. හරිද? ඒද එහෙම ටුවර්ස් යනවලු.
1: මේ නිදි කරවන්න
0: ඔය වගේ
1: සිම්ලා යනවලු.
0: අයියෝ ආ සිම්ලා. අමතක වෙච්ච තැන අම්මට. යන්න නිහිටේ නිවාඩුවක් දාලා නේද?
1: සිම්ලා? හිම්ලා නෙමෙයි ගෙදර යන්න නැති කරගන්න පක් ගෙදර හිම්ලා.
0: මේ ඇත්තටම අම්මල තාත්තලට අපි මතක් කරන්නේ මේ සාමාන්‍යයෙන් එහෙම පොඩි අය අඬන්න හේතුවක් තමයි මේ රස්නේ ගතිය. රස්නේ ගතිය බෙල්ලට එහෙම දාඩිය දාලා එහෙම ආවට පස්සේ චූටියට නිින්ද යන්නේ නැහැ. ඉතින් ගෙදරට ගත්තොත් මොකද අපේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් වල තියෙනවා කූලර් කියලා මැට්‍රස් එකක්.
1: කූලර් මැට්‍රස් එකට කූලර් කියන නමින්ම කොටත් ඇවිල්ලා තිබෙනවා.
0: ඕකේ.
1: මෙහෙම හදිස්සි වෙන්න එපා. කූල මෙට්‍රස් එක ඉතාම හොඳයි. නමුත් ඔබට හරියන මෙට්‍රස් එක මොකක්ද කියලා එක්ස්පීරියන්ස් එකකින් විනා අන්ජනමකින් බල්ලා කියන්න බෑ.
0: ඕකේ.
1: දැන් මේ වීකෙන්ඩ් එක යන්නකො. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. කොලඹ 7. ඔබ යන්නේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් රේන්ජ් එක බලන්න. ජීවිතෙන් තුනෙන් එකක් කරන්න ඕනේ වැඩේ වෙනුවෙන් ඔබේ කාලෙන් පැයක් වෙන් කරන්නකෝ. ජීවිතෙන් තුන එකක් අපි කරන්න ඕනේ නිින්ද නිදා ගන්න. ජාතියක් විදිහට නෙමෙයි මිනිස්සු විදිහට නිදා ගන්න.
0: හරි.
1: මිනිස්සු නිදා ගන්න ඕනේ. අපිට ප්‍රොඩක්ටිව් මිනිස්සු ඕනේ. ප්‍රොඩක්ටිව් මිනිස්සෙක් කැදෙන්නේ ඒ නිදා ගැනීමෙන්. ඒ පැය අට නොකඩවා කිසිම මැද බාධාවක් නැතුව.
0: හරි.
1: අන්තරාවක් නැතුව. එහෙම නිදා ගන්නල්ලේ ඔබේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඔබේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඔබේ මනුස්සයෙක් විදිහට ක්වොලිටි එක වැඩි වෙනවා. ඔබගේ ෆිසිකල් බොඩි එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඇපියරන්ස් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා.
0: රයිට්. තින්කින් පැටර්න් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා.
1: ක්වොලිටි එක වැඩි වෙනවා. ස්කින් එකේ ඉඳලා මේ ග්ලෝ එක තියෙනවා. හොඳ නිින්දකින් පස්සේ.
0: සීරියස්ලි?
1: හොඳ නිින්දකින් පස්සේ ඕව නැගිටවන්න ඕනේ නැහැ කවුරුවත්. අදෘශ්‍යමාන බලවේගයක් කෙලින් කරලා තිබ්බා වගේ ඩොග් ගාලා නැගිටිනවා. හොඳ නිින්ද ගියානේ.
0: ඔව් ඒක දැනෙනවා අපිටනේ.
1: ඒ කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම රිකවර් වෙලා ඉවරයි. අලුතෙන් ඉපදුනා වගේ. ඔබට දැන් ඕනම දෙයක් මුල ඉඳලා හරි කරගහන්න පුළුවන්.
0: හරි නයිස්.
1: ඒ නිසා ඒක ජීවිත කාලෙම් තුනෙන් එකක් කරන්න ඕන කියලා දෙයියෝ එහෙමයි දීලා
0: තියෙන්නේ.
1: ඒක වෙනුවෙන් පැයක් යට කරලා හරි මෙට් එක හොයාගන්න බැරි තරම් බිසීද ඔබ? පෙත්තක් හදලා කිව්වනම් අවුරුද්දකින් මේකක් බිව්වහම මාසයක් බිව්වහම අවුරුද්දකින් ආවස වැඩි වෙනවා කියලා ඕක අරන් ගිහිල්ලා කීයයි කිව්වත්
0: අනිවාර්යෙන් බොනවනේ.
1: මේක නිදාගන්න ජීවිත කාලේ අවුරුදු 4කින් 5කින් වැඩි කරගන්න පුළුවන් කියලා අපි කට බිම උලාගෙන කිව්වත්
0: හරි
1: එච්චිදී කතා ඉන්නවා මිසක් බලන්න යන්නේවත් නැහැ. වැලන්ටිනෝ ඉටලි මේක ඔබේ ලයිෆ් එක චේන්ජ් කරනවාමයි.
0: ඕකේ.
1: දැන් අපි ගන්න ඉන්නේ රොමෑන්ස් මෙට්‍රස් එක ගන්න ඉන්නේ. රොමෑන්ස්.
0: ආ? හා ඕකේ.
1: රොමෑන්ස් මෙට්‍රස් එක ගෙවල් මදි වේද දන්නේ.
0: වැලන්ටිනෝ ඉටලි. නමත් ලස්සනයි. වැඩෙත් ලස්සනයි නේ. රයිට් මේ සාමාන්‍යයෙන් අපේ කාගීල්ස් ෆුඩ් සිටි මොන එක එක දේවල් දෙනවනි තෑගි දෙනවා කාර් දෙනවා අරවා දෙනවා මේවා දෙනවා. මට ඒ හැම දෙයකින්ම ආසම දේ තමයි බිල් වයිප් අවුට්ස් කියලා කියන්නේ. අඩු ටික අරගෙන යනවා කැෂීක ගාවට එකපාරට කියනවා මිස් බිල් එක ගෙවන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ සර්ප්‍රයිස් වෙන එකත් එක්ක එන සතුට වචනවලට පෙරලන්න අමාරුයි. ඔබත් ආසයිද බිල් වයිප් අවුට්ස්? එහෙනම් යන්න කාගේල්ස් ෆුඩ් සිටි. මොකද රුපියල් මිලියන 20ක් වටින ෆ්‍රී ෂොපින් දිනා ගන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදාම වගේ පොඩි දෑයි කරන්න තියෙන්නේ. රුපියල් 2000ක හරියට වැඩියෙන් හරි භාණ්ඩ මිලදී ගන්න. ඊට පස්සේ යුනිලීව නිෂ්පාදන තියෙනවා. එතන ඒ අතුරින් තුනක් ඔබේ බඩු ලයිස්තුවට දාගන්න. ඊට පස්සේ ඔබට බිල් වයිප් අවුට් වෙන විදිය ඔබේ ඇස් දෙකෙන්ම ඔබට බලා ගන්න පුළුවන්. ලොකු ගාණක් නේ තින්නේ රුපියල් මිලියන 20ක් කියලා කියන්නේ. සෑහෙන පිරිසකට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා ජූලි මාසේ 31 වෙනකල් කාගීල්ස් ෆුඩ් සිටි වෙතින්. උගලන්ට මේ වාසිය තියෙනවා කියලා මතක් කරන්න ඕනි. ෂොප් කරන්න වින් කරන්න.
1: මේ ආ දැන් රූෆ් ටොප් වලට සමහර ඒවා එනං ඉතින් දවස පුරාම රූෆ් ටොප් එකට දිගටම අවුව වැටෙනවා.
0: ආ ඉවර නෑනේ.
1: රූෆ් ටොප් ඉතින් හදාගන්න මුලදී හරි ආසාවෙන් පස්සේ යවෙන්නෙත් නැහැ. අන්තිමට නිකන් එක බර්ඩ් එකක් වෙනවා. මුල් දවස්වල ඉතින් ඒකෙමයි ඉන්නේ. ඒක තමයි කන්නේ මොඩි යාළුව ආපුවාම ගෙනියන්නේ ඒකට. කකුල් හැපි හැපි වැටි වැටි ඉතින් ඒකෙමයි යන්නේ අමාරු වෙන්නේ.
0: ඇත්ත.
1: පස්සෙ කාලයක් යනට රූෆ්ටොප් රූෆ්ටොප් එකක් කොහෙද තිබුණේ?
0: යාළුවගේ ගෙදර තිබ්බනේ රූෆ්ටොප් එක.
1: රූෆ්ටොප් එකක් මේ අපේ ගෙදරේ උඩදී ආ. අපේ ගෙදරේ තියෙන රූෆ්ටොප් එක. දැන් මේක බර්ඩන්. දැන් මේකත් මේ කොන්ක්‍රීට් තට්ටුවක් දාගෙන දැන් මොකද වෙන ගින්නේ රස්නේ කාලේ මේ මේ වගේ කාලා හිතන්නකෝ. එල් නිනෝ අම්මෝ.
0: ඉවසන්න බෑ.
1: එල් නිනෝ. පුතා එල් නිනෝ පටන් ගන්න තියෙන ඔෆිෂියලියා. මම අප්‍රූව් කරා.
0: හරි.
1: මං අප්‍රූව් කරේ නෑ මේ මාව ගන්න. එල් නිනෝ අප්‍රූව් වෙලා තියෙනවා.
0: දැන් චුට්ටු චුට්ටු දැනෙනවා.
1: අපේ රටේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණාට සවාධර්මයක් සමහරලාට පොඩ්ඩක් අකාරුණික වුණාට ඉතින් ස්වභාව ධර්මයක් සමහර අපේ තියෙන ගොන් වැඩ හින්දනේ අපිට වෙන්නේ. හරි ආරයිට් අපේ ලිනුවාව මේ වගේ කාලෙක රත් වෙනවා. දැන් සමහර රූෆ් ටොප් තියෙනවා දවස පුරා දිවයින පුරාම අවුව රූෆ් ටොප් එකට. තව සමහර ඒවා තියෙනවා දවසේ පොඩි වෙලාවක් අවුව අර පැත්තෙන් ගහට වැහෙනවා මේ පැත්තෙන් ගහට වැහෙනවා.
0: එහෙම ඒවා තියෙනවා.
1: තියෙනවනේ. ඉරේලි අවශෝෂණය කරගන්නේ යම් කිසි වෙලාවක් යනවා රූෆ් ටොප් එකට.
0: හරි.
1: එතකොට අපි මේ පහුගිය දවස් ටිකේ දිගට කියාගෙන ආපු ලංකා ටයිල් අඳලා දීපු කූල් රූෆ් ටොප් ටයිල් එක අලව ගන්න. ඒක ට්‍රයි කරන්න ඒක ටයි නෙමෙයි අලව ගන්න. වැටෙන සූර්ය තාපයෙන් බහුතරයක් හරවල යවනවා.
0: හා නියමයි.
1: ටිකක් ඇබ්සෝබ් වෙනවා.
0: හරි.
1: පුළුවන් තරම් එළියට තල්ලු කරලා යවනවා. එහෙම මැටීරියල් එකකින් හදලා තියෙනවා.
0: ඒ කියන්නේ රත් වෙන එක එතකොට අඩු වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
1: හරියට හරි.
0: යස්.
1: හරි. ඉතින් ඇත්තටම මේ උෂ්ණත්වය ඉහළ යනවා කියන එක ඇතුලේ පල්ලෙහා තට්ටු රත් වෙනකොට ඔබට නොදැනීම ඔබේ වියදම වැඩි වෙන්නේ නැද්ද? කොහොමද වැඩි වෙන්නේ?
0: අපි AC දානවා, ෆෑන් දානවා,
1: මොනවද නොකරන්නේ?
0: ඕ.
1: AC ෆෑන් දාන්න තියගෙන ජනෙල් අරලා තිබ්බහම මේ දවස්වල 8-9 වෙනකන් ජනෙල් අරින්න බෑ.
0: හ්ම්
1: හ්ම්. මදුරු රින්ග ගන්නවා. හවස 2-3 වෙනකට වහලා දාන්න ඕනේ නැත්නම් ඒත් මදුරු රින්ග ගන්නවා.
0: ඉතින් තැම්බෙනවා ගේ ඇතුළ.
1: නේ? අවන් වලද ජීවත් වෙන්නේ? ඔබ අවන්ක නිසාද අවන් වල වගේ ජීවත් වෙන්නේ?
0: හවදුර රත් වෙන්නේ නැහැ නේ එහෙම.
1: ඉතින් මේ මේක මේක try කරන්න. මේක try කරන්න. මේක අනිවාර්යෙන් ඔබ දාගන්න. මෙච්චර කාලෙ තිබිච්ච ප්‍රශ්න කීයක් විසඳෙනවද කියලා බලන්න. ලංකා ටයිල්. ඒකනම් අපි කියන්නේ හැමදාම මේ ඉන්ඩස්ට්‍රි එකට මොනවා හරි කොහොම හරි කරලා අලුත් ඉනෝවේෂන් එකක් ගෙනාවා නම් ගෙනාවේ ලංකා ටයිල්ස් තමයි.
0: යා.
1: මේක තමයි රූෆ් ටොප් එකේ විසඳුම. හ්ම්. ලස්සනක් තියෙනවා වැඩිත් කෙරෙනවා.
0: හ්ම්. බල්කනි වලටත් ගැලපෙනවා නේ.
1: ඔව්.
0: යස්.
1: අයවානේ.
0: ඕකේ ආ මේ උගලගේ වයිෆ් දවසක් ඔළුවේ මොනාද මන්ද පොල් තෙල් වගේක් දාගෙන එනවා ඒවා මුඩු වෙලා. හරි දැන් මට එනවා ස්මෙල් එක. දැන් මේ මීටින් එකක මට දැන් කියන්න
1: මුඩු කියන බ්‍රෑන්ඩ් එකක්
0: මන් දන්නේ. හරි ඉතින් මං කෝ අක්කිය අක්කිය වගේ
1: ඒක පොල් මුඩු කියන බ්‍රෑන්ඩ් එක අපි
0: මම ඉතින් මෙන් පෙන්නන ඔළුව මොකද හනේ නංගියේ මොකද්ද නංගියේ මං කෝ ඔළුවේ මේ මොනාද කැලි කැලි මොනාද පේනවා මොකද්ද අමුතු ස්මෙල් මං කියන්න try කරනවා try කරනවා. ඊට පස්සේ යාමට මං යාට තේරෙනවා කොහොම හරි අරවින්ද යාමට එනවා කියලා.
1: ඊට පස්සේ ඔයා පෙන්නවල මෙහෙම ඔයාගේම ඇඳුම ඔයා මෙහෙම කියලා පෙන්නවල. එතකොට යාට තේරෙනවා ගඳ ගැනයි කියන්නේ.
0: මං ඊට පස්සේ යාට හනේ නංගියේ මේ අපේ ගෙවල් ගාව මේ ගෙදරක හින්දන තෙල් තමයි නංගියේ. එයා කියනවා ඒක quality කියලා. එයා කියනවා හොඳ සුවඳක් තියෙනවා.
1: බලන්න. මුඩු and some. ගෙවල් ගාව තියෙන්නේ.
0: මුඩු and sons.
1: පොල් මුඩු and sons.
0: මේ ඇත්තට
1: ඔය ගෙවලගේ පුතාලා තමයි දැන් එක් කරන්නේ.
0: ආ සංස්.
1: ඔව්.
0: එහෙනම් දිගටම යයි නේ.
1: දිගටම වැඩේ යයි.
0: ඇත්තට මේ පොල් තෙල් තෝරගන්න මේ ක්‍රියාව අපි සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් තමයි කරගෙන හිටියේ ඉස්සර. ඒක පොඩ්ඩක් හරි චේන්ජ් වුණේ. Thank you so much. මේ කොකෝ ෆ්‍රයි ගැන කතා කරාට පස්සේ තමයි ඒක චේන්ජ් වුණේ. මොකද මේ කතාව අපි හරියට ඉගෙන ගත්තා. ගෙදරක පොල් තෙල් හින්දනකොට ඒක අර පිරිසිදු කරන කාර්ය හරියට වෙන්නේ නැහනේ. නිකන් පොල් තෙල් ගන්නවා. හරි පොල් මොනද? කොප්පරා ගන්නවා. ඒක හින්දෝනවා. එතකොට වෙන්නේ අර අපිරිසිදු දේවලුත් ඒක ඇස්සේ තියෙන නිසා ඒක හරියට පිරිසිදු කරන්නේ නැති නිසා අනවශ්‍ය
1: දේවල්. කොහොමද ගෘහස්තව?
0: හරි.
1: පොල් තෙල් හින්දන කර්මාන්ත කරන අය ඉන්නවා. පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් නැහැ.
0: නෑ.
1: පොල් තෙල් හදලා ඉවරනාට පස්සේ පොල් තෙල් වල ගොඩාක් එක එක ගම් වර්ග වතුර ජල වාෂ්පරක මේක මේවා විස බීජ ඇපලොටොක්සින් ඕමේව පුස් ජාති සේරම ටික තියෙනවා. ඒවා පිරිසුදු කරගෙන යන කර්මාන්තයක් එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයක් ගෘහස්තව කෙරෙනවා කියලා මම නම් අහලා නැහැ. ඊට පස්සේ මේක කර්මාන්ත විදියට කරන අය ඔය රිෆයින් කරන එක බ්ලීච් කරන එක ඩියෝඩරයිස් කරන එක කෙමිකල් දාලා කරගෙන ගියා තිබියා.
0: හරි.
1: ඔන්න ඔය ඔය පල් වැඩේ නිසා තමයි ඔය කෙමිකල් දාලා කරපු වැඩේ නිසා තමයි මිනිස්ස ඔය අයින් වුණේ. මොකද කෙමිකල් පාවිච්චි අපි දන්නවනේ කෙමිකල් පාවිච්චි කරන කතාව වෙනස්නේ.
0: ඔව් ඒක හොඳ නෑනේ.
1: ඒක පාටම මිනිස්සු ඉතින් ගන්න කැලිම අනිත් පැත්තේ කරවලනේ. හරි. අම්මෝ RBD නම් ගන්න එපා මායි පුතා කියලා දැන් පටන් ගත්තා.
0: හරි.
1: RBD ගන්න එපා කියන්නේ ඇයි කියලා? ඒගොල්ලෝ හෙව්වේ නෑ. කවුරු හරි ගියා ආරංචිය දඩේම කරේ තියන් කට්ටියම දිව්වා.
0: රයිට්.
1: ඇත්තටම RBD ගන්න එපා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. RBD කෙමිකල් කරලා කෙමිකල් වලින් නම් කරලා තියෙන ගන්න එපා. කෙමිකල් පාවිච්චි කරලා නම් RBD කරලා තියෙන ගන්න එපා. ඒක තමයි හරි හරි ප්‍රවෘත්තිය ගෙනියන්නේ.
0: ඔව් අන්න ඒකනේ.
1: ලෝකේ මිල අධිකම ක්‍රමය තමයි RBD කිරීමේ මිල අධිකම ක්‍රමය තමයි. මිල අධිකයි කියන්නේ ඉතාලම හොඳයි කියන එකනේ. එහෙමනේ. හොඳයි නම් ගණන් වැඩි.
0: ගණන් වැඩි.
1: මැකනිකලි. ඒ කියන්නේ කෙමිකල් පාවිච්චියක් නෑ. පීඩනය සීරු මාරු කරලා උෂ්ණත්වය එහෙම කරලා කරන ක්‍රමවේද තියෙනවා.
0: ෆිසිකලි කරන ක්‍රමවේද.
1: ෆිසිකලි කරන ක්‍රමවේද. ඉතින් එහෙම ෆැක්ටරියක් මුලින්ම දාපු සේන මිල්ස් තමයි අපිට කොකෝ ෆ්‍රයි අරගෙන එන්නේ.
0: ඒකනේ කියන්නේ.
1: කොකෝ ෆ්‍රයි වලට ලංකාවේ පොල් තෙල් ලිකුණලා හම්බ කරගන්න දෙයක් නෑ. නමුත් ඒගොල්ලන්ට ආසයි මේ පණිවිඩය දෙන්න. ඒගොල්ලන්ගේ එකම ප්‍රාර්ථනාවයි තිබුණේ මම ඒගොල්ලන්ගේ 3-4 පාරක් කතා කරපු වෙලාවක මම දැකපු දේ තමයි හැම තිස්සෙම කියන්නේ මොකද්ද? නෑ මේ RBD කියන එක තමයි ලෝකෙ ගන්නෙ. අපිට පොල් තෙල් විකුණ ගන්න ඕන නැහැ ලංකාවට මොකක් හරි කරලා.
0: හරි ඔකේ.
1: අපේ පොල් තෙල් තමයි අදටත් 70%ක් විතරට යන්නේ. බිස්නස් එක අපි ගාව තියෙනවා. ඒවන ලංකාවේ මිනිස්සුන්ට හොඳ පොල් තෙල් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රොඩක්ට් එක ලංකාවේ මාකට් එකට දාන්න තීරණය කරා.
0: රයිට්.
1: ඒගොල්ලෝ ලුලුස් එකත් එකත් එක පටන් ගන්න නැගලා ගියා. දැන් පොපියුලර්ම පොල් තෙල් එක ඒගොල්ලන්. ලෝකේ තියෙන සුප්පිරි පෙලේ සන්නාම වලට ඒගොල්ලෝ වයිට් ලේබලින් කරනවා. වයිට් ලේබලින් කියන්නේ ඔයා කම්පනියක් හදනවා. ඔයාට පොල් තෙල් විකුණන්න ඕනේ. ඔයාට හොඳම පොල් තෙල් ඕනේ. ඔයාත් සේන මිල්ස් එකෙන් ගන්නවා. ඔයා කියනවා මට මේ ලේබල් එක ගහලා දෙන්න. අපි කරගෙන යනවා වයිට් ලේබලින්.
0: හා රයිට්.
1: බිස්නස් ලෝකේ ඒවත් චුට්ටි චුට්ටි ගණගෙන යන එක හොඳයි. හොඳයි නේද?
0: හොඳයි හොඳයි.
1: ඉතින් කොකෝ ෆ්‍රයි දැක්කම ඔබට දැන් ওই ටික ඔක්කොම මෙහෙන් මෙහෙන් කෑලි කෑලි මතක් වෙයි. කොකෝ ෆ්‍රයි RBD කරලා තියෙන්නේ. කොහොමද කරලා තියෙන්නේ?
0: RBD කරලා තියෙන්නේ ෆිසිකලි.
1: ෆිසිකලි කරලා තියෙන්නේ. කෙමිකලි නොවේ.
0: හරි අපි බජාජ් ප්ලැටිනා බයික් එක ගැන කතා කරන්න ඕනි. මේ බයික් එකේ තියෙන විශේෂම දේ ගත්තොත් ලීටරයකට කිලෝමීටර 107ක් දුවන්න පුළුවන් සුපිරි බයික් එකක්. 7කටත් වඩානේ. 107කටත් වඩා දුවන්න පුළුවන් බයික් එකක්. සහ මේකේ ආරක්ෂාව ගැන ගොඩක් කට්ටිය

0: කමන්නේ.
1: හරි, ඕකේ. ඉතින් එතකොට මට කියන්න අරවින්ද, මේ ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එකක් තිබුණොත් එතන තියෙන වාසිය මොකක්ද? ඒක මම්ම කියන්න. දැන් හිතනවා අපි බ්‍රේක් එකක් ගැහුවම ඉස්සරහ රෝදේ බ්‍රේක් එකෙන් නතර වෙනවා. හැබැයි සමහරක් වෙලාවට අපි දකිනවා පිටිපස රෝදේ ඉස්සලා ඒක එනවා ඉස්සරහට. නේද? ඒක නතර වෙනවා ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් එක තිබු. එහෙමද? රෝද දෙකම නතර වෙනවා. එහෙමද?
0: බයික්ස් වල එක එක ටෙක්නොලොජි ඇවිල්ලා තියෙනවා.
1: හරි.
0: විශේෂයෙන්ම ලිස්සන පාරවල බ්‍රේක් ගහපුවාම රෝද නතර වුණාට බයිසිකලේ නවතින්නේ. තව ටිකකුත් යන්න තමයි බලන්නේ.
1: හා, ඕකේ.
0: එතකොට තමයි ලිස්සන්නේ.
1: හරි.
0: ඒක එහෙම නොවෙන්න තමයි ඇන්ටි ස්කිඩ් සිස්ටම් එක අඳුනලා දීලා තියෙන්නේ. මේක බයික් එකක යන මිනිහෙකුට ආරක්ෂාව ගැන ආයි සූරයක් දැම්මා වගේ තමයි. හෙන රාජ දාගත්තා වගේ කියලා හිතාගන්න.
1: ආරක්ෂාවයි.
0: හරි.
1: රයිට්.
0: ආ, ඔය දන්නවා මම කෙම් ක්‍රම පිළිබඳ පොතක් ගත්තා.
1: කෙම්?
0: හා. ඔයාට දැනනවද යම් කිසි ගිනි ගැනීමක් වගේ දෙයක් දැනනවද ශරීරේ?
1: මගේ දකුණු අතපැත්තයි මගේ උගුරයි.
0: මම මම වැලමිටරි.
1: ඒකට වඩා උගුර.
0: ආ, අද රෑට බලන්න.
1: උගුර ගිනි ගන්නවා වගේ.
0: යම් කෙම් ක්‍රම මගේ තියෙනවා. කෙම් ක්‍රම. ඒවෙන් තමයි මම දැන් ගොඩක් දේවල් කරන්නේ. යන්ත්‍ර ගැන මතක් කරපෙන්න මම මේ කියන්නේ.
1: හා, ඕකේ. අපි යන්ත්‍ර
0: මතක් සෙල්ලම් කරන්න හදන්න එපා. මම මේ ඔක්කොටම කියන්නේ සීලු කෙම් ක්‍රම තියෙනවා මන්ද.
1: හරි හරි. තරහ කරගන්න එපා අරවින්ද. යාප්පුවෙන් තියාගන්න.
0: අබ්බ ඇට ගම්මිරිස් තින්
1: සීනි.
0: සීනි වැඩක් නැහැ මට.
1: සීනි ගම්.
0: අහු
1: මිරිස්.
0: ආ, මිරිස් එක නැට්ටේ දෙහි.
1: හරි. මුදුවපු කිරි.
0: මුදුවපු කිරි වැඩක් නැහැ.
1: යෝගට්, අයිස් ක්‍රීම්.
0: ඔය මොකක්ද කියන්නේ? ඔය කියන්නේ පැලවත්ත.
1: මට ඒක එක වටාවල වල පැලවත්ත ඔක්කොම ටික තියෙනවා නේ, ಜಾති ටික. රේන්ජ් එකම තියෙනවා. මම ආසම දෙයක් තමයි අරවින්ද, මම නිෂ්පාදිත දිනේ බලන්න පුරුදු වෙච්ච කාන්තාවක්. මම ටග් ගාලා ගියා බැලුවා නිෂ්පාදිත දිනේ. අලුත් බලන්න පැලවත්ත බට අලුත් ගීයක අලුත්. ඒක මරුනේ. ඉස්සර කල්ිකුත් වීමේ දිනේ විතරයි බැලුවේ. ඒකත් ඒකටත් කලින් බැලුවේ කාලා. කාලා රහබල්ලා. අම්මේ මේක මේ පරණ එකක් නේද?
0: හරි. ඒක
1: තමයි ඉස්සරම අපේ සිස්ටම් එක. දින බලන්නේ නැහනේ.
0: කාලා. දින ගහන්නේ නැහනේ ඉස්සර.
1: අම්මේ.
0: ඉස්සරම බැලුවේ. ආ, මෙන්න මේ කාපු මිනිහා මැරිලා. ඒක සවුත් වෙලා තියෙන තැනනේ.
1: ඒ අර ගල්ලියුගේ. ටික දියුණු වෙලා ආවිල්ලා තියෙනවා නේ.
0: අදලත් මාකට් එකේ මේ මේ ඔය මිල්ක් ප්‍රොඩක්ට්ස් පැත්තෙන් ගත්තොත් එම අපරාධ කියන්නේ බෑ. අලුත්ම නිෂ්පාදිත දිනේ ඔබට හම් වෙනවා පැල්වත්ත ප්‍රොඩක්ට්ස් වල. ලංකාවේ මුළු ඔපරේෂන් එකම යන්නේ.
1: හරි, ඕකේ.
0: ඔයගෙන සමහර මිනිස්සු විශ්වාස කරන්නෙත් නෑ අපේ රටේ මෙහෙම කිරිපිටි ටික අපි පවුඩර් කරගෙන එහෙම අපිට කරන්න පුළුවන්
1: කියලා.
0: මම ඒකට ඒගොල්ලන්ට හොඳට ඇද ගල්ලා තියෙනවා.
1: ඔව්.
0: මම දන්නේ ඒ වෙලාව මම ඇද කරන විදිහට මටම කැතයි මම ඇද කරන විදිහ. ඔයා
1: කියන්නේ තාක්ෂණේ තියනවා කියලා. ඇද කර කර ඉන්නේ.
0: මම ඕක කියන්නේ මම පුළුවන් තරම් ඇද කරා කරා.
1: කුලකක් ආව නම් හිමම නතර වෙනවා.
0: ඔව්, අර පොඩි කාලේ කරන කට දෙපැත්තට ඇදලා. තට්ට ඒ මම පිහිටලම තියනවා මට. දෙයක් නෙමෙයි ඉතින්.
1: ඉතින් අපේ රටේ තාක්ෂණේ තියෙනවා. ඉතින් ඒ තාක්ෂණයෙන් අපිත් ප්‍රයෝජනයක් ගමුකෝ. අපේ රටේ කිරි එක ගමු, පැල්වත්ත කිරි. ඒගොල්ලන්ගේ අර කලින් කිව්ව රේන්ජ් එකම තියෙනවා. ගානත් හරිම සාධාරණයි. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
0: කියාගෙනම අපි යනවා.
1: හරි.
0: කොහෙදන්නේ දැන්? රයිනෝ ෂීට් උඩ ඇවිදිනවද?
1: ආ, මේ රයිනෝ ප්‍රීමියර් ෂීට් එක ගැන කතා කරන්න ඕනේ නේ.
0: ඒක
1: හරිම ස්පෙෂල් ෂීට් එකක්. මොකද මේ ෂීට් එකේ යටිපැත්තේ තියෙනවා ස්වභාවික මැටි ආලේපණයක්.
0: අන්න හරි.
1: එතකොට එහෙම තියෙනකොට අපිට මොකද?
0: මේක වෙලා පැරණි තාක්ෂණය. දැන් ඉතින් අපි අර මෙහෙම ෂේප් එකේ ඉන්න ගමන් අපි දාලා බලන්න ඕන නේද කියලා. අපි මේ ටෙක්නොලොජි වලින් සෑහෙන දේවල් ගන්නවා. අපිට ඇඹරෙන්න දෙයක් නැහැ. අපි නොගත්තට මේ වෙලාව හාරලා ගලලා පුස්කොළ පොට්ටික ආරමෙටික ඔක්කොම අරන් ගිහිල්ලා අපේ ටෙක්නොලොජි ආස්තික පියන අදරත් අපේ දාගැබ් තාක්ෂණය ගැන ආරමේ.
1: හරි.
0: අපිට ඉතර ගායක් නැතුණාට ඒ හොයන මිනිස්සු ඉන්නවා.
1: ඉන්නවා. ඕ.
0: සීගිරියේ අත්තරුඩු දින පල්ලෙහාට වතුරෙන්නේ නැහැ. පල්ලෙහා තින වතුර අත්තරුඩුට යන්නේ. කොහොමද ඒව මේ අක්කෝ මේවා කරේ? තාමත් ඒව ගැන මිනිස්සු අධ්‍යයනය කරනවා. මේවා සෙල්ලම් නෙමෙයි. මේ මහ විශාල ගල් පසාරු කරගෙන මේවා කරේ කොහොමද කියලා මේ ටෙක්නොලොජි හොයනවා. අපිට ඉතින් ඕ හොයන්න වෙලාවක් නැහැ නේ. අපිට කියලා තියෙන දිව දික් කර සෙල්ෆියක් ගහලා ඉන්න විතරනේ. හැබැයි
1: හරි
0: රයිනොත් ඒව හොයනවා.
1: හරි, නියමයි.
0: ඉතින් සම්ප්‍රදායිකව කාලයක් පාවිච්චි කරපු සමහර තාක්ෂණයන් මේ කාලට ගැලපෙන විදිහට අලුත් කරන වැඩේ තමයි රයිනෝ කරන්නේ. එහෙම තමයි ඒගොල්ලන් අලුත්ම ෂීට් එකට යටින් අර ක්ලේ ලේයර් එකක්, එහෙම නැත්නම් මැටි ලේයර් එකක් එන්නේ.

0: රස්නය අඩු කරන්න. අපිට තියෙන ලොක්කුම මැච්චක මේ දවස්වල රස්නය. මේ දවස්වල විතරක් නෙමෙයි හැම අවුරුද්දකම මේ කෑල්ලේනවා.
1: ඔව් ඇත්ත ඇත්ත. ඉවර වෙන එකක් නෙමෙයි රස්නය කියන සීන්
0: එක. ඒක ඉවර වෙන්නේ. ඒ නිසා මේ ෂීට් එක දා ගන්නකොට ඔබ මතක තියාගන්න මේ කරන්නේ ගෙදර රස්නය අඩු කරන එක.
1: හරි.
0: ඒකට වාහලෙන් පල්ලයට ගහන රස්නේ අඩුයි කියන්නේ තව ගොඩාක් දේවල් අඩු
1: වෙනවා.
0: තව ගොඩාක් දේවල් අඩු වෙනවා.
1: ගොඩාක් බිල් අඩු වෙනවා කියලා විතරක් මතක තියාගන්නක නේද?
0: සිහිලසයි.
1: රයිනෝ ප්‍රීමියර් තමයි මේකේ නම.
0: රයිනෝ ප්‍රීමියර් තමයි මේ ෂීට් එකේ නම. තා මොනාරි අපිට ඒක මේ ෂීට් එකේ තියෙන නෙළුම් කොලේ වගේ ඉෆෙක්ට් එකක් මතු පිට ස්තරේ.
1: ජලය විකර්ෂණය කරලා දාන්න පුළුවන්.
0: ජලය විකර්ෂණය දෙක කියන්නේ.
1: නේද? එහෙම නේද කියන්නේ.
0: වතුර සාමාන්‍ය ෂීට් එකකින් පල්ලයට බහිනවා වගේ තුන්ගුණයක විතර වේගෙන් පල්ලයට බහිනවා. ඒ නිසා අර වතුර රැඳිලා ඇල්ගි හැදිලා
1: හරි
0: පුස් හැදිලා කළු වෙලා වන වෙන්න තියෙන chances ආ very rare.
1: ඕකේ.
0: ඒ නිසා මේ ෂීට් එක ආයිත් පාරක් සුද්ධ නොකරත් අවුරුදු ගාණක් යනකම් ගත්තා වාගේම තියනවා කියලත් රයිනෝ එකෙන් කියන්න කියලා කිව්වා.
1: අනිත් එක වැස්ස දවස්වල ෂීට් එක බර වෙනවනි වතුර උරා ගත්තම ඒ ප්‍රශ්න මුකුත් නැහැ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් රයිනෝ ප්‍රීමියර් sheets right happy weekend එකේ කරන්න පොඩි වැඩක් කියන්නද weekend එකේ ගන්න NLB ජය ලොටරි එක මොකද මම එහෙම කියන්න හේතුව ඒගොල්ලන්ගේ ඉරිද දවසට තියෙනවා Sunday bonus කියලා විශේෂ දිනුම් ලැබීමක් සාමාන්‍ය හම්බ වෙන සල්ලි වලට අමතරව රුපියල් 10,000ක් ජයග්‍රහණය කරන්න හම්බ වෙනවා ඉරිද දවසට විතරක් ඒ නිසා මේ weekend එකේ අපි පොඩ්ඩක් NLB ජය try කරලා Sunday bonus එක එක ඇදිලා සඳුදා නිකන් අලුත් විදිහකට අපි ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්න try එකක් දු 10,000ක් කියන්නේ සමහර කට හිතන්න පුළුවන් 10,000ක් හැබැයි 10,000ක් රුපියල් 40කට ඇදුනොත් අන්න එතකොට පොඩි එකක් තියනවා නේද අරවින්ද රුපියල් 40යි වියදම් කරේ 10,000ක් හම්බුණා ඒ තරම් ලාභයක් එක මොහොතකට එක දවසකට ඒක මරු ඒ නිසා NLB ජය ලොටරි එක ගන්න තව ඒගොල්ලන්ගේ ලොතරැයි ගොඩක් තියෙනවා අපි ඒ ගැන විස්තරත් කියන්න සුබ දවසක් ගොවිසෙත මහජන සම්පත ධන නිධානය මෙගා පවර් ලකි 7 හඳහන අද සම්පත ජය 7 සමෘද්ධි ඕන එකක් ගන්න NLB එකෙන් ගන්න මොකද දිනන්න තියෙන අවස්ථාව වැඩිම කරපු දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම කරපු ලොතරැයි තමයි NLB ගාව තියෙන්නේ. ඔයාට NLB ජය.
0: මට ජය වේවා.
1: ආට ජය වේවා.
0: මටම හරියන්න ඕනේ හැමදේම මටම ලැබෙන්න ඕනේ. මම ඉහෙලා යන්න ඕනේ. මට ඉහෙලා යන්න මම හරි ගියා කියන්නේ මොකද්ද ඔයාට මොකද
1: වෙලා තියෙන්නේ? මම හරි ගියා කියන එකනේ.
0: ඔයා මට හදලා දෙනවද මේ ඔයා අපේ
1: බලන්න
0: අපේ අපේ දියුණුව අපේ නැගී සිටීම අපේ ශිෂ්ටාචාරය බලන්නනේ ඔයා
1: එන්නේ හරි ඕකේ
0: එතකොට අපි ඔයාට රෝස කහට වලින් ඒව ඔයගොල්ලෝ කවද දැකපුවද ඉතින් කවද කාපු ටකරන්න කියලා ඔය
1: අපි බලාගෙන ඉන්නවා නෑ රෝස කහට කෙන්න ටිකක් වෙලා යනවා ඉතින් අපිට
0: කේන්න හදිස්සි අපි ආව කියලා මේ මිනිස්සු ගණන් ගත්තේ නැද්ද උදේට මෝනින් ෂෝ කරා මාත් එක්ක මේ මිනිහා එහෙම ලොකුට ලොරි ටෝක් දාලා ඉතින් ගමෙන් බස් අරන් ඉතින් අපේ මේ වලව් බලන්න එන්නේ ශ්‍රී බුදුතේ නරමල යන්න ළමයින්ට ඉතින් මුලින්ම ඈතින් පෙන්නනවා ඉතින් ගේට්ටෝ ගාව ඉන්නවා අපි දැන් ගේට්ටෝ වරේ වාටම ගේට්ටෝ අම්මෝ ස්වයංක්‍රීය වැරෙනවා ස්වයංක්‍රීය මේ මංකක් වෙලා
1: එන්න
0: ස්වයංක්‍රීය සීනක් කරනවා
1: හරි
0: ස්වයංක්‍රීය අන්තසානි
1: හරි
0: ඉතින් ඔයගොල්ලෝ බයෙන් බයෙන් එනවා
1: ඔව් සෙරප්පු ගලවනවා ගේට්ටෝ ළඟදීම
0: ඉතින් පාරේ එන්න සෙරප්පු ගලවලා
1: කොහොමද හිතන්නේ එහෙම ඇවිල්ලා ගෙදරට ගොඩ වෙනවා
0: ඔව්
1: ඇවිල්ලා පොඩි බංකුව වල ඉඳගන්නේ ලොකු පුටු පේනවා අම්මෝ
0: පොඩි බංකුනේ අපේ ඒ සීනේ නේ
1: ඉතින්
0: මේ මේ වා ඔන්නෝ නිය පුතු කකා ඔන්නෝ විදිහට ඔන්නෝ විදිහ
1: ඔන්න
0: අම්මෝ ආයි උගන්නන්න ඕනේ නැහැ ඒවා ඇඟේම තියෙන
1: අම්මෝ කඩේ යන්න බැරිද
0: එහෙම එලා
1: නේද
0: මේ ඉතින් බිම ඉඳගෙන මගේ මොකද්ද මේ කරන්න දැන් බිම ඉඳ ගන්න යනවා මම මම එක ඒකට මම එළියට
1: හයින් දෙන්නේ
0: හරි ඔකේ මොන මොකද්ද ඔය මොකද්ද ඔය කරන්න
1: හදන්නේ හරි ඔකේ බිම
0: ඉඳ ගන්න බිම ඉඳ ගන්න පිස්සු බිම ජරාව ගෑනේ
1: තරහයි තරහයි ඉතරට මන
0: පිස්සු දවාව ගෙන හැල්ලා මෙහෙම තියලා
1: හරි ඔකේ
0: සාලි
1: සාලි
0: මල් පෝච්චිය වාගේ තියලා
1: හරි ඊට පස්සේ
0: ඊට තේක බොම්
1: දැන් මං ඉන්නවා ඉන්නවා තාම නෑ තේක
0: ඉතින් පොඩ්ඩක් ඉන්න ඕනේ
1: පදමට
0: වෙලාව ගන්න කියලානේ කියලා
1: තියෙන්නේ. ආ ඕකේ.
0: ජෝර්ජ් ස්ටුවර්ට්ස් පුරුදු වෙන්න තේ රට යවන්නේ. තේ රටයවන දන්න දායිඳන්. එදා පටන් පෙම් බැඳී දන්න දායිඳන් තේ රටයවලතින්. තේ ගැනතින් ආයිතින් හනද හොඳම ප්‍රඩක්ටයක් ලංකාවටදුන්නේ. රෝසාකාට රෝසාකාට. රෝසාකාට බොන්නෙන්න එපා පදමට වෙලාව දෙන්න බැරියයි. මම දැම්මම වෝනින් එකක් දෙන්නේ. පදමට වෙලාව දෙන්න බැරියයි රෝසාකාට බොන්න ලැස්ති හිතන්න එපා. විනාඩි එක හමාරක් දෙයක් අතර ඉල්ලනවා තේකොළ ටික තැම්මෙන්න ඕනේ. ඒකෙන් තේ එකක් බොන්න. අනේ මේ සීනි ගෝණියක් දාලා තේ බොන්න එපා.
1: ඕ ඇත්ත ඇත්ත.
0: අපේ රටේ සීනි භාවිතය පොඩ අඩු කරනවා. මම දැක්ක මේ ලාල් කාන්දල ඔක්කා ඊපරේද කියලා තියෙන මේ බත් කන වැඩි
1: කියලා. වැඩි කියලා ඕනේ.
0: එයා කියන ගොඩාක් කෙවටන ගා කියන සමහරේ වටනම් එහෙම නම් මන්නම් කැමති නෑ. නමුත් ඒ කතාව සහතික ඇත්ත.
1: බත් කනවා වැඩි ඇත්තටම අපි.
0: මේ කොත ගහලා බත් කන්නේ නෑ, එහෙම කන්නේ නෑ. ඒ වගේ සීනි කන්නේත් නෑ. එහෙම සීනි කන්නේ නෑ, එහෙම බත් වගේම තමයි. බතුත් සීනි නෝ නැන් තිබුණා.
1: ඔව් අපි දන්නේ නැති ඒ රසනේ.
0: ඔව් තේ රාට බීලා බලන්නකෝ. Come on you can enjoy. පොඩි පැනරක් වන්න පොඩි හක්කුරු ලයින් නැත් තියා ගන්න. ඔන්න කිතුල කුරු ගැටයක් හොයා ගන්න අමාරුද? චූටි පොත්තක්.
1: සමහරවල් රටේ ඉඳී එක තේමනවා.
0: ආ good one good one. ආන්න මං වාට ඒවා ගැන වා හිතන්න එපා. වා රෝසා කහට පදමට වෙලා යනවා. චුට්ටක් ඉ රැඳී සිටින්න.
1: හරි ඔකේ.
0: ආ සුපුරුදු වැඩසටහන එනවා. ඒකයි මං කියන්නේ පුතේ.
1: රෝසා කහට පදමට වෙලාව ගන්න අමතක කරන්න එපා.
0: කරන්න එපා කරන්න එපා.
1: එහෙනම් අපි යනවා ලස්සන ලස්සන වීකෙන්ඩ් එකකට.
0: සුපිරි. එහෙනම් අපි සඳ හම්බෙමු. මේ සෞඛ්‍යතාව වැදගත්.
1: ඒක හරි.
0: සෞඛ්‍යතාව වැදගත්. මම මේ පොඩි දෙයක් කියන්නද? මගේ බෙහෙත් ගත්තට පස්සේ බෙහෙත් වලට පොඩ්ඩක් තදින් ග්‍රැස්රයි නිසාව. දැන් මේ බර්ප් එකක් කරන ගලනනේ. මේකට අපි කියන රාම වාතය.
1: රාමෙන්.
0: රාමෙන් කාලානේ මේ හලෝනික රාම වාතය කියන්නේ. කේ රාම බලලා අර පිනට සවුත් කොරියා කියලා දැන් මේ එහෙම දෙනවා. කොරියාවේ
1: නෑ. මේ රාමෙන් ටික කන්නේ ඒක.
0: ආ මේ දවසරනේ කන්නේ.
1: අර බොක්ස් එක.
0: මේ රාම වාතය. ඒ රාම වාතයේ මොහොතකට හිර වුණොත් එහෙම මිදලා තියෙනවද වේදනාව?
1: නම්බෝ තියෙනවා මට ගැස්ට්‍රයිටිස්. තද්දට.
0: ගැස්ට්‍රයිටිස් බර්ප් එක ගියේ නැත්තම්.
1: ඔව් හිර වෙලා තිබුණොත්.
0: රයක් එලි වෙනකන් නිදා ගන්න බැරි වුණා. රයක් එලි වෙනකන්. ඔබ කොච්චර ලොකු ටයරයක් උනත් තරන්නේ පොඩි ඇනවලෙන් හුලම් බහින්නේ අපි හොඳේ. ඒ බර්ප් එක යවා ගන්න මං විඳපු දුකක්. මට මාව උත්තර පොළවේ ගහ ගන්න හිතුණා ඒක එලියට නම්. මම මේ කියන්නේ ද වෙන දෙයක්.
1: හරි.
0: ආරෝග්‍ය පරමාලාභ. ආ සිර දහක් ඇත්ත. සිර දහක් ඇත්ත. අසනීපයක් නොවී අපි සමුදා හම්බෙමු. දැන් ඔබ දැන් අපි හොඳ අසනීප සීන් එකේ ඉන්නේ. අපි මේක ගියාම ඇති මේ
1: ඔබ පරිස්සමෙන් නේ සීරියස්ලි
0: මාස්ක් එකක් දැම්මම කමන්නේ. මොකද වෙද පැටර්න්ස් චේන්ජ් වෙන මේ මේ මේ රැපිඩ් ගතිය පොඩ්ඩක් හොඳ මදි.
1: අනිත් උණු වතුර චුට්ටක් බොන්න නේ, කොත්තමල්ලි එකක් බොන්න, ඒ ටික කරගෙන යන්න.
0: ඔව්. හරි ඉක්මනට මේව වෙනස් වෙනවා වෙද පැටර්න්ස්. එතකොට පරිසරය හරි ඉක්මනට එක එක විදිහට වියර්ඩ් විදිහට රියැක් කරනවා.
1: හරි.
0: ඒ නිසා සෞඛ්‍ය රකගන්න එක මේ කාලේ අවංකවම චැලෙන්ජින්. අපිට දැන් 1000 දවසකට 1000 පයින් ඩෙන්ගු රෝගීන් හැදෙනේවා.
1: ඒකනේ නේ.
0: අපි කියන්න පුළුවන් හැමෝටම කිව්වා. අපි මේ බේරවැව වටේ තියෙන තත්ත්ව ගැන කිව්වා. දේවල් දිහා බලන්න හැකන ඇරලා කියලා. ඔවාදිනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කිව්වා. අපි මේවා කියන්නේ කාත් එක්කත් මේ ගේම් ඉල්ල ගන්න නෙමෙයි. මේ අසනීප වෙන්නේ මැරෙන්නේ අපේ මිනිස්සු. තරුණ ළමයි.
1: ඔව් ඒකනේ පුංචි
0: ළමයි. දෙංගු මරණ 45 පැනලා නේද? ඒ වෙන් වර්ල්ඩ් රෙකෝඩ් තියන්න ඕනේ මන් දන්නේ නේද? ඉතින් සෞඛ්‍ය ගැන මීට වඩා දශමයක අවධානයක් යොදන්න ආණ්ඩුව කවුරුනත් මදුරුව අපිව කෑවොත් ඩෙංගු හැදෙන්නේ අපිට.
1: යස්.
0: ඒක මතක තියාගන්න. ආණ්ඩුව කවුද කියන එක අදාළ නැහැ ඒකට. එහෙමනම් ඔබට සුබ සතියන්තයක් මම අරවින්.
1: ආශාරයා.

0: ನವತಮ ವಿಶೇಷ ಅಂಗ್ರಸಾಕ್ ಸಮಗಿ ಬಜಾಜ್ ತ್ರಿರೋದ್ರತೆ ದಿಸ್ ಇಯರ್ ದಿಸ್ ಐಸಿಸಿ ಫೋರ್ ವೇಲ್ ಇಂಜಿನ್ ಐಡಲ್ ಸ್ಟಾರ್ಟ್ ಅಂಡ್ ಸ್ಟಾಪ್ ಸ್ವಿಚ್ ಫುಲ್ ಡಿಜಿಟಲ್ ಡ್ಯಾಶ್ಬೋರ್ಡ್ ಹ್ಯಾಂಡಲ್ ಮತ್ತೆ ತಿರುವಸ್ ಗಿಯರ್ ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ಬಜಾಜ್ ತ್ರಿರೋದ್ರತೆ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ಮೋಟರ್ ಕಂಪನಿ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್ ವಿತೆ
1: ಹೊಂದಬದೆ ಆಟೋಮೊಬೈಲ್ ಅಟ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ದೆನ್ ಪೇಪರ್ ವ್ಯಾಪ್ತ ಶಾಖಾ ಚಾಲಕ ಸಮಗಿ ಮುಲ್ಲೇರಿಯಾವ ಅತುರುಕಿರಿಯ ಮಾತಲೆ ನಾನಮ್ಮಲ ಗನೆ ಮುಲ್ಲ ಗಂಬಲ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಜೀವಿತೇಟಿ ತಿರಿಯಾಕ್ ಹೊಂದಬದೆ ಆಟೋಮೊಬೈಲ್ ಅಟ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಜೀವಿತೇಟಿ ತಿರಿಯಾಕ್
2: ಈ ಬ್ಯಾಂಕ್ ಅನ್ನು ಬೇಸ್ತಾವರ ತಂಪತೋಟ ಸೀಟ 13.75 ದಕ್ವಾ ಸುಪಿರಿ ಪೋಲಿಯಾಕ್ ಅಮತನ್ನ 0.15 411 ನತೋತ್ ಲಂಗಮೇತಿ ಎಸ್‌ಡಿಬಿ ಬ್ಯಾಂಕ್ ಶಾಖಾವಟ ಪೆಮಿನೆನ್ನ ಕೊಂದೇಸಿ ಸೈತಾಯ್
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
6: සුබ දවස
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැගි වැඩි වෙලා
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවස
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්
8: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින්ග් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112173888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
10: සහාය ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Bookmyshow විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pioti

0: සියත දෙවයිනපුර
1: උදේ 10 විනාඩි 14යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන 011 114 700

0: Kolkata Top Story.
1: මුදල් කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට. භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කාරක සභාව සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා විසින්.
2: මේකේ ප්‍රධාන නිගමනය වෙන්නේ මේ සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදු වෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීති බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේදේ කරන්න බෑ. අපේ රෙමිට් එක එතනට යන්නේ නැහැ. අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක්ම නොදැනුවත්කම, නොහැකියාව හෝ නොසැලකිලිමත්කම මත පමණක් කටයුතු කර තියනවාද කියලා තහවුරු කරගන්න වෙන්නේ එතන.
1: දැන් තවත් දේශීය පුවතක්. වසර මෙදක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ ගණන 46ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064ක්. ජූලි මාසයේ ගත වූ දින 9 තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වුණා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: 98.2 98.4 සියත

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හිස්සිඩම් සහ වසා දමා ඇති නිවාස මේ අවස්ථාවේදී අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හිස්සිඩම සහ වසා ඇති නිවසක් ඇත්නම් කරුණාකරලා මේ දින දෙක තුන ඇතුළත පරීක්ෂා කරලා මදුරුවන් බෝයගේ ස්ථාන ඇත්නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා. ඔබ හිතනවා නම් සමාජයේ ඉහළ තනතුරක් දරනවා, ඉහළ වගකීමක් දරනවා කියලා, ඒක ඩෙංගු මදුරුවාට සහ රෝගයට අදාළ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මදුරුවන් බෝයගේ ස්ථාන ටික විනාශ කරන්න ඕන. ජුනි මාසයේ පමණක් නිවාස 494කට, රජයේ සහ පුද්ගලික ආයතන 134කට, පාසල් 4කට, ආගමික ස්ථාන 2කට අපි නීතිමය කටයුතු ආරම්භ කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන් ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අද කෑමක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා. සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙද වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The place to be.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: Luna da sudu kontigena e Disney.
1: Danin Anna. Sadie dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
4: සතුට රස ගුණ මුසුමෙන කැමවල රස සුරකින
5: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
6: මුළු පවුලටම මගේ ගානට.
3: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකින්
3: සියත දිවයින පුරා

උදේ 10යි විනාඩි 41යි දැන් වෙලාව. අද ෆ්‍රයිඩේ වීකෙන්ඩ් එකේ ඔබට හොඳ ආරංචියක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් දැනට පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක අප්ග්‍රේඩ් කරන්න හිතාගෙන ඉන්නවද? අලුතින් ෆෝන් එකක් ගන්න හිතේ තියෙනවද? ඒත් එකපාර සල්ලි දීලා ගන්න වෙන හින්දා වැඩේ පස්සට දාලා තියෙන්නේ. එහෙනම් ඔබ යන්න ඕන හොඳම තැනක් තමයි තිලකවර්ධන සෙලියුල කියලා කියන්නේ. අපි ඔබට පහුගිය දවස් ටිකේ මතක් කරා යාළගින් දැන් ගන්න ඕනම ස්මාර්ට් ෆෝන් එකක් ඔබට පුළුවන්කම තියෙනවා. ෆෝන් එකේ සම්පූර්ණ ගාණෙන් 130ක් ගෙවලා ඉතුරු ටික මාස 24ක් යනකම් ගෙවාගෙන යන විදිහට ගන්න. වැඩේ කරගන්න මේ දවස් ටිකේ ඔබ ගියොත් ඔන්න හොඳ ආරංචියක් තියෙනවා. එහෙම ගන්න හැම ස්මාර්ට් ෆෝන් එකක් එක්කම ඔබට ෆ්‍රී පවර් බැංක් එකක් හම්බ වෙනවා. මොනවද දැන් තෝරගන්න තියෙන ෆෝන්ස් රේන්ජ් එක? Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු රේන්ජ් එකක් ඔබට තෝරගන්න ෆෝන්ස් එතන තියෙනවා. මතක් කරලා යනකොට ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න. දැන් අපි මේක ගෙවන්නනේ ගන්න. එතකොට ඔබට අපකාරයක් ඕන නෝ. දෙන්නගම ID cards අරගෙන යන්න. ඊට පස්සේ 130ක down payment එක කරන්න. ෆෝන් එක අරගෙන ගෙදරින්න. හරිද? යන්න කලින් දැන් ඔබ දැනගන්න එපේ. කීයක් දාන්න ඕනද කියලා? අර කොයි ෆෝන් එක ගත්තත් 130 තමයි down payment එක. හැබැයි ෆෝන් එකේ ගාණ නෝ වෙනස් වෙනවනේ. ඒක ගැන දැනගන්න මෙන්න මේ number එකට call එකක් දෙන්න. 077-465-0655 ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ වත්තල කඩවත මහනුවර ගම්පහ චාල ඩිට්ටබු කුරුණෑගල කියන තැන්වල තියෙන තිලකවර්ධන සෙලූල් එකකට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
7: 20 and upgrade.
8: අලුත් සොන් එකක්ද?
7: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
8: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න. සිංගේ එකට අදම එන්න.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
11: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
12: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
13: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
14: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතා වලින් නිම වූ මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූලි මාස 10, 11, 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ සොල්න මහල් කුටිය වෙත පැමිණෙන මංගලාභරණ බිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණ ආවරණයක් සමග සුවිශේෂී වාසි රසක් බෙහිමිවේ. සොල්න මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
15: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
16: මනස්ගතද?
15: සෝරි සර්.
17: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
18: London prison break. නුවර බෝකම්බරදී.
19: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාංචනා, රවීන්, සරිත් සුරික් with news.
18: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක්, නුවර බෝකම්බරදී.
19: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
18: විමසීම් 0756 336 331.
19: Organizers and media partners.
18: Global events. Sieta FM. Sieta TV.
1: Loki, Pony, Kohi, Ho, Friday, Vana. Listen, Sieta Mo.
18: Anuwatai, Dashma Deken. Anuwatai, Dashma Hataren.
11: Sieta Sikurada. Sieta Sikurada.
18: Sieta Divine.

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theater Top Story.
1: El Nino බලපෑම් ඉදිරියටත්. නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක උණුසුම මේ දිනවල ඉහළ ගොස් ඇත්තේ මෞසම් ප්‍රවාහය දුර්වල වීම හේතුවෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මිරිල් මෙන්ඩිස් පැවසුවේ මේ දිනවල පවතින උණුසුම් කාලගුණයට El Nino තත්වයේ ඍජු බලපෑමක් නොමැති බවයි. El Nino තත්වයේ බලපෑම්ද ඉදිරියේදී දැකගත හැකි බව ඔහු සඳහන් කළා.
2: ඇත්තටම අපේ සාමාන්‍ය මෞසම් කාලගුණ තත්ත්වයේ ස්වභාවය ගත්තොත් දැන් අපි දන්නවා ජූලි සහ අගෝස්තු මාසවල සාමාන්‍යයෙන් මොස්මේ වර්ෂාපතේ තරමක් අඩුයි. නමුත් El Nino බලපෑම තව ඉදිරියට අපිට අත්දකින්න ලැබෙයි. වර්තමාන තත්ත්වයේ ගත්තොත් El Nino බලපෑම නෙවෙයි මේ තත්ත්වය, මේක සාමාන්‍යයෙන් මෞසම් ප්‍රවාහය ටිකක් දුර්වල වුණාම ඔය නැගෙනහිර පළාතේ උණුසුම ටිකක් වැඩි වීමේ හැකියාව තියෙනවා. El Nino තත්ත්වය දැන් ආරම්භ වෙලා තියෙන එක ක්‍රමිකව තමයි වර්ධනය වෙන්නේ. බොහෝ දුරට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල තමයි මේක ටිකක් උපරිමයේ දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙන්නේ. ඒ අනුව ඉදිරි මාස කීපේ අපි ගත්තොත් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල මේ බලපෑම අපිට දැනෙන්න ආරම්භ වෙයි.

0: මේ අතර සෙල්සියස් අංශක 40 ඉක්මවන දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් දකුණු යුරෝපයේ රටවල් රැසක මේ වන විට ලැව්ගිනි හටගෙන තිබෙනවා. ලැව්ගිනි වාර්තා වී ඇත්තේ ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ. කාලගුණ විද්‍යාඥයන් සඳහන් කළේ යුරෝපය පුරා මෙවැනි ලැව්ගිනි ඉදිරියේදී වාර්තා විය හැකි බවයි. පසුගිය ජුනි මාසයේදී ස්පාඤ්ඤය 1950 වසරෙන් පසු වාර්තා වූ ඉහළම සාමාන්‍ය දෛනික උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 42ක උෂ්ණත්වයක් වාර්තා කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
1: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: 98.2 98.4
3: පන්නේවාගේ කමුකොකේ
4: ප්‍රේක්
3: නෑවාගේ
4: පතිමුරේ
5: සුන් ස්පයින මචං
3: අද විතරයි සිකුරාදා
2: සියතා දෙවයින පුරා.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: හිස්සිඩම් සහ වසා දමා ඇති නිවාස මේ අවස්ථාවේදී අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හිස්සිඩම සහ වසා ඇති නිවසක් ඇත්නම් කරුණාකරලා මේ දින දෙක තුන ඇතුළත පරීක්ෂා කරලා මදුරන් බොහෝයක ස්ථාන ඇත්නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා. ඔබ හිතනවා නම් සමාජයේ ඉහළ තනතුරක් දරනවා, ඉහළ වගකීමක් දරනවා කියලා, ඒක ඩෙංගු මදුරුවාට සහ රෝගයට අදාළ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මදුරන් බොහෝ ස්ථාන ටික විනාශ කරන්න ඕන. ජුනි මාසයට පමණක් නිවාස 494කට, රජයේ සහ පුජ්‍යලික ආයතන 134කට, පාසල් 4කටත්, ආගමික ස්ථාන 2කටත්
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක් නම් ඉස්තරම්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: 20 and upgrade.
7: අලුත් සොංග එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
7: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
8: ඔබත් ඒලවස් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: බයික් එක හටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
10: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
9: 13.19 කෝල් එකක් ගන්නකො.
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
13: හරි, අපි
14: බලමුකො එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

උදේ 11 විනාඩි 23යි දැන් වෙලාව. ඔබ කැමති බ්ලැක් වලටද එහෙම නැත්නම් බ්‍රවුන් වලටද? වැඩිවර කැමති බ්ලැක් වලටද එහෙම නැත්නම් බ්‍රවුන් වලටද? මම කියන ලෑස්ති වෙන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට අලුතින්ම ඇවිල්ලා තියෙන ක්ලාසික් ලෙදර් ෂූස් කලෙක්ෂන් එක ගැන. සාමාන්‍යයෙන් ඔෆිස් යන කෙනෙක් නම් උදේට ෂූස් තීරණය කරන්නේ ඇඳන් ඉන්න ට්‍රවුස් එකට අනුව ඒකට මැච් වෙන විදිහට තමයි ෂූ එක දාන්නේ. ඒකට අනුව බෙල්ට් එකත් වෙනස් වෙනවා. එහෙම මැච් කරලා අඳින කෙනෙක් නම් ඔබට ඔන්න හොඳ කලෙක්ෂන් එකක් හදාගන්න චාන්ස් එක මේ ක්ලාසික් ලෙදර් ෂූස් කලෙක්ෂන් එක. ගිහින් බලන්න යාළගේ හැම අවුට්ලට් එකකම මේ ෂූස් ටික තියෙනවා. කිරිබත් කුරට යන්න පුළුවන් මහනුවර නිට්ටපුල් ශාලකුරු නැගල කියන තැන්වල ඔබට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. ඒත් එකම ගිහින් අරගන්නත් පුළුවන්. හරිද? දැන් වීකෙන්ඩ් එකේ යන්න වෙලාවක් ඔබට නැත්නම් ඔබට චාන්ස් එකක් තියෙනවා යාළගේ ඔන්ලයින් ස්ටෝර් එකට විසිට් එකක් දාලා ඕඩර් කරලා ගෙන්න ගන්න. ඔබ දන්නවා ලංකාවේ ඕනම තැනකට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකකින් ඕනම දෙයක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. මේක ඔබට ගෙන්න ගන්නව නම් එහෙම එහෙම නැත්නම් gift එකක් විදිහට කාට හරි යවනවා නම් ඒක ලස්සනට ඔබ යවනෝ වගේම පොඩි box එකක දාලා wrap කරලා ඒ වැඩේ කරලා දෙන්නත් යාළගේ ටීම් එක ලෑස්ති වෙලා ඉන්නවා. කොළඹ කිරිබත් ගොඩ අවඩ කට්ටිය ඔබට එක ගෙන්න ගන්නේ ඒ පැත්තට නම් එහෙම නැත්නම් ඔබට යවන්නේ ඒ පැත්තට නම් ඔබට දාලා පැය 3ක් ඇතුළත ඒ දේවල් ඔබ යවන කෙනාගේ අතට එහෙම නැත්නම් ඔබේ අතට ගෙනල්ලා දෙන්න. එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ ටීම් එක ලෑස්ති වෙලා ඉන්නවා. ඒත් එකම ගෙන්න ගන්න ඕනම දෙයක් ආපහු එක්ස්චේන්ජ් කරනවා නම් කියන අය මාරු කරනවා නම් ඔබට දවස් 21ක් තියෙනවා. ඒ දවස් 21 ඇතුළත ළඟම තියෙන තිලකවර්ධන ස්ටෝර් එකකට ගිහිල්ලා ආපහු ඔබට මාරු කරගන්න පුළුවන්කමත් එයාලා හදලා දීලා තියෙනවා.

0: තියෙන පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
1: මනස්ගතද
0: සෝරි සර්
2: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
3: London prison break. Nuwara bokambaradi.
4: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
3: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0756336
4: Organizers and media partners.
3: Global events, Seth FM, Seth TV.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ඉනා වෙන්න මෙන්න වෙලාව.
9: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. මේ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
10: කඳුළු
11: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
12: පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
16: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
17: සුබ දවසක්
18: අලුත් වෙලා
17: පහසු වෙලා
18: තෑගි වැඩි වෙලා
17: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
19: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
20: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
21: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
22: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බෑන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බෑන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Workplace Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: 98.2 98.4
6: පන්නේවගේ කමුකකේ
7: ඔප්‍රේක් නෑවගේ
8: පතිමුරේ
9: සුන්ස් ෆ්‍රයිඩේ මචං
10: අද විතරයි සිකුරාදා
11: සියත දෙවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු බන්ධනාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ට උසස් වීම ඩොලර් මිලියන 2.5ක සිද්ධිය සයිබර් අපරාධයක් ඩෙංගු මරණ 46ක් රෝගීන් 66,000 ඉක්මවයි වී මිලදී ගැනීම 13 වනදා සිට ඉරාන ගැටුම ගැන ඇමරිකාවෙන් සහතිකයක්
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීල විකාශක
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම

0: සමයයි.
1: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. සියත දිවයි.

0: දැන් වෙලාව දවල් 12යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාකාර කැටුමින් මියකිය නිලධහරින්ට උසස් වීම. ඩොලර් මිලියන 2.5ක සිද්ධිය සයිබ අපරාධයක්. ඩෙංගු මරණ 46ක්, රෝගීන් 66,000 ඉක්මවයි. වී මිලදී ගැනීම 13 වනදා සිට. ඉරාන ගැටුම ගැන ඇමරිකාවෙන් සහතිකයක්.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මීගමුව බන්ධනාකාරයේ ගැටුමෙන් මියගිය නිලධහරීන්ට උසස් වීම් ප්‍රදානය කර තිබෙනවා. බන්ධනාකාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ මියගිය ජේලර් චන්ද්‍රවංශ පළමු පෙළ ජේලවරයෙකු ලෙස උසස් කර ඇති බවයි. මියගිය බන්ධනාකාර නියාමකවරුන් සැරයන් තනතුරට උසස් කරනු ලැබුවා. මියගිය සියලු නිලධහරීන් වෙනුවෙන් රජයෙන් රුපියල් 105ක මුදලක් ප්‍රදානය කළ බවයි බන්ධනාකාර කොමසාරිස්වරයා සඳහන් කළේ. සියලු දිනාගේ අවමංගල කටයුතු සිදු කරනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වියදමින්. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසු රැඳවියන්ට පහර දීමක් සිදු වී නොමැති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ රැඳවියන්ගෙන් මේ දක්වා සිදු කළ ප්‍රශ්න කිරීමවලදී පහර දීම

0: පිළිබඳ අනාවරණ වී නොමැති බවයි. දැනට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන් කිහිප දෙනෙකුගෙන් සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මානව හිමිකම් කොමිසම ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ඊට අමතරව අඟුණුකොළ පැලැස්ස, දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවලද නිරීක්ෂණයක් සිදු කර ප්‍රකාශ ලබාගත් බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළේ. සෙසු බන්ධනාගාර සම්බන්ධයෙන්ද අද දිනය තුළ නිරීක්ෂණයක් සිදු කරන බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල් ලැබූ 14 දෙනෙකු තවදුරටත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියලු දෙනා බන්ධනාගාර රැඳවියන් බවයි රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ. බරපතල තුවාල් ලැබූ එක් රැඳවියෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ මීගමුව රෝහලේ දෙඩි සත්කාර ඒකකේ. ගැටුම්වලින් මියගිය 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ අවසන් කරනු ලැබුවා. ඉන් 14 දෙනෙකු වෙඩිවැදීමෙන්ද 9 දෙනෙකු පහර දීම හේතුවෙන්ද මියගොස් ඇති බව එහිදී අනාවරණ වුණා. තවත් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව රෝහලේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් දහසක් පමණ මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇති බවයි. රැඳවියන් දහසකට ආසන්න පිරිසක් තවදුරටත් මීගමුව බන්ධනාගාරයේ රැඳී සිටින බවද ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම අද දිනය තුළ සිදු කරන බවයි කොමසාරිස්වරයා පැවසුවේ. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කාරක සභාව සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා විසින්.
1: මේකේ ප්‍රධාන නිගමනය වෙන්නේ මේ සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදුවෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සැබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීති බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේදේ කරන්න බෑ. අපේ රෙමිට් එක එතනට යන්නේ නැහැ. අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක්ම නොදැනුවත්කම, නොහැකියාව හෝ නොසැලකිලිමත්කම මත පමණක් කටයුතු කරලා තියෙනවාද කියලා තහවුරු කරගන්න වෙන්නේ එතන.
0: ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශද ආචාර්ය හර්ෂද සිල්වා විසින් ඉදිරිපත් කළා.
1: මේ හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් අසාර්ථකත්වයෙහි ප්‍රතිඵලයකි. මෙම නිගමන මත පදනම්ව රාජමූල කළමනාකරණයේ එවැනි බරපතල අසාර්ථකත්වයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර ලෙස ප්‍රධාන නිර්දේශ කිහිපයක් කාරක සභාව ඉදිරිපත් කරයි. සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් වහාම විශේෂ විගණනයක් සිදු කිරීම අත්‍යවශ්‍යය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් රාජ්‍යාංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාරක ඒකකය SLCERT නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මූල්‍ය රෙගුලාසි වහාම ප්‍රතිසංස්කරණය කිරීම මෙයට ඇතුළත් වේ. කාර්ක සභාවේ විෂයපතයට සාපරාධී විමර්ශන හෝ නෛතික වගකීම් පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම ඇතුළත් නොවේ. මේ චෝදනා වලට අපරාධ නීතිය අර්ථතේ චෝදනා ගොනු කිරීම අපේ වැඩක් නෙවෙයි. ඒක නීතිපතිවරයාගේ කාර්යභාරය.
0: විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළේ මුදල් කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.
2: භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් කමිටුවේ සභාපතිතුමා විසින් මුදල් කමිටුවේ වාර්තාව දැන් ඉදිරිපත් කරා. ඒක රටටම බොහොම වැදගත් දෙයක් නිසා අපි එළඹෙන පාර්ලිමේන්තු සතියේ දින දෙකක විවාදයක් දෙන්න කියලා ඉල්ලීමක්
3: කරනවා.
0: මේ අතර අනවසර දුම්රිය හරස් මාර්ගවල මුරකරුවන් ලෙස සේවය කරන පිරිස් දුම්රිය දෙපාර්තමේන්තුවට බදවාගත නොහැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණික්කම් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: මෙම දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව මහජනයා විසින් අනවසරයෙන් භාවිතා කරන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා යොදවා ඇති සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන අතර එම සේවකයන් ඉස්තර කිරීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වමු. 2026 අයවැය යෝජනා අනුව 2026 ජනවාරි මාස සිට එම සේවකයන් සඳහා ගෙවීම් කිරීම පමණක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව කාරුණිකව දන්වමු.
0: ජීවන වියදම ඉහළයාම හමුවේ සියලු විශ්‍රාමිකයන්ට මේ වන විටත් රුපියල් 14,000ක දීමනාවක් පිරිනැමෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
5: ජීවන වියදම ඉහළයාම මත විශ්‍රාමිකයන්ට මුහුණ දීමට සිදුවන ආර්ථික ගැටලු සඳහා සහන සැලසීමේදී මූලික විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීම වෙනුවට විශ්‍රාමිකයන් වෙත හිමිගන්වනු ලබන ජීවන වියදම් දීමනාව ඉහළ දැමීම හෝ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට සමගාමීව තීරණය කරනු ලබන ප්‍රතිශතයකින් යුත් වෙනත් විශේෂ දීමනාවක් සමස්ත විශ්‍රාමිකයන් වෙත හිමිගැන්වීම වඩාත් සුදුසු බව නිරීක්ෂණය කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව සලකා බැලීමට තීරණය කර ඇත. එසේම මේ වන විට පිහිටුවා ඇති වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව මගින් ඉදිරියේදී තවදුරටත් විෂමතා පවතී නම් එය නිවැරදි කිරීමට කටයුතු කළ හැකි වේ. සියලුම විශ්‍රාමිකයන් සඳහා මූලික විශ්‍රාම වැටුපට අමතරව දීමනා ගෙවනු ලබන බවද දන්වමි. රුපියල් 14,000කට වැඩිය යමුණුම දෙකට අනුව ගෙවනවා.
0: 2020-26 අතර විශ්‍රාම වැටුප් විෂමතාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල විමසීමක් කළා.
6: දැන් අපි ගත්තොත් 2019 අදයි අතර සෑම භාණ්ඩයක්ම 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. බෙහෙතුත් ඒ විදිහටම වෙලා තියෙනවා හැම දෙයක්. ඒතකොට විශ්‍රාමිකයා අද ඉතාමත් ජීවත් වෙන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ 20-26 අතර වැටුණු වැටුප් වැඩිවීමත් තුළ ඒ විෂමතාවයේ සඳහා හරි පිළිතුරක් ඔබතුමාගෙන් ලැබුණා එක මම බලාපොරොත්තු
0: වෙනවා. අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ එම ගැටලුවට විසඳුම් ලබා දීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
5: පැහැදිලිවම 2016 පස්සේ විශ්‍රාම ගිහිල්ලා හිටපු විශ්‍රාමිකයන්ගේ අවස්ථා දෙකකදී කණ්ඩායම් දෙකකට විශ්‍රාම වැටුප වැඩි කරලා තිබුණා. ඉතුරු කණ්ඩායම් 3ට විශ්‍රාම වැටුප වැඩි කිරීම සඳහා අපි මේ වන විටත් කටයුතු කරලා තියෙනවා. සමේ 20-24 කණ්ඩායමේ ප්‍රශ්නය පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඉදිරියේදී ඒ කණ්ඩායම් වලට අදාළ ගැටලු निराකරණය කිරීම සඳහා අපි කටයුතු කරනවා.
0: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064 දෙනෙක්. ජුලි මාසයේ ගත වූ දින 9 තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වුණා. එම රෝගීන් සංඛ්‍යාව වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. එම සංඛ්‍යාව 34,828ක්. එය දිවයිනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.72% බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහස 175ක් වාර්තා වුණා. ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව මේ වන විට නඩු 7,500කට වැඩි සංඛ්‍යාවක් පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. එහි භාණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ ඩෙංගු මර්ධන මෙහෙයුම්වල නිරතවන නිලධාරීන්ටද ඩෙංගු රෝගයේ වැළදීමේ අවධානමක් පවතින බවයි.
7: දැනට අවදානමකට ලක් වෙලා තිබෙනවා. මේ සක්‍රියව ක්‍රියාත්මක වන කණ්ඩායම් මෙම ඩෙංගු රෝගියට ගොදුරු වීමේ අවදානමක් මත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වෙන විට 40කට අධික ප්‍රමාණයකට ඩෙංගු රෝගය වැළඳිලා තිබෙනවා. ඒ වගේම ඩෙංගු මර්ධන කටයුතු සහාය දක්වන වෙනත් රාජ්‍ය නිලධාරීන්ටත් මේ ඩෙංගු රෝගයේ බෝ වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන මේ වෙන විට ඩෙංගු රෝගය සඳහා නීතිමය කටයුතු 7,500ක් පමණ ලංකා පුරා අධිකරණවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නඩු පවරා තිබෙනවා. එම නඩු සහ ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු
0: ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල තවදුරටත් ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මකයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
8: තාමත් බොහෝ රෝහල් යම් තදබදයකට ඔත්තලා තිබෙනවා. ඒ ධාරිතාව ඉක්මවා ගිර දින සමහර රෝහල් වල විශේෂයෙන්ම IDH රෝහල, ජාතික රෝහල, කලබෝවිල රෝහල, පානදුර, හෝමාගම එවැනි රෝහල් වල ධාරිතාවට වඩා කායික රෝග වාට්ටු වල සිටිය යුතු රෝගීන්ට වඩා දෙගුණයක් වගේ රෝගීන් ඒ ප්‍රතිකාර ගන්න විදිහට තමයි අපිට වාර්තා ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තවදුරටත් අපි ඉල්ලා හිටින්නේ අපිට සහාය වෙලා ඔබගෙත් වගේම ඉදිරි කරන්න කියලා ඉල්ලා හිටිනවා.
0: නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක උණුසුම මේ දිනවල ඉහළ ගොස් ඇත්තේ මෝසම් ප්‍රවාහය දුර්වල වීම හේතුවෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි කරණංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ මේ දිනවල පවතින උණුසුම් කාලගුණයට එල්නිනෝ තත්වයේ ඍජු බලපෑමක් නොමැති බවයි. එල්නිනෝ තත්වයේ බලපෑම්ද ඉදිරියේදී දැකගත හැකි බව ඔහු සඳහන් කළා.
9: ඇත්තරම අපේ සාමාන්‍ය මෝසම් කාලගුණ තත්ත්වයේ ස්වභාවය ගත්තොත් දැන් අපි දන්න ජූලි සහ අගෝස්තු මාසවල සාමාන්‍යයෙන් මොස්මේ වර්ෂාපතේ තරමක් අඩුයි. නමුත් එල්නිනෝ බලපෑම තව ඉදිරියට අපිට අත්දකින්න ලැබෙයි. වර්තමාන තත්ත්වය ගත්තොත් එල්නිනෝ බලපෑම නෙවෙයි මේ තත්ත්වය මේක සාමාන්‍යයෙන් මෝසම් ප්‍රවාහය ටිකක් දුර්වල වුණාම ඔය නැගෙනහිර පළාතේ උණුසුම ටිකක් වැඩි වීමේ හැකියාව තියෙනවා. මේ එල්නිනෝ තත්ත්වය දැන් ආරම්භ වෙලා තියෙන එක ක්‍රමිකව තමයි වර්ධනය වෙන්නේ. බොහෝ දුරට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල තමයි මේක ටිකක් උපරිමයේ දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙන්නේ. ඒ අනුව ඉදිරි මාස කීපේ අපි ගතොත් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල මේ බලපෑම අපිට දැනෙන්න ආරම්භ වෙයි.
0: ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටවල නැවතත් උද්ධමනය ඉහළ යාමේ අවදානමකට මුහුණ දිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා සිටිනවා. ඒ ලෝක ආර්ථික දැක්ම නමින් එම අරමුදල නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සහ ආහාර මිල ගණන් ඉහළ යාම එම රටවල ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ගමනට නැවත අභියෝගයක් විය හැකි බව එම වාර්තාව මගින් පෙන්වා දෙනවා. 2025 3.5% ලෙස පැවති ලෝක ආර්ථික වර්ධනය මෙම වසරේදී 3% දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග ගැටුම්වල ආර්ථික බලපෑමයි. ඒ අනුව ලෝක වෙළඳපළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගිය හොත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල ඉන්ධන ප්‍රවාහන, විදුලිය සහ ආහාර මිල ගණන් යළි ඉහළ ගොස් උද්ධමනය නැවත ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් දිගු කාලීන පියවර ගත යුතු බවයි.
10: රජයේ අවධානය යොමු වෙනවා නම් මේ පොදු ප්‍රවාහනය ඊට වඩා ශක්තිමත් කරන්න. මොකද අත්‍තරම අපි පුද්ගලිකව අපේ වාහනයක් පාවිච්චි කරන්නේ සියලුම අවධානම් අරගෙන පොදු ප්‍රවාහන සේවය ප්‍රමාණවත් නැති නිසා. ඉතින් ඒ ගැන රජයට හිතන්න පුළුවන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන එක කොහොමද සංවර්ධනය කරන්නේ. ඊට පස්සේ රජයේ අවධානය යොමුලා තියෙනවා මේ විදුලි බලෙන් වැඩ කරන වාහන සඳහා පොඩි තීරු ගාස්තු අඩු කිරීමක් කරලා අපිට ඒ වාහන ආනයනය වැඩි කරන්න පුළුවන් නම් සහ ඛනිජ තෙල් වැඩිපුර පරිභෝජනය කරන වාහන ආනයනය කිරීම සීමා කිරීම. ඒව හිතන්න පුළුවන්. ඊට පස්සේ විදුලි ජනනය සඳහා යන පිරිවැය අඩු කරන්න. මොකද අපේ වගේ රටක් ධර්ම කලාපීය රටක මේ සෝලා පව වැඩිපුර ගන්න පුළුවන් නම් වින් පව එක වැඩිපුර ගන්න පුළුවන් නම් ඒක තුළ විදුලිය ජනනය කරලා කර්මාන්ත කරන්න පුළුවන් නම් අපිට තෙල් ආනයනය කරන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්.
0: මේ අතර සිලෝන් ටී විලේජ් නමින් තේගම්මාන 500ක් දිවයිනපුරා ආරම්භ කිරීමට නියමිත බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
11: අපි ගිය අවුරුද්දෙත් රටේ අපනයන ආදායමෙන් ගත්තම ඩොලර් බිලියන් 1.51ක් උපය ගත්තේ තේවලින්. ඉතින් අපේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැටියට අපි ඉලක්කයක් තබලා තියෙනවා මේ රටේ අපනයන ආදායම 2030 වෙනකොට ඉහළ නංවන්න. අපනයන ආදායම ගිය අවුරුද්දේ තිබ්බ අපිට ඩොලර් බිලියන 17.2යි. අපි 2030 දී එක ඉලක්ක කරලා තියෙනවා ඩොලර් බිලියන 36 දක්වා අපේ අපනයන ආදායම ඔසවා තබන්න.
0: මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක නියෝජ්‍ය මාත්‍ය රුවන් රණසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
12: අපි අලුත් ගුවන් සමාගම් ප්‍රමාණයක් අපිත් එක්ක වැඩ කරන්න එකඟ වෙලා ගුවන් මේ වෙනකොට ඒගොල්ලන් අලෙවි කරමින් ඉන්නවා. වියට්නාමයේ වගේ රටකින් වියට් ජෙට් සහ වියට්නාම් එයාලයින් කියන ගුවන් සමාගම් දෙක, ඒ වගේම බ්‍රිටිෂ් එයාවේස් ඒගොල්ලන් වැඩි කරන්න දැන් සැලසුම් කරමින් ඉන්නවා. ටර්කිෂ් එයාවේස් ඒගොල්ලන්ගේ පැමිණීම් වැඩි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ගිය සතියේ ගත්තොත් කටාර් එයාවේස් ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඇණිය දැන් ක්‍රියාත්මක වෙනවා 5ක් දවසකට. මම හිතන්නේ 35ක් සතියට ගුවන් යාන කොළඹට. ඉතින් මේ වගේ අලුත් ඒවා වගේම අර නවතලා තිබුණ ඒවා දැන් ආරම්භ වෙමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය දිනවල ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසු හොඳම දිවයින විදිහට Big 7 Travels බඩවිය විසින් හඳුනා ගන්න ලැබුවා, හඳුන්වා දෙනු ලැබුවා. ඉතින් ඒක ඉතාමත්ම හොඳ ප්‍රවර්ධනයක් වුණා අපිට.
0: වසරේ මේ දක්වා කාලය තුළ මෙරට සංචාරක ඉපැයීම් වලින් ලද ආදායම ඇමරිකා ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට පසුගිය ජූලි 6 වනදා දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 11,81,294 දෙනෙක්. මෙම මාසේ පළමු දින 6 තුළ විදේශ සංචාරකයන් 34,721 දෙනෙකු දිවයිනට පැමිණියා. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 340.86 බවට පත් වුණා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331.34ක්. රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ලබන සඳුදා ආරම්භ කරන බව වියලවි මණ්ඩලය පවසනවා. එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ ස්ථාන 143 කදී වී මිලදී ගැනීම සිදු කරන බවයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
13: ලබන සඳුදා ඉඳලා 13 වෙනිදා ඉඳලා අම්පාර උහන ප්‍රදේශයෙන් අපේ ලබඩා විවෘත කරලා මිලදී ගැනීම සකස් කරලා තියෙනවා. මෙවර වියලේ මණ්ඩලය වී මිලදී ගැනීම කරනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120කටත්, සම්බා කිලෝ එකක් රුපියල් 130කටත්, කිරිසම්බා කිලෝ එකක් රුපියල් 140කටත් යන මිලකට තමයි මිලදී ගැනීම සැලසුම් කරලා තියෙන්නේ. අපි සැලසුම් කරලා තියෙනවා ස්ථාන 143ක ගබඩා වලින් මිලද ගැනීම කරන්න.
0: මේ අතර රජය සැලසුම් කර ඇත්තේ ගොවීන්ගේ සමස්ත අස්වැන්නෙන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මිලදී ගැනීමට බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ඒ තුළින් ගොවීන් තවත් අපහසුතාවට පත්වන බවයි.
14: වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් 30,000කට ආසන්න ප්‍රමාණයක් තමයි කැබිනට් පේපර් එකට ඕනේ. ඒ සඳහා මිලියන 6,000ක් වෙන් කරලා තියෙනවා. ඒ තුළ මෙවර අස්වැන්න විතරක් වගා බිම් ප්‍රමාණය අනුව වගා කරලා තියෙනවා. හෙක්ටයාර 4,03,000කට ආසන්න ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. එතකොට එහි අපේක්ෂිත අස්වැන්න අපි සලකන විදිහට මෙට්‍රික් ටොන් 18,20,000 අතර ප්‍රමාණයක් තමයි අස්වැන්න අපේක්ෂිත ඉලක්කය. එතකොට මෙයාලා මෙට්‍රික් ටොන් 30,000 නම් ගන්නේ 17,70,000ක්ම අපි කියමු 40,000ක් ගත්තා කියලා මෙට්‍රික් ටොන් 17,60,000
0: ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභව ප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියගොස් ඇත්තේ අද අලුයමයි. මේ යන විට ඇගේ වයස අවුරුදු 68ක්. ඇය පිළිබඳ සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්
15: නුගේගොඩ ශාන්ත ජෝසප් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදෑරු මරියසෙල් ගුණතිලක කුඩා කාලයේදී වෛද්‍යවරියක් වීමට ඇලුම් කළත් සිය පියාගේ දැඩි උවමනාව මත ඇය ගායනයට පිවිසුණා. ඒ කුඩා කල සිට සහජ කුසලතාවයක්ද පැවතීම නිසායි. අවුරුදු 11දී කුඩා දරුවන් කණ්ඩායමක් සමගින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළ මරියසෙල් පාසල් අවදියේම සප්ත ස්වරයෙන් ජයග්‍රහණවලට හිමිකම් කීවා. පසුව එවරල්ස් සංගීත කණ්ඩායමෙන් සිය සංගීත දිවිය ආරම්භ කළත් මිඩ්නයිට් මික්ස් සංගීත කණ්ඩායම ඇගේ ජීවන ගමනේ සුවිශේෂී සංදිස්ථානයක් බවට පත් වුණා. ගායනයට මෙන්ම ඇය වාදනයටත් දක්ෂතාවයක් පෙන්වූයේ කීබෝඩ් සහ ගිටාර් වාදනයට උපන් හපන් කම් ඇති බව පසක් කරමින්. ආචාර්ය අජන්තා රණසිංහන්ගේ ගේයපද රචනයෙන් වර්ණවත් වූ සිහින නෙළුම් මල් ගීතය මරියසෙල්ගේ සංගීත චාරිකාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයක්. ඇත්තව දශකයේ එලිමහන් ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරමින් ඇය ගායනා කළ කැන්ඩි ලමිස්සි අදටත් රසිකයන් අතර ජනප්‍රිය වී තිබීම ඇගේ දක්ෂතාවය පිළිබඳ කදිම සාක්ෂියක්. ක්ලැරන්ස් විජේවර්ධන, පීඑල්ඒ සෝමපාල වැනි ජනප්‍රියතරු ඇගේ දක්ෂතාවය මනාව අවබෝධ කරගනිමින් සිය සංගීත කටයුතු වලට දායක කර ගැනීමද ඇගේ සංගීත දෙවියේ ලද භාග්‍යයක්. මේ ප්‍රවීණ ගායන ශිල්පී ඇලස්ලි මාලේවන
16: මාත් එක්ක මගේ රෙකෝඩින්ග්ස් වලට මට තාම මතකයි ප්‍රවෙන්ස් ඉන්න කාලේ කීබෝඩ් ගහන්න වෙලාවේ රෙකෝඩින්ග් එකට කවුරුත් ගියේ නැහැ. පස්සේ හරිසෙල් ලැබිලා ඉතල උචුයි ඔක්කොම එයා ඔක්කොම හදලා ඔක්කොම කරලා ලස්සනට කරා. ඉතින් ඒ වාගේ පුදුමාකාර හැකියාවක් තිබුණ පුද්දලෙක් තමයි මරියසෙල් ගුණතිලක කියන්නේ. ඕක්ස සුවේ පතනවා ඉතින් වෙන පිට කරන්න දෙයක් නැහැ.
15: දශක 6ක් සංගීතයෙන් ජන හදවත රස ගැන්වූ ප්‍රසංග වේදිකාවේ පෙරලිකාර ලාලිත්තේ පොප් රැජින මරියසෙල් ගුණතිලක ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියනි, ඔබට සුභ ගමන්.
0: තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ඉදිරිපත් කළ රීඩ් පෙත්සමට සහාය පළ කරමින් ගොනු කර ඇති අතරමැදි පෙත්සම් ලබන 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. එම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත්තේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතයිෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින්. පෙත්සම් අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඉදිරියේ. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව ඇත්තේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවහොත් පමණක් බව සඳහන් කළා. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සඳහන් කළේ මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැකිවන්නේ පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව බවයි. ඒ අනුව මෙම අතරමැදි පෙත්සම් ලබන 17 වනදා කැඳවන ලෙස නියෝග කළා. ඉරානය සමග පවතින අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට කැපවී සිටින බව ඇමරිකාව පවසනවා. එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේ තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව සිදුවන බවයි. කාර්ය සාධනය මත පදනම් වූ අවබෝධතා ගිවිසුම වෙනුවෙන් කැපවී සිටින බවද ඇමරිකාව සඳහන් කළා. මෙතර ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ ආමංගල්‍ය උත්සවයට මිලියන 43ක ජනතාවක් සහභාගී වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ආමංගල්‍ය පැවති දින 6ක කාලය තුළ එම පිරිස සහභාගී වී ඇති බවයි. අයතුල්ලා අලි ඛමේනිගේ ආමංගල්‍ය පෙරහර මෙතෙක් පැවති විශාලතම ආමංගල්‍ය පෙරහර ලෙස ඉරාන මාධ්‍ය හඳුන්වා දුන්නා. හමාස්, ඉස්ලාමීය ජිහාඩ්, හිස්බුල්ලා සහ හුති සංවිධානවල නියෝජිතයන්ද ආමංගල්‍යයට සහභාගී වූ පිරිස අතරට අයත්. ඛමේනිගේ දේහ ශුද්ධ වූ ෂියා දේවස්ථානයේ තැන්පත් කළා. යලි සිරස්තල බන්ධනාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ට උසස් වීම. ඩොලර් මිලියන 2.5ක සිද්ධිය සයිබර් අපරාධයක්. ඩෙංගු මරණ 46ක්, රෝගීන් 66,000 ඉක්මවයි. වී මිලදී ගැනීම 13 වනදා සිට. ඉරාන ගැටුම ගැන ඇමරිකාවෙන් සහතිකයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පෑපුවත් සමග.
17: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town. ලෝකෙ ගොඩක් අය දන්න ලංකාවේ මියුසිෂියන් දිනේෂ් සුබසිංහ අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday Dinesh.
2: Arey thank you very much.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: මුලින්ම වයලින් එකක් අතට ගත්ත කවද්ද?
2: මං හිතන්නේ දැන් අවුරුදු 32ක් විතර වයස අවුලා.
0: ඉන්දියාවේ පේමන්ට් එකේ තිබ්බ රාවණහත් ඉන්ස්ට්‍රුමන්ට් එකට ලොකු වටිනාකමක් දෙන්න ඔයාට පුළුවන් වුණා නේද?
2: මට පුළුවන් වෙනවා 2009 එයා රහමන්ලාගේ ඉගෙන ගන්න කාලේ රාවණ චිත්‍රපටියේ පවා රාවණහත් වාදනය කළේ කවුද කියලා ටයිටල් එකකින් පවා ඒක ඉන්දියාවට ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට අවධානය පාත්‍ර කළ යුතුයි කියන තැනට ගේම්. ඉතින් ඒකෙදි මට එයා රහමන් සහ කැටරිනා කාරි දෙපළ එකතු වෙලා කරපු ප්‍රොඩක්ෂන් හවුස් එකත් කරම් CD එකක මට ලැබෙනවා රාවණහත් වාදනය කර මමගේ නමත් එක්ක ඒක දානවා.
1: ඕගානා පොකන ෆිල්ම් එකේ කොහොමද කුරිනාරේ සද්ද ආවේ?
2: මගේ අතේ තියෙන කීබෝඩ් එකක් විතරයි ඒදා අධ්‍යක්ෂකතුමා වාඩිලා ඉදී අතෝ අල්තෙන් රූපගත කරපු දර්ශන වගේ බලපල. කෙරෙන්න ඕනද ඔළුවට ආවේ නැහැ මොකද නමුසු දර්ශනයක් තියෙනවා. ඒකට මම කුරිනාරේ මහාරික දෙන්නේ මම ආවට කියතනකට ඒ වදිනාට මාර ඩවුන් බවක් තියෙන බව අපිට දැක්කා.
0: ළඟදී අලුත් වැඩක් කළා නේද?
2: හදවතට දැනෙන අලුත් වැඩක් කළා. මගේ මව නැතුව ගත කරන පළමු වන උපන්දිනය මේක මගේ ජීවිතේ. මම එක ගීතයක් මාතෘකාවෙන් නිර්මාණය කළා. ඒක පළමු වතාවට ගුවන් විදුලියකින් අහන්න දෙන්න මම ඔයාලගේ නාලිකාවටම ඒ අවස්ථාව ලබා දෙනවා. ඒක මට ලොකු ගෞරවයක්.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000 NIBM The City University The place to be.
2: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගන්න. මේ මාසේ 24 25 දවස්වල.
3: මනස්ගතද?
2: Sorry sir.
4: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
5: London Prison Break. Nuwara Bokamberdi.
6: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
5: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
6: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
5: විමසීම් 0756 336 331
6: Organizers and media partners.
5: Global events, Seetha FM, Seetha TV.
7: Finishing Vahala Kles, Color of Flow, Vajabena.
8: Sit Pendagani, Kal Pavati, Avalakshana Novi. Oyat Vahaleta Vashivinna. Finishing Vahala Knam, Color of Samai.
9: This was Raka Vishishtatve Abhimahaneya. People's Leasing, Vishwase Pramukhaya.
10: මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
10: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
12: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0111 22 123 123.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්. ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544,5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: සුදුපාට මල් වැටුණු, රතුපාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
4: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
5: අනේ නිකන් ඉඳහන් නග, බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
4: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
5: මොනවා? සිකුර සෙනසුරාදර පහල වෙන්නයි යන්නේ.
4: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
0: ගයන්ත විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියතර 2020
6: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
6: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
0: 98.2 98.4
10: පන්නේවගේ කමුකකේ ඕප්‍රේක් නෑවාගේ පතිමුරේ සුන්ස්්‍රයින මචං
0: අද විතරයි සිකුරාදා සියතා දෙවයින පුරා.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: 20 and upgrade.
3: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
8: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
9: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
8: ඒකනේ මක්කලෝ.
9: වටත් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බට.
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: कथा टॉप स्टोरी
1: एकुत राजे तवत नडुवा क्याले सालका बालाए පසුගිය රජයේ සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා ඇතිකරගත් ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳ යලි සලකා බැලීමට රජයේ තීරණය කර ඇතැයි නීතිපතිවරයාද ශ්‍රේෂ්ඨ අධිකරණයට දනුම් දුන්නා. යදාල ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එස්. සුමන්තිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ගොනු කරන ලද මූලික ඓතිහාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම් අගවිනිසුරු ප්‍රීතිපත්ම සූරසේන, අචල බෙංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරිය කැඳවනු ලැබුවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේක සිරිවර්ධන සඳහන් කළේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුකමිටුවක් පත් කර ඇති බවයි. එම කමිටුව අදාළ කරුණු අධ්‍යයනය කරමින් සිටින බවද එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු ඉල්ලා සිටියා. පෙත්සම් කරයකු ජනාධිපති නීතිඥ එම්.එස්. සුමන්තිරන් අධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර තිබුණද පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. බත්මන් කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා. එනෝ වත්මන් අමාත්‍ය මණ්ඩල සමාජිකයන්ට නොතේසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළ විනිසුරු මඩුල්ල පෙත්සම යළි සැප්තැම්බර් මාස 29 වනදා කැඳවීම ලෙස නියෝග කළා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුව.

0: ලැබිලතින පොටිශල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
1: මනස්ගාතද
2: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwara bokambaradi.
4: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
3: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0856336
4: Organizers and media partners.
3: Global events, CFM, CFTV.

0: Luna da sudu kotigen e Disney.
1: Denin Anna. Sadiye tavasla havas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
4: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0.111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියන්න. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: 20 upgrade 20 upgrade.
1: අලුත් සොංග් එකක්ද?
3: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
9: දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
8: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52 ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75 පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
8: 13.19 කෝල් එකක් ගන්නකො.
9: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
12: අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳ ගන්න නෑනි.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
16: සියත
15: දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ
2: කමු කොකේ
1: හෝ ප්‍රේක් නැවගේ
2: පතිමු රේ
3: සුන්ස් ෆ්‍රයිනේ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ educational tour එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බෑන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බෑන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Vote place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
6: දොරකුළු වැරෙන මතක සේප්පු
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ
6: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
6: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
9: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
10: ඇරලා හමි
9: ඇහුන් නැද්ද මං කියපුවා
10: නෑ නෑ අහන් හිටියේ
9: මොනවද අහන් හිටියේ
10: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
9: හෑ
10: ඔහුරාලා හමි one and only සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
11: අනුග්‍රහය
12: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
13: සියත දිවයින පුරා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා
3: අයෝ

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8 32 1000. NIB the City University, the place to be.
4: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීල විකාශක
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහල හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7 38 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
10: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
11: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
10: අයියන්නේ මේ සෙනසුරාදා මම බහ දෙන්නම්.
11: මොනවා? සිකුරා සෙනසුරාදාර පහළ වෙන්නයි යන්නේ.
10: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි. රවුම් කඩේ අයිති අයියට.
12: ගායන්තු විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට Theater 2020.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
14: දැන්ම දඩවගේ 9යි 9යි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: 4 දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
18: මන්නම් හිතන්නේ නැහැ සර්.
16: දකින හේන පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
19: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
20: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
16: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
21: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
22: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
23: පන්නේවගේ කමුකකේ
24: ප්‍රේක් නෑවගේ
23: පතිමුරේ
24: සුන්ස් ෆ්‍රයිඩේ මචං
23: අද විතරයි සිකුරාදා
22: සියත දෙවයින පුරා.

0: ඔබ වෙත ගෙනාවේ.
1: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: यह था टॉप स्टोरी।
1: ලමාරෝහලෙ ඩෙංගු ව්‍යාප්තිය ගැන අනාවරණයක්. බ්‍රිජ්ජියාරය ලමාරෝහලෙ විශේෂ ඒකාබද්ධ ඩෙංගු වාහක පාලන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. බ්‍රිජ්ජියාරය ලමාරෝහලෙ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ රෝහලෙ පසුගිය දිනවල ඩෙංගු රෝගී දරුවන් 50ත් 75ත් අතර ප්‍රමාණයක් වාර්තා වූ බවයි. මේ වන විට එම තත්ත්වය අඩුවක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළා. ගාසා තීරයට එල්ලු ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීනුන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යා 21. ගාසාහි සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ නුසෛරාට් සරණාගත කඳවුර කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි. ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවල නිවාස වෙත ගම්බිර ප්‍රහාරද එල්ල කර තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත

good afternoon. හවස දෙකයි විනාඩි 7යි වෙලාව. Okay, වැඩ පටන් ගන්න යන්නේ. අද Friday. It's Friday, මචං. මම නම් සතිය ආසම දවස. කොහොම බලමු Friday-ට ආසය. ඔ ගොඩක් ඉන්නවනේ. කොච්චර වැඩ තිබ්බත් දැන් අද මට I think බෙල්ල උඩින් යන්න තරමට වැඩ. ඒ වුණාට මොකද්ද මන්ද හිතට නිදහසක් නේද? පොඩි දැනෙනවනේ Friday වෙනහම. ආ හිත අනිද්දා. නිවාඩු කියලා මතක් කරනවනේ. කොබලම සෙනසුරාදා දවස් දෙකම නිවාඩු අය. ඉන්නවද? හිටපු දෙන් ඉතින්. මොකද විශේෂයක් නෑ නිකන් ඇහුවේ. හරි හරි මේ Friday නිසා ඔය ඔළුවේ තියෙන ප්‍රශ්න අනම් මනම් ඔක්කොම පැත්තක දාලා අද පොඩක් සින්දුවක් කහලා chill එකේ ඉමු bro. chill එකේ ඉමු. Friday කියන්නේ පොඩක් එහෙම chill එකේ ඉන්න ඕන දවසක්. හරි සින්දුවක් ඉල්ල ගන්න. WhatsApp message එකක් දාලා තියන්න. 0711 982 984ට හවස පහට කලින් හිතේ තියෙන දෙයක් මට කියලා දාන්න.

0: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදුවෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සැබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීති බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේ දේ කරන්න බෑ. අපේ රෙමිට් එක එතනට යන්නේ නැහැ. අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක්ම නොදැනුවත්කම නොහැකියාව හෝ නොසැලකිලිමත්කම මත පමණක් කටයුතු කර තියනවාද කියලා තහවුරු කරගන්න වෙන්නේ එතන.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners kata karanna 0.718 492 0.71 132 77
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සහාය
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන tallest and safest apartment experience එක. OZ නිවාස ඒකක 351ක්. ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holdings samatanna

0: අපේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University, the place to be.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න සියත දිවයින පුරා

පළමු බෙන්තර පාලමෙන් එහා ඉඳන් මා වහනයි. මෙසේජ් එකක් දාන්න බලන්න, WhatsApp මෙසේජ් එකක්. 0711 982 984ට දාන්න ඕනේ හොඳ බෙන්තර පාලමෙන් එහා මෙන්න මෙහෙ කියලා. මං දන්නවා ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. මං ආසයි දැනගන්න, අඳුනගන්න. Good afternoon Sudhu කියලා මට message එකක් දාලා තිනවා රොමේනියාවේ ශාලිකා. Hi, කොහොමද? ඔයා ඉතින් වැඩ කරන ගමන් නේද? කොහොම හරි මාව අහනවා. මං ඇහුවා එයාට කොහොමද වැඩ කියලා. සමහර ඒවා තියෙනවලු ලේසිලු, සමහර වැඩ තියෙනවලු ටිකක් අමාරුයිලු. කමන්නෑ ඉතින් නේද? අමාරු වැඩක් කරන්න ඕනේ. නේ? ඒව වෙන කවුරුත් ඇවිල්ලා කරලා දෙන්නේ නැහැ නේ? ඒවට තුරු වෙන්න. සින්දුවක් අහගෙන වැඩ කරනකොට මට හිතෙනවා ඔයාට අමාරු වැඩත් ලේසි වෙයි කියලා. නේද?

0: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
1: මනස්ගතද?
0: සෝරි සර්.
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London Prison Break. Nuwara bokamberde.
4: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
3: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0856336
4: Organizers and media partners.
3: Global events, Seetha FM, Seetha TV.
5: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: අපි දවසපරාම අරමුණ වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීයේ උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011-544-5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: සුදුපාට මල් වැටුණු රතුපාට රැලිගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිට මතකද නග?
1: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
3: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
1: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
3: මොනවා? සිකුරා සෙනසුරාදට පහල වෙන්නයි යන්නේ.
1: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
4: ගායන්තෝ විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියතා 2020.
5: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
4: අනුවටයි 0.2 අනුවටයි 0.4.

වගේ වෙන්න යනවා ආදරේ කිය කිය දසුන් කමන්නේ ගොඩාක් ආදරේ කියලා නෙවෙයිනි කිව්වේනේ ආදරේ කියලා විතරනේ ගොඩාක් ආදරේ නම් ඉතින් මම තමයි හරි සුදු කොච්චි තමයි හරිද අනිත් අය ආදරේ විතරයි හරි ඩාන්ස් කරන්න ඕනේ හොඳ සින්ද සෙට් එකක් දෙන්න කියලා මට ධනුෂ්ක කියලා තිබ්බා ධනුෂ්ක ඔයාගේ ඉල්ලීම තමයි මම ඉෂ්ට කළේ හරිද හරිද ඩාන්ස් කළාද දැන් කොහොමද ඇඟේ පතේ අමාරුව ගියාද නැත්නම් දැන්ද අමාරුව පටන් ගත්තේ හා සමහරුන්ට එහෙමයිනේ නටලේ ඉවර වෙද්දී අම්බෝ කකුල් නිකන් නේ කකියනවා අර ඉඳලා ඩාන්ස් කරන අයට එහෙම පොඩි අමාරුවක් එනවා මං වගේ හැමතිස්සෙම නටාගත්තු ගමන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒකට පුරුදුයි නේ. බෙන්තරට කිට්ටු ඉන්න ගොඩාක් බොයිස් ළමට මෙසේජස් දාලා තියෙනවා. සුපුන් එයාත් මෙසේජ් එකක් දාලා තිනවා අපිත් එහෙම තමයි කියලා. ඊට පස්සේ බෙන්තරට කිට්ටුයි කියලා මෙසේජ් එකක් දාලා තිබ්බ කවුද මේ? නම නැහැ නේද? අය බෙන්තරට කිට්ටුයි කිව්වට වැඩක් නැහැ නම එවන්න නැතුව. ඒ ළමයා නම එවනවද වට්ස්ඇප් එක චෙක් කළාමත් වෙන මොකක් හරි නමක් තියෙන්නේ පොඩයින බලන්න ඒ නම කියවගන්න ට්‍රයි කරමු එදිරි සිහෙන්නූපුල් එහෙම තියෙන්නේ එදිරි සිහෙන්නූපුල් ආ මේ උපුල්ද කොහෙද උපුල් නේද උපුල් එදිරි සිංහද ඔයා නිශාන්ත කැලලකුත් නමේ තියෙනවනේ. හරි කොමාරි කමන්නේ. ඔයා මට කැමති වෙලාවක නම එවන්න. දැනට මං මට ඊතර නමක් ඔන්නේ කියලා දැම්මා. හරිද? හොමග මාන්ටි දයානි ඉන්නවා ඊළඟට. හක්මනි සුපුන් කියලා තියෙනවා. ලබන ඉරිදා එයාගේ කැලෙන්ඩර් එකේ නැහැලු. මාර සීන් එකලු. ලබන ඉරිදා. ඒ කියන්නේ මේ හෙට නෙවෙයි අනිද්දා ඉරිදා 12. ඊට පස්සේ ඉරිදා. එක විශේෂ දවසක් එක රූමත් කුමරියකගේ ජන්මදිනය සනිටුහන් කරන දවස ඒක ඔයාගේ කැලෙන්ඩර් එකේ නෑ කියන්නේ ඔයාගේ නම මම කපලා දානවා මේ ලිස්ට් එකේ පිස්සු කොල්ලා එනවා මෙතන මාත් එක්ක හුරතල් වෙන්න එනවා මගේ බර්ත්ඩේ එක අමතක කරලා ඉන්න හදන්නේ නේද ඔය කිව්වට මම දන්නවා දැන් මේ වෙනකොටත් තෑග්ගක් ලෑස්ති කරගෙන ඉන්නේ කියලා. ඒ රූමත් යුවතියට දෙන්න නේ? සුපුන් සාමාන්‍යයෙන් මගේ බර්ත්ඩේ එක එයාගේ බර්ත්ඩේ එකටත් වැඩිය විශේෂ කරලා සලකන කෙනෙක්. පහුගිය අවුරුදු ගණනාවම බැලුවාම මෙහෙම මං හැරිලා බැලුවාම බෙල්ල රිදෙනවා. සුපුන් ඒ ඔබ තෑගි ගොඩ අම්බෝ ඉස්සු හැදෙනවා ඒ තෑගි දිහා බැලුවාම ආ මෙන්න ෆොටෝ එවල තියෙනවා මාව හම්බ වෙන්න සඳුදාවනේ සමාලියාව ඊට පස්සේ නුගේගොඩ නිලෝ ආව ඒගොල්ලෝගේ තව යාළුවෙක් ආව මොකද යාගේ නම අමාලිද අනේ මට යාගේ නම අමතකයි කොහොම හරි ෆොටෝ දෙක තුනක් ගත්තා මම සතුටු නැහැ ඒ ෆොටෝ ගැන ඒ ෆොටෝ වල එහෙක්කලා මෙහෙක්කලා නේද අපි වෙන දවසක ආයෙ ලස්සනට ෆොටෝ ගමු හොඳේ ඊට පස්සේ මේ අපි අනිත් අයටත් යවමු ඒ ලස්සන ෆොටෝ හරිද කොහොමද ඉතින් සුදු අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා සමාලි කියලා තියෙනවා කෝ අද නිලු නැත නිලු මට මෙසේජ් එකක් දාලා නැහනේ අද කෝ බලමු ඊයේ මන් දැක්ක අන්තිමටම මේ නිලුගේ මෙසේජ් එක මට ඒ උනාට යාට සින්දුවක් කිය දෙන්න බැරි වුණා කෙල්ල අවුලෙන්ද හිටියේ ඇඬුවද රැට කෑවේ නැද්ද ඔෆිස් එකේ වැඩ ටික හරියට කළේ නැද්ද දවසම දුකෙන් ඉන්නේ නැති කියලා මට හිතෙනවා මේ ඉන්නේ පැණි හැලිය කියලා තියෙනවා අනේ නිනා යනවානේ එහෙම කිව්වම

0: අරින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 01121123123.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115715555 අමතන.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BOT
4: 20 an upgrade.
1: අලුත් song එකක්ද?
4: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20000ක් විතරයි. So 20 an upgrade.
5: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
6: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 01115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩේ පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණය එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි ආරුපීඩේ පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ත්‍රයි මණ්ඩලය
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
3: ඔළුව කොහෙද ගදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල් නේ
2: ඒකනි මක්කලෝ
3: වඩක් මේව කරලා බලන්න දුන්න ඔළුවක් තිබ්බට
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
0: 98.4 මේකමුවට
6: FM

0: හවස 3:00 වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: අධිකරණ මැතිට එරෙහිව විශ්වාස භංගයක්. අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඊට අද අත්සන් තබා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්. මීගමුව බන්ධනාගාරය තුළ ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගකීම ඉටු කිරීමට අපොහොසත් වූ බැවින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගිය සංඛ්‍යාව 29ක්. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්. දැන් විදෙස් පොත. දකුණු ස්පාඤ්ඤයේ ලැබුගිනි හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පිලිස්සීම් වලට ලක්ව ඇති පිරිස 10 දෙනෙක්. දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලුසියාවේ ඇති වූ ගින්නකින් මෙම පිරිස මිය ගියා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.4
2: සියත දිවයින පුරා

చాయ్ వాలా చాయ్ చాయ్ చాయ్ వాలా చాయ్ ఎకක් బొන්න කියාපු වෙලාව නේද හවස 3ට සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වල වැඩ කරන තැන්වල නේද ඔෆිස් වල නේද තේ හදනවා තේ බොනවා කට්ටිය නේ අපේ ඔෆිස් එකේ හවස 3ට තේ හදනවා කට්ටිය ගිහිල්ලා තේ බොනවා මම මෙතනින් නම් කෙල ගිලිනවා මට නෑනේ ඔය තේ බොන චාන්ස් එක මට ඒක මිස් වෙනවා හැබැයි මම එච්චරම තේ වලට ආසත් නැහැ හැබැයි තේ බොන්නම නේද ආසාවෙන් ඉන්න අය මේ ලෝකේ ගොඩාක් ඉන්නවා තේකක් හදනවා කියන්නේ ආට් එකක් ඒ වගේම තමයි තේකක් බිව්වහම ඇඟට දැනෙනවා පොඩි අමුතු නේජවයක් මට ඉතින් අමුතුවෙන් තේ බීලා ගන්න ජවයක් නැහැ නේම අවශ්‍ය නැහැ. කොහොමත් උපතින්ම ජවය කියන එක පමණටත් වඩා වැඩියෙන් ලැබිලා තියෙන්නේ. තේනවනේ? තේ නොබිත් මෙච්චර මෙහෙම ජවයෙන් ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් තේ බිව්වත් කොහොමද තියෙයිද? හා? හිතන්නකෝ. ඒකයි මං තේකක්වත් බොන්නේ නැතුව මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. කොහෙන් අතර වෙයිද කියලා මටවත් හිතා ගන්න බෑ. අන්න ඒකයි. අනේකයි සීන් එක ෂෞටි මේ මට එවලා තියෙනවා ශාලිකා එයා වැඩ කරන තැන මේ වීඩියෝ එකක් මං හිතන්නේ මේ හෑන්ඩ් බෑග්ස් සපත්තු ඒ දේවල් තමයි ඒගොල්ලෝගේ ෆැක්ටරි එකේ නිෂ්පාදනය කරන්නේ මට ඒක වීඩියෝ එකක් එවලා තියෙනවා අම්බෝ ලේසි වැඩක් නෙවෙයි නේද අපි මේ කරන වැඩෙත් එක්ක බලද්දී ඕක අම්බෝ හරි කල්පනාවෙන් නේද චුට්ටක් එහාට මෙහාට වුණොත් නේ ඇඟිල්ලත් එක්ක නේද ඉදි කට්ටට අහුවෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමින් කෙල්ලේ මට බයයි මට ඇත්තටම මේ හීන් දාඩිය දැම්මා මෙතන මේ ඒසී තිබ්බට මොකද මට බලන් හිටියාම නිකන් කලන්තේ වගේ ආවානේ කොමාරි කමන්නේ පරිස්සමට ජොබ් එක කරන්න ඕනේ හරිද මං ඉන්නවනේ ඉතින් ෆිට් එකට ඔය මං කියන ඒවා ඔළුවට දාගෙන අනම්මනම් හකහක ගගා ඔය වැඩ කරන්න යන්න එපා. සේෆ්ටි ෆස්ට් කියලා කියනවනේ ඒ නිසා පරිස්සමට මම මැනිකේ ආදරෙන් ආව එකතු කරගන්නවා. ඊළඟට මේ මෙසේජ් එකක් දාලා තියෙනවා. ජන්තු, ගාල්ලි ජන්තු කාලෙකට පස්සේ මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ. සුකුමල සිරිය තෙපලෙන වදනින් කැන්දු අමමී පෙර සවනත ගැඹුරෙහි රැන්දු ගුවනින් ගලන ප්‍රේමයේ හැඩ මැව් ලන්දු හිතුවද එන්නේ ඇවැසිම හන්දා සින්දු වාව් ලස්සනයි ජන්තු ඔයා කාලෙකට පස්සේ කවියකුත් ලියාගෙන මැවෙලා සුදු පුතා චූටි පුතා මෙන්තර ගඟේ නෙහා තමයි හරිය කියලා තියෙනවා හා හා හරි හරි ඊළඟ සින්දු ඔයාටත් එක්ක ඊට පස්සේ සුදු කොච්චි බෝලේ wish you happy birthday ඒයි තව සතියකටත් වඩා තියෙනවා මොකදනේ දැම්මම wish කරන්නේ දැම්ම එපා ඔයාට ඕනේ කාටත් කලින් wish කරන කෙනා වෙන්නද මට ඈ මේ පාර ඔන්න මම තමයි ඔයාට wish කළේ birthday එකට එහෙම කියලා කියන්නද ඒකටත් මේ වේලාසට වැඩි අද 10 තව දවස් 9ක්ම තියෙනවා ඇයිනේ ඔහොම මගේ birthday එක මතක තියාගෙන ඉන්නේ මම නිකන් අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වෙලා දැන් ජීවිතේ නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙලා නේ සාමාන්‍යයෙන් පෞලේ අයගේ බර්ත්ඩේස් නේ දින ගණන නේද එම වේලාසන ප්ලෑන් කරලා රෙඩි වෙලා සර්ප්‍රයිස් කරන්න රෙඩි වෙලා නේ එමෙ දේවල් පෞලේ කාගේ හරි ළඟම කෙනෙක්ගේ ආදරය කරන කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් වෙනුවෙන් තමයි එහෙම ලෑස්ති වෙන්නේ ඒකට මේගොල්ලෝ අනේ බලන්න නේද මගේ උගුලට අහුවෙලා තියෙන්නේ කියන්නේ මං ඉතින් අනිතුරු ඇඟවීම් කරලානේ තියෙන්නේ වේලාසනම අහුවෙන්න එපා මේක උගුලක් කියලා තියෙන්නේ එච්චර කියලා තිතින් නේද අහුවෙනවා ඉතින් උගුලට ඇවිල්ලා පැටලෙනවා බලෙම්ම මගේ දැලේ
ඒ වගේ දැලට අහුවෙච්ච එක්කෙනෙක් තමයි අවිසාවෙල්ල රොටැක්ස් කම්පනිය එකේ GE 2980 මොනර කිරිල්ලි එක්ක රවුම් ගහන රංග ආදරේ ඉතින් මං මේ සින්දුව රංග ආඩත් එක්ක.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000. NIBM the City University, the place to be.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, number 221, Dharmapala Mawatha Colombo 7.
1: 20 and upgrade.
2: Alut song ekakda?
1: Naa, then singer king Asus, HP, Dell, Acer, MSI laptops ganna monthly installment ekak 20000 vitarai. So, 20 and upgrade.
3: Upgrade wenna laptops ganna singer ekata adama enna.
4: Konama deyak podda wedi unath prashnayak. Den balanda batu muttu wala gana poddak wedi. කාලකෙඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
4: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
8: හරි, අපි
9: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 115ක පොලියක්, 111.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 0.42% දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
13: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජ්‍යරේ ගොබ්බයා.
17: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
18: සියත දිවයින පුරා.

ලස්සනයිද සින්දු ටික හා මේකට එකතු කරගන්න ඕනේ. අනු ඔයාව කොහොමද බර්ත්ඩේ පාටි එක හොඳට කියාද? ඔ ෆොටෝ එකකුත් එවලා තියෙනවා. එකක් නෙවෙයි දෙකක් නේද? අද මේ හින්දුස්ථානි යහමුද කියලා අහලා තියෙනවා. ෆිර් බි දිල් හැ හින්දුස්ථානි. හා ඉන්න බලන්න. තව චුට්ටකින් හොඳ. ආව් ආව්. රස ඒ වගේම ලස්සන කේක් එකක් හදලානේ. අනු ආදරෙත් දාලා තමයි මේ කේක් එක හැදුවේ. ඒ නිසා මට හිතනවා ගොඩාක් රස ඇති කියලා. කෑල්ලක් කන්න තිබ්බනම් චූටි පැටිය කෑවද? ආසාවෙන් අම්මි හදපු කේක් හා ඉස්සර කියලා එවන්න බලන්න ඊ මොනාද උනේ කියලා. මගේ නපුරු කුමාරි ඔන්න මං ආවා. කවුද මේ? කවුද මේ අම්බෝ හැන්සම් කොල්ලෙක්? හුස්ම ගන්නත් අමතක වෙනවා ෆොටෝ එක දැක්කයින් පස්සේ. හිතලමයි හුස්ම ගන්න මේ. සමීර කොහෙද පැටියවා මෙච්චර කල් හිටියේ? වේලාසනාව නම් අද ඔයා හස්බන්ඩ් කෙනෙක්. මම වයිෆ් කෙනෙක්. ආවේ නෑනේ වෙලාවට. දැන් ඉතින් පරක්කුයි.

0: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
1: මනස්ගතද?
0: සෝරි සර්.
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuara bokam berde.
4: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
3: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0756336
4: Organizers and media partners
3: Global Events Seetha FM Seetha TV
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
2: හිනා වෙන්න මෙන්න වෙලාව
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි මට ඇස්වල කඳුළු ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු කඳුළු කඳුළු කඳුළුයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක් හරි
4: කඳුළු විලයි
5: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Com Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Com Bank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
5: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
6: ඈරාලහමි.
5: ඇහුන් නැද්ද මං කියපුවා?
6: නෑ නෑ අහන් හිටියේ.
5: මොනවද අහන් හිටියේ?
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
5: හෑ?
6: ඔහුරාලහමි. One and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
7: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ.
7: තිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4
8: පන්නේවාගේ කමුකකේ
9: ඔප්‍රේක්
8: නේවාගේ
9: පතිමුරේ
8: සුන්ස් ෆ්‍රයිඩේ මචං අද විතරයි සිකුරාදා
7: සියත දෙවයින පුරා
10: ගානා කාණු බානෝ දෝ ඉස්ටෝරිය මගේ ඉස්ටෝරිය බාබා මතකද මැස්සම කොඹි පිටිස්සමයි මගේ හරි ගියවස්සානේ කලකට ඉස්සලාගේ වංගන විස්වල මල්ද බැස්සම යස්සනේ කුණු ගොඩේ මැස්සම දේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සඳ මාලි.

0: දැවි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අන්තරායක දෙයක වීඩය සදවාලි.
1: යස්සනී කෝ කියලද බැලුවේ මේ ඉන්නේ? යස්සනී යස්සනී සින්දුවක් දෙන්න හදන්නේ කළුතර දිලූට. සුදු කොච්චි අපටත් සින්දුවක් ඕනේ කියලා කියලා තියෙනවා. ඊළඟට පිළියන්දල තිලක් තෙන්න කෝන්. හල්ලෝ පිළියන්දල ඔබෙල් එකේ කට්ටියනේ. මොකද ඔබෙල් කියලා කියන්නේ? ෂොප් එකක්ද? දන්නති නිසා ඇහුවේ දැනගන්න කියලා. එවනවද තිලක් තෙන්න කෝන් නැතුළු පිළියන්දල ඔබෙල් එකේ සෙට් එකම ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට මම යනවා ඩුබායි වලට. ආයිති ලෝකෙ වටෙම මේ ටයිම් එකට සිය තහන නිසා පොඩ්ඩක් සයුරෙන් නිතරට යන්න වෙනවා. ඩුබායි වල කොල්ල සෙට් එක ඉන්නවනේ. කනිෂ්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාපලගම දිලීප් මල්ලි, දමිත් මල්ලි, අචින්ත මල්ලි, ලකා මල්ලි එක කාවිඳු අහගෙන ඉන්නවා. චලනට එයාගේ වයිෆ් මතක් වෙනවලු. ඒ නිසා වයිෆත් එකතු කරගන්නවා කියලා කියලා තියෙනවා. අනේ දුකයි අනේ එහෙම කිව්වහම. වයිෆ් ලංකාවේද? චලන වයිෆ බැරිද ගන්න ඔහෙට? තේරුමක් නෑනේ නැත්තම්. වයිෆ් මෙහෙ, ඔයා ඔහේ නේද? පුළුවන් නම් එයාවත් ගන්න ඉතින් නේද? ආදරේ කරන අය මම නම් කියන්නේ ළඟ ඉන්න ඕනේ. අනාගතේ හොඳ කරගන්න තමයි ඉතින් ඔය දෙපැත්තට වෙලා ඉන්නව ඇත්තේ. ඒ වුණාට ඉතින් නේද? නොපෙනෙන අනාගතයක් ගැන හිතලානේ ඇයි මේ මොහොත ළඟින් ඉන්න එක නැති කරගන්නේ? මම නම් එහෙමයි හිතන්නේ. මොකද මම ඔය දුක වේදනාව හොඳට දන්නවා. අපේ තාත්තා හිටියනේ අවුරුදු ගාණක් රට. මට එහෙම ලොකුවට මේ පොඩි කාලේ තාත්තගේ අතින් අල්ලන් ඉස්කෝලේ ගියපු ඒවා නම් මනම් ඒවා මුකුත් මතක නෑ. අම්මිත් එක්ක තමයි ඔක්කොම දේවල් කළේ. ඊට පස්සේ ඉතින් දැන් තාත්තා ගෙදර ඉන්නවා. ඒ වුණාට ඉතින් පොඩි කාලේ ළඟ හිටියේ නැහනේ. එනිසා මම පොඩ්ඩක් කැමති නෑ ඔය පවුල් වල අය වෙන් වෙලා ඉන්නවට. හස්බන්ඩ් රට, වයිෆ් මෙහෙ, නැත්නම් වයිෆ් රට, හස්බන්ඩ් මෙහෙ, දුවල පුතාලා රටවල් වල, අම්මලා තාත්තලා මෙහෙ. සල්ලි ඕනේ තමයි. ඒ වුණාට නේදානේ පවුලක් වුණාම එකට ඉන්න ඕනේ නේ.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
5: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: සුබ දවස
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයිම
10: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
12: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
14: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
15: අද කෑමක නම් කෑම රසටම තිබුණා
16: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
17: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7 388 388 අමතන්න.
19: ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
20: සුදුපාට මල් වැටුණු රතුපාට රැලි ගවුම මතකද නග? එදා රවුන් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
21: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
22: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
21: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
22: මොනවා? සිකුරා සෙනසුරාදර පහල වෙන්නයි යන්නේ.
21: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි. රවුන් කඩේ අයිති අයියට.
23: ගායන්තු විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
21: බලන්න මක්කලෝ. අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
24: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
21: ඒකනේ මක්කලෝ.
24: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
25: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
26: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: දැන්වෙලාව හවස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: දුම්රිය මගීන්ට දැනුම් දීමක්. කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේම්පිට දුම්රිය ස්ථානය අතර දුම්රි හරස් මාර්ගයේ හෙට පෙරවරු 9:30 සිට වසා දැමීමට නියමිතයි. අනිද්දා පෙරවරු 7:30 දක්වා ඒ වසා දම ඇත්තේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. එම කාල සීමාව තුළ අදාළ මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි. දැන් විදෙස් පුවතක්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ සංවර්ධන වැඩසටහන් රැසක් අඩාල වී තිබෙනවා. පසුගිය මාස 18 තුළ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ආරම්භ කළ වැඩසටහන් රැසක්ද අත්හිටුවීමට සිදු වූ බවයි එම සංවිධානය පැවසුවේ. ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානි ඇතුළු ගෝලීය සහයෝගය ලබා දුන් තවත් රටවල් රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර ලබා දීම අත්හිටවනු ලැබුවා.
1: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2 98.4 සියත.

නිරුෂාන් හල්ලෝ, ඔයා මට කියලා තියෙනවා සින්දුවකට මෙන්න මේ අයව එකතු කරගන්න කියලා. සුනිල් ළඟට ආනන්ද, මනෝජ්, රන්දික, තිලින ඔක්කොම ඉන්නේ මොරටුවේනේ. ඕකේ, සුදුමූණ දකින්න තාසයි. ගාල්ල මදු නොකිය කියන්නේ ෆොටෝ එකක් එවන්න කියරන්නේ නේද? ඉන්න බලන්න. ඊළඟට ඔයා දැන් ගොඩක් වෙනස් වෙලා, පූල් එකේ බුද්ධික තමයි කියලා තියෙන්නේ. පූල් එකේ බුද්ධික කියලා කියන්නේ ඇයි කියලා කියන්න ඔක්කොටම කලින්. මේ ළමයා කලින් වට්සප් එකට දාගෙන තිබ්බේ පූල් එකේ ඉන්න ෆොටෝ එකක්. ඊට පස්සේ කොල්ලා වට්සප් DP එක මාරු කළා. දැන් ඉතින් වෙඩින් එකට ගිහිල්ලා වයිෆ් එක ගත්ත ෆොටෝ එකක් තමයි දාගෙන ඉන්නේ. උනාට මට යව මතක හිටියෙම අර පූල් එකේ ඉන්න ෆොටෝ එකේ. එදායින් පස්සේ ඉතින් නම රෙජිස්ටර් වුණා. SK Engineering එකේ බොස්ට සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් තිබ්බා. අසංක අයවත් එකතු කරගන්න කියලා තියෙනවා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
3: කවුද ඒ කල්ල තියන්නේ එහෙම?
4: මතක තියාන්නේ එක වාචිකර ප්‍රශ්නකට තියන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
5: හයිලන්ඩ් ගියේ තව එක විනාඩියක්
4: තියෙනවනේ.
5: ඒ විනාඩිය දෙන්න.
4: මේ ජෝක් එකක් කරගන්න එපා
5: කරු. කිසිම ජෝක් එකක් නැහැ ගරු කතානායකතුමා.
3: මොකද්ද මේ විකාරේ?
0: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6 සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
6: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327

0: සසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
2: කුණ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නීලවිකාශ
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM the city university the place to be
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකින්
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
13: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම
16: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
17: දැන්ම දරුවගේ 9යි 10යි 0714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
18: සියත පොකට් මනි අනුග්‍රහය
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 115ක පොලියක් 111.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ Blanca Rating Agency BBB- Stable Outlook
3: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
7: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
1: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
10: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
5: සියත දිවයි

ජේඩි, ඔයා මට නොකිය යන්නද කියන්නේ? පැය භාගයකටත් වඩා තියෙද්දි ඔයා මට එවලා තියනවා Enjoy weekend කියලා. හරි හරි, මම වීකෙන්ඩ් එක enjoy කරන්නම්. ඒක මෙච්චර වෙලා සිනින් කියපෙක තමයි අවුල. කමන්නේ, ඔයාට හිතේ තියෙන ඔක්කොම ටික එකපාර කියලා දාන්න ඕනි කියලා හිතෙන්නේ නැති කියලායි මට හිතෙන්නේ. ෆ්‍රයිඩේ කියන්නේ ඔයා නේද? ෆුල් ගැම්මෙන්, සොමියෙන්, ජොලියෙන් ආයෙතින් නේද? ජීවිතේ විඳින දවස නේ. ඉන්ස්ටග්‍රෑම් එකේ නම් ඔයාව දකින්නවා කියලා එවලා තියෙනවා. ඔව් ඔව්. ඔයා මට එක එකව දාන්නේ නේ? මැසේජස් දාන්නේ. හරි. කවියක් වගේ එකක්ද මන්ද එවලා තියෙනවා? මනමාලියක් කරගෙන හරි හැඩට ඉතින් කොඳුරන්නට රහස් දහසක් මිහිර පෙරන් ඔයා අතැගිල්ලෙ මංගල මුදුවක් පළඳන් කැන්දන් යන්න හිතෙනවා නුඹ බැඳලා තොරන්. ඕ ඕ, කවුද බොලේ මේ කඩුවෙල? කඩුවෙල දර්ශන ජනිත්. ඊළඟට නිලපුල් කියලා එක්කෙනෙකුත් ඉන්නවා. දිලාන්, අහා මලින්දගේ එක්ස් බලන්නේ ආදරේ. මලින්දගේ එක්ස් එක්ස් උනත් තාම සින්දු වලටත් එකතු කරගන්නවා කියන්නේ ඒක මාර ආදරයක්. මේ දැන් මේ කියලා තියන්නේ තොරම් බැඳලා මාව කැන්දන් යන්න ආසයි කියලාද? මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. හුස්මක් හෙළුවේ බැරිම තැන. සමහර දේවල් වචන කරන්න බෑනේ. සමහර දේවල් එහෙම වචන කරන්න බැරි වුණාම කියලා හුස්මක් පිට කරන එක තමයි හොඳම. කවුද අප්පා කඩුවේ ඉඳන් කවි ලියන්නේ ඔයාට කියලා මට ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඉන්දි ඉන්දි, ඔයාගේ WhatsApp DP එක ලස්සනයි. පාටි එකකට යන්න ලෑස්ති වෙලා ගත්ත ෆොටෝ එකන්නේ ලස්සනම ලස්සනයි. කෝ ෂේර බබා ඉන්නවද? මම දැන් චූඩිමණිකේද කොහෙද වොයිස් නෝට් එකක් එවලා තියෙනවා. ඒක මම පස්සේ අහන්නම්.

ඩීකේ දිනේශ්. හලෝ සුදුපුතා, ඇවිල්ලා තියෙන්නේ කාලෙකට පස්සේ මාව හොයාගෙන. කොල්ලා ගියානේ රට. ඊට පස්සේ ඉතින් පොඩක් අමතක වුණා මාව. කටාර් රාජ්‍ය බලා ගියා. එන්න ඇත්ත ළඟදී. සාම ගිහිල්ලත් මාස දෙක තුනයි වගේ නේද? එන්න ඇද්ද කියලා අහනවා මම. හරි හරි, උනාම වෙලාවට මෙසේජ් එකක් දාන්න. මේ සින්දු ඔයාට

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ඇසිට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසිට්ලයින් ෆිනෑන්ස් අදම එන්න, අදම aran යන්න. අමතන්න 011 114 700.
3: අද කාලේ හොඳම ආයෝජනය brand new බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් වෙත.
4: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරස
7: සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භ.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
4: මනස්ගාතද?
3: සෝරි සර්.
5: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
6: London Prison Break. Nuwara Bokamberdi.
1: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news.
6: London Prison Break. Nuwara Bokamberdi.
1: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
6: විමසීම් 0756-336-331
1: Organizers and Media Partners
6: Global Events Seatha FM Seatha TV
7: Loki, Pani, Kohi, Ho, Friday, Vana, Listen, Seatha Ma
6: Anuwatai, Dashma Dekhen, Anuwatai, Dashma Hataren
8: Ahamma Sikurana, Seatha Sikurana
6: Seatha, Divine Apurana

කටේ මකුල් දැලුත් බැඳිලා ගොඩක් වෙලා කතා කළේ නැතුව හිටිය මම. හරි අමාරුයි ඉතින් එහෙම කටපියාගෙන ඉන්න. අද නම් මෙසේජ් එකක් එවන්නවත් වෙලාව තිබ්බේ නැහැ. ඔක්කොම හොඳින් නේද කියලා අහලා දෙනෝ. මේ ඉතාලියේ ඉන්න ධනංජය වැඩක් නෑ ධනංජය. ඔයා කසාද බැඳයින් පස්සේ ඔක්කොම අවුල්. කිසි දෙයක් හොඳින් නැහැ. කමක් නෑ ඉතින්. ඊළඟ සින්දු ඔයාටත් එක්ක ගාල කැස්පර් කැබ්ස් එකේ කට්ටිය එතන ඉන්නෝ ඩ්‍රයිවර්ස්ලා සෙට් එකක් නේද? ජනක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කැස්පර් ජන හයි කොහමද? Enjoy your way. පඩයි නයි මුලින්නම් එනවා. වැරදුනා. පච වෙන්න බැහැනේ. Enjoy your weekend ලස්සන ගෑනු ළමයෝ කියලා තියෙනවා. Thank you handsome පිරිමි ළමයෝ. YouTube හෙටේ ඉතින් මම මතක් කරයි හොඳේ. හෙට අනිද්ද දවස් දෙකේ. මොකද මම හෙට අනිද්ද දවස් දෙකේ නැහැ. මම නැති අඩුව දැනේ. මම ප්‍රාර්ථනා කරනවා දැනෙන්න කියලා. පෝලන්ඩ් වල මිහිරාන්. හයි. මං ආසම රටක් පෝලන්ඩ් කියලා කියන්නේ. වෙලාව කෙන්නම් කොහොඳේ? බලල යන්න. ආස නැද්ද ඔයා මාව හෙට ගන්න? කොහොමද ටෝක් කරන ලස්සන කෙල්ල. උදේ මෝර්නින් ෂෝ එක ඉවර වෙන වෙලාවෙ ඉඳන් සැන්ඩි මකලෝයි එනකම්ම අහනවා. ගොඩක් ඉන්නකෝ උදේ මෝර්නින් ෂෝ එක කියන්නේ. ඒ කියන්නේ දවල්ට හවසට වගේත් මෝර්නින් ෂෝස් තියෙනවද? උදේ තියෙනවා නම් ඒක මෝර්නින් ෂෝ එක තමයි පැටියෝ. හරි හරි කමන්නේ කමන්නේ ඩාම් වෙනවා ඩූම් වෙනවා නේ. පෝලන්ඩ් ගියත් ඔය පරණ පුරුදු අමතක කරන්න බැරි වුණා නේ ලංකාවේ පුරුදු. හරි හරි අවුලක් නෑ සුද්දා. කටි ඉන්නවා නේ දක්කල දෙන්නෙක් ඉන්නවලු මල්කි චතුලි. චතුයි මං දැක චතුලි කියලා වගේ. චතුයි මල්කි එදෙනත් ඔහෙද ඉන්නේ. කොහෙවන්න බලන්න එදෙනගේ ෆොටෝ එකක්. ඔයාගේ ෆොටෝ එක නම් මම දැක්ක වට්ස්ඇප් ඩීපී එකෙන්. දැන් මට බලන්න ඕනේ එදෙන්නවත්. එවන්න බලන්න. අම්බලංගුඩි ගාවේ ශ්‍රාවත ආදරෙන් එකතු කරගන්නවා දඹුලේ තාදු. එයා තාසම රටක් කියලා තියෙනවා පෝලන්ඩ්. යන්ද තාදු අපි දෙන්නත් එක්ක. ඊළඟට දමිත්. ආනේ අද කවියවලත් නැහැ. නෙළුවේ ඉන්න අපේ කොළු පැංචා. මිස්යෝ සුදු කොච්චි කියලා KF මෙසේජ් එකක් දාලා තියෙනවා. කාලෙකට පස්සේ ඔයාට මාව මතක් කළා තියෙන්නේ. කමන්නේ ආදරෙන් එකතු කරගන්න. නිල් මැණිකේ තාම තරහින්ද? DK මොල්දි උස්සල උඹල කඩයා. මෙසේජ් එකක් දාලා තිනු ආදරෙන් එකතු කරගන්න. නෑ. එහෙම තරහ හිතේ තියන් ඉන්නේ නැහැ මම. තරහ හිතේ තියන් හිටියාම නාකි වෙනවා. මං ආස නෑ නාකි වෙන්න. තව පුළුවන් තරම් කල් මෙහෙම අල්ලන් ඉන්න ඕනේ. හරි එනං සින්දුවක් අහමු. තව එකම එක සින්දුවයි දෙන්න පුළුවන්. ඊට පස්සේ ටටා බායි කිව්වා මම යනවා. යන්න කලින් මොකක් හරි කැමති සින්දුවක් තියෙනවා නම් ටක් ගාලේ වන්න බලන්න. ඉඩක් තිබ්බොත් අන්තිම සින්දුව විදිහට ඒක ප්ලේ කරන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාකා ජාලයක් සමඟ මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
3: හොඳ ළමයා 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.බී.ඩී. පොතෙලක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
0: කොකෝ ෆ්‍රයි ආර්.බී.ඩී. පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසී රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: 20 මංගලාභරණ බිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් දෙහිමිවේ. සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා
7: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ත්‍රයි මණ්ඩලය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
2: ඔළුව කොහෙද ගදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල්
1: ඒකනේ මක්කලෝ
2: වඩක් මේව කරලා බලන්න දුන්න ඔළුවක් තිබ්බා
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: 98.2 98.4
6: හවස පහට විනාඩියයි තියෙන්නේ මම යන්න හදන්නේ අද ෆොටෝ එකක් එවන්න තමයි හිටියේ ඒවරට මට හිතුණා ඔන්නුහේ සඳට මෙවනවා කියලා කමන්න නෑනේ සඳට එවන්න

වීකෙන්ඩ් එකේ සියත අහගෙනම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. අපි මන්ඩේ හවස් දෙකට හම්බෙමු. අම්මාගේ සුදු කොච්චිය. Bye. Good day, Kadri.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස්.

0: किया था टॉप स्टोरी
1: जनपद गेन गोवी जनता वट पोरंदुवाक අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අධ්‍යක්ෂ ජනාධිපති අනුරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මෙවගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 60,000ක් සඳහා පානීය ජල සැපයීම සිදුවනු ඇති. ගොවි ජනතාව සඳහා සමාජ වටිනාකමක් ලබා දීමේ සැලැස්මක් ඉදිරියේදී ක්‍රියාත්මක වන බවද මෙම අවස්ථාවට එක්වෙමි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. තවත් දේශීය පුවතක් නාවික හමුදාපති වයිසත් පිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද මල්වතු සහ අස්කිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස ධූරේ රාජකාරී බහැර ගැනීමෙන් අනතුරුවයි. සියත ප්‍රධාන පුව සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: 当。
1: Howdy Sandy,
2: Howdy Howdy Makalo,
1: Howdy Sandy.
2: 뭐야?
3: 이거 뭐가 되게
2: 꼬도야. 내 빠르 내 빠르게 하나.
1: 아니 또 하나인데 내 빠르 내 빠르게 하나.
2: 마무 내 빠르게 하나 빨리 마무.
3: 내 빠르게 하나 그래도.
2: Howdy Howdy Howdy Makalo.
3: 잘다 내 빠르게.
2: Howdy Howdy Howdy Charlie.
3: 봐봐.
2: Howdy Howdy Charlie.
3: 기회는 돼 가라노네.
2: 마키 깜깜부르 신신노르 망기는 돼 하나마드.
3: 와기는 돼 먹어도 반가.
2: 이팅.
3: 와야. 와 네파라 커라 되는 만하드.
2: 얘는 만하드 혼자 대발도 나르게.
3: 모노하리.
2: 네파라 커라 부에바디. 네파라트 වැඩි කරලා තියෙනවා.
3: 네. සාමාන්‍ය මිනිස්සු දෙපාරක් කරන්නේ නැති. සාමාන්‍ය මිනිස්සු එකපාරක් විතරක් කරන දේවල්. දැන් අපි හිතමු මකර විභාගයක්. වැඩි දෙනෙක් ඒක කරන්නේ එකපාරයි.
2: හා.
3: තව සමහර කට්ටියක් ඒක දෙපාරක්. ඒ වගේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට අපි හිතමු රුබෙල්ලා එන්නත ගහන්නේ එකපාරක්.
2: ආ දෙපාරක්. එක්සෑම් උත් නැහැ. ඔක්කොම එකපාරයි.
3: එකපාරයි ෆේල් ඉතින් ආයි කරන්නේ එකපාරක් කළා ෆේල් ඔන්න ඕනේ ආයි කරන්න කියලා අතහැරලා
2: නැහැ
3: හරි ප්‍රශ්නයක් නැහැ
2: කරන්න නැතුව ඇබ්සන් වැටිලා නම් ආයි දෙවෙනි පාරේ කරා එහෙම
3: දෙපාරක් ඉපදිලා එහෙම නැහැ
2: නෑ දෙපාරක් ඉපදෙන ගෝ
3: බෑනේ නේද දෙපාරක් මැරලා නැද්ද ඔයා
2: තාම එකපාරක්
3: කරන්නේ නැහැ දෙපාරක් තියා තාම එකපාරක් අම්මලේ නැන්නේ මේ නෑ අද අපි
2: දෙපාරක් වෙච්ච දේවල්.
3: ඔව් මේ ලෝකේ ඕපදූප හොයෝ ඉදදී මට හම්බුණා දෙපාරක් වෙච්ච දේවල් නෙවෙයි හාදේ එක්කන දෙපාරක් මැරිච්ච.
2: මැරෙනවා ආයි පණේනවා මැරෙනවා.
3: ඔව් ඒක මැරෙනවා ආයි මැරෙනවා දෙපාරක් මැරලා තියෙනවා මිනිස්සේ.
2: ඒ කොහමද?
3: ඒ කොහමද කියලා කියනවා මක්. තව ටිකකින් කියනවා. තව ටිකක් වෙලාව තියෙනවා.
2: වෙලාව තියෙනවනේ.
3: මට ඕන නොකියත් ඉන්න පුළුවන්. ඒ උරු දෙපාරක් මැරෙන්න පුළුවන් මට. ඔක ඊළඟ සතිය කියන්න බෑ.
2: අනික වඩ දෙපාරක් කියන්න පුළුවන්.
3: ඔව් දෙපාරක් කියන්න පුළුවන්. අදත් කියලා තවදත් කියන. ඒ පාගිය. කවුරු රැවිල ගෝ තෝවක ගීත දෙක ඉදි ඌ දෙපාරක් බලේ. මන් දෙපාරක් කිව්වම
2: මොකද? මේ අපි අද කතා කරන්න ඕනේ මාළුබි පුංචි කාර් නිවස ගැන.
3: දෙපාරක් කතා කරනවා
2: කියන්නේ.
3: පාගියද දෙපාරක් කතා කරනවා.
2: දෙපාරක් කතා කරනවා.
3: හා. එහෙනම් ඔයගොල්ලෝ දෙපාරක් ඉන්න. හවස අද හවස හයාමාර වෙනවා. එකපාරයි දෙපාරක් වෙන්නේ.
2: දෙපාරක් වෙන්නේ.
3: අපි එතකම්ම ඉන්නවා ඈ.
2: හොඳ හොඳ ලාඩ
3: හැන්දෑ ජාමේ හැන්දෑ ජාමේ
2: හොඳ හොඳ ලාඩ
3: හැන්දෑ ජාමේ හැන්දෑ ජාමේ

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: කොකෝෆ්‍රයි සතුට රසය ගෙනෙන කුලේ
3: ඉතිරි වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM the city university the place to be
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න
2: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන tallest and safest apartment experience එක OZ නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 011-301-3477 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011-317-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
10: දෙවියන්ට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
11: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
10: හොඳ ළමයා 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
12: කකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්නවා ලයිසන් එක.
16: දැන් හරිනේ අමාරු.
14: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
14: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක්ුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
13: 13.19 කෝල් එකක් ගන්නකෝ.
14: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
17: චරිත
18: එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්
16: මට එහෙම ඕනේ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
19: සියත ටීවී තුලින්
20: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
21: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
22: සියත
21: දිවයින පුරා

0: Ladang.
1: මාධ්‍ය පාරක් හමු වෙන කෙනෙකු නොවේ කියලා සින්දුවක් තියෙනවා.
2: කමන්නේ ඒ සින්දුව නම් ප්ලීස් දෙපාරක් කියන්න එපා. ඔයා ඒ සින්දුව දෙපාරක් කියන අහන් ඉන්නවට වඩා හොඳයි දෙපාරක් මැරෙද. සැන්ඩි
1: හවුම කල
2: 1937 අවුරුද්දේ දවසක.
1: ඔව්.
2: එතකොට මේ ඇංගල් හෙස් කියන තරුණයාට වයස අවුරුදු 19යි. මේ ගොඩක් තැන්වල මෙයාගේ නම ඇන්ජලෝ හෙස් කියලත් සඳහන් වෙලා තියෙනවා. මේ වැඩිපුර ඕ අකුරක් එක්ක ටයිප් වෙලා තියෙනවා. එයාගේ ඇත්ත නම ඇංගල් හෙස්.
1: හරි.
2: හරි. ප්‍රංශ ජාතිකයෙක්. 1937 දවසක එයා එයාගේ මෝටර් සයිකලේ පැදගෙන යන ගමන් ඇක්සිඩන්ට් වෙනවා.
1: හරි.
2: ඇක්සිඩන්ට් වෙලා දරුණු විදිහට එයාගේ හිසට හානි වෙනවා. ෆුල් ඩැමේජ් ඔලුව. ඊට පස්සේ එතෙන්ට වෛද්‍යවරු ඇවිල්ලා බලනවා. එයාගේ සම්පූර්ණයෙන් ඔලුව මුහුණ විකෘති වෙන්න හැපිලා තියෙනවා. පල්ස් වැඩ කරන්නේ
1: නැහැ.
2: හුස්ම වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ තීරණය කරනවා එයා මැරිලා කියලා.
1: අයියෝ.
2: දැන් මේ තරුණයා මලා. දැන් ඒ කාලේ වෙනකොට දැන් මේ කියන්නේ 1937.
1: හරි.
2: දැන් තියෙන වෛද්‍ය විද්‍යාව දැන් දියුණු වෙලා තියෙන තරම දැන් පාවිච්චි වෙන ඉක්විප්මන්ට් දැන් පාවිච්චි වෙන පරීක්ෂණ ක්‍රම අරම ඒවා 1937 තියෙන්නේ නැතුව ඇති.
1: හරි.
2: හරි මීට අවුරුදු 90කට විතර කලින්නේ. කොහොමද දැන් මෙයා මලා. මරුණාට පස්සේ ඉතින් මැරිලා තියව භූම දානය කළා.
1: හරි.
2: ඊට ටික දවසකට පස්සේ ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් කම්ප්ලේන් එකක් ආවා. මේක පොඩ්ඩක් සැකයි. මොකද මේ මරණය වෙන්න ටික කාලයකට කලින් මේ ඇංගල් හේස්ගේ තාත්තා ඇංගල් හේස් සම්බන්ධයෙන් දාලා තිබිච්ච ඉන්ෂුරන්ස් එක වැඩි කළා. හරි. ඉන්ෂුරන්ස් එක අප්ග්‍රේඩ් කළා. එතකොට දැන් ලොකු ක්ලේම් එකක් මෙයාගේ මරණය වෙනුවෙන්. ඒ ක්ලේම් එක ගෙවන්න ඕනේ ඉන්ෂුරන්ස් කම්පනි.
1: හරි.
2: ඒගොල්ලෝ ඉතින් ලොකු ක්ලේම් එකක්නේ. එහෙනම් මේකට වැඩිපුර පරීක්ෂා කරලා ඉන්න ඕනේ කියලා ඒගොල්ලන්ට සැක හිතුණා. ඊට පස්සේ දැන් මේ කම්ප්ලේන් එක ගිහිල්ලා එයා ඇත්තටම මැරලද සමහරලාට ඇත්තටම මරණයක් ෆේක් කරන්න පුළුවන්නේ මැරුණා කියලා.
1: ඉන්ෂුරන්ස්
2: බොරුවට පෙට්ටියක් වල්ලලා ඒ මනුස්සයා වෙන කොහේ හරි ගිහිල්ලා හැංගිලා ලොකු ඉන්ෂුරන්ස් ක්ලේම් එක අරගන්න ට්‍රයි කරනවා වෙන්න පුළුවන් කියලා කණ්ඩායමක් ඇවිල්ලා ඇංගල් හේස්ගේ මිනි වල හැරුවා.
1: හරි.
2: හාරලා පෙට්ටිය ගත්ත එළියට.
1: හරි.
2: පෙට්ටිය එළියට අරන් පෙට්ටිය ඇරලා බලනකොට වාහිතන් මොකද්ද
1: මිනිය නැත.
2: අන්න එක තමයි මටත් ඔය කතාව ඔය හරියට කියවගෙන එනකොට හිතුණා ඒ කියන්නේ හිස් පෙට්ටියක්ද?
1: හිස් පෙට්ටිය
2: නෑ.
1: මැරිලා
2: ඇංගල් හේස්ගේ බොඩි එක තියෙන මේ දවස් 18කට පස්සේ හරන්නේ බොඩි එක තියෙන නිරුපද්‍රිතව.
1: හරි.
2: දැන් එයා මැරිලා නම් මේ වෙනකොට බොඩි එක නරක් වෙන්න පටන් අරන් තියෙන්න ඕනේ. ආපහු ටක් ගාලා වෛද්‍යවරු කැඳවලා පරීක්ෂා කරනවා ටිකක් ගැඹුරට. ගැඹුරින් පරීක්ෂා කරලා බලනකොට ඇංගල් හේස් මැරිලා කියලා හිතුවට එයා ඩීප් කෝමා ස්ටේට් එක තමයි ඉඳලා තියෙන්නේ. කෝමා වෙලා ඉඳලා තියෙන්නේ.
1: ඉතින් වතුර පොදක්වත් නැතුව කෑම චුට්ටක්වත් නැතුව දවස් 18ක් විතර කොහොමද ඉන්නේ?
2: මම මොකටද ඔයාලට උත්තර දෙන්නේ? මම කරන්නේ මම කරපු වැඩ. දැන් තරහෙන් වගේ මූණ දෙක කරගෙන මගෙන් ගහන්න.
1: හරි හරි.
2: මම මේ මිනිහට වතුර නොදී ගිහිල්ලා පෙට්ටි එක දාලා වල දැම්මද? මේ අනිත් කරදරයක් උනාට පායි. මේ මගේ අකට කොට වෙන්න හදන. මම නොකරන්නේ.
1: හරි හරි සසත් සැර වැඩි නේ.
2: ඒකද? ඒ වහනවද? ඈ?
1: හරි.
2: අර කාලෙකට පස්සේ ගමේ ඉඳන් ආපු නැන්දලා මේ මොනවද මේ කරලා තියෙන්නේ? උඹලට පිස්සුද? මේ ගෙවල් වල හැටි බලපන්. මේ බලන්න. ඒ ටෝන් එකේ ගහුවේ.
1: හරි හරි හරි. හරි. ඔයා කෑ ගහන්න එපා දැන්.
2: ඉතින් දැන් වලෙන් ගොඩ ඇවිල්ලා කෝමා එකකින් ඇහැරිලා මිනිහා ඊට පස්සේ ඒ හිටපු කාලෙක නෑට කිසිම අදහසක් නෑ. ඒ කෝමා එකේ වල ඇතුළේ හිටපු දවස් 18 ගැන එහෙම හිටියද කියලා ඇංගල් හෙස්ට මුකුත් අදහසක් නෑ.
1: අදහසක් හිතෙන්න විදියක්
2: නෑනේ. එයා ඉතින් මේ විස්තරේ දැනගෙන තව කාට හරි මෙහෙම වෙන එක නවත්තන්න ඕනේ කියලා හිතලා එයා හැදුවා සේෆ්ටි කොෆින් කියලා කොන්සෙප්ට් එකක්. ඒ කියන්නේ මනුස්සයෙකු පෙට්ටියක දාලා වළලනකොට ඒ පෙට්ටිය ඇතුලේ දවස් කිහිපයකට ඕන කෑම ඔක්සිජන් සප්ලයි එකක් ඊට පස්සේ බැරි වෙලාවත් මිනිහ ඇහැරුණොත් එලිය ඉන්න කාට හරි රේඩියෝ මැසේජ් එකක් දෙන්න පුළුවන් ඩිවයිස් එකක් එක්ක හදපු පෙට්ටියක් ආය නිර්මාණ කරලා ඒකට පේටන්ට් එහෙම ගත්තා. එයා ලෝක ප්‍රසිද්ධ වුණා. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ ඒක භාවිතාවට අවිල්ලා නෑ. එයාගේ සේෆ්ටි කොෆින් කියන පොඩක් එක. හැබැයි එයා ඒ කාලේ සෑහෙන ප්‍රසිද්ධ වුණා. ඉතින් විවාහ වෙලා හොඳ ජීවිතයක් ගත කරලා අවුරුදු 80 ගණක් වෙනකන් ඉඳලා මැරලා තියෙනවා. ඉතින් ඒ මැරුණාට පස්සේ දැන් ආයි කොහම එකක් වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඒකවුරුත් ඒක බලලා නැහැ.
1: ඔව් එතන.
2: එහෙම බල බල ඉඳි මැරෙන මැරෙන කාව ආයි ටික කාලෙක ගිල්ලා හාරලා කොමද කීකේ බලන්න බුණා.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: දහස් විසිපහවස ඉසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: 20 අප්ග්‍රේඩ් 20 අප්ග්‍රේඩ්
2: අලුත් සාංග එකක්ද
1: නෑ දැන් සිංගර් කිං අසුස් HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20000ක් විතරයි. So 20 and upgrade
3: upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගර්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: දොරගුළු වැරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
6: මනස්ගතද?
5: සෝරි සර්.
7: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
8: London prison break. Nuwaral bokambaradi.
9: July 24. Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru samaga Infinity. July 25. BNS Kanchana, Ravin, Sarit Surit with news.
8: London Prison Break Nuwaral Bokambaradi
9: Pravesha Patra Tickets Ministry Vetin Ho Edina Toritwen
8: Vimusim 2756336
9: Organizers and Media Partners
8: Global Events Sieta FM Sieta TV Sieta Divine Abula

0: නිවසගෙන මතක් කරන්න ඕනේ. ඔයාගේ වාහනය විකුණ ගන්න ඕන නම් ඒත් මාළඹේ පුංචි කාර් නිවසට යන්න. ඔයාට වාහනයක් ගන්න ඕන නම් ඒත් යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එතන තියෙනවා වාහන 400ක් විතර. දැන් ඔයාට වාහනයක් මිලදී ගන්න ඕනේ කියලා හිතන්නකෝ. ඔයාට පාවිච්චි කරපු වාහනයක්ද? ඒ කියන්නේ රෙජිස්ටර් කරපු වාහනයක්ද නොකරපු වාහනයක්ද? ඒ ඕන වර්ගයේ වාහනයක් තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසේ. දැන් ඔයාට වාහනේ විකුණ ගන්න ඕනේ. තැන් තැන්වල ගිහිල්ලා රස්තිය අදු වෙලා Facebook වල post දාගෙන අරයට කියලා මෙයාට කියලා දුක් විඳින්න ඕනේ නැහැ. කෙලින්ම ගියා මාළඹේ පුංචි කාර් නිවසට. ඔයාගේ වාහනේ දුන්න. හැබැයි ඒගොල්ලෝ ලේසින් ඔයාගේ වාහනේ ගන්නෙ නැහැ. මුලින්ම වාහනේ චෙක් කරලා තමයි මාළඹේ පුංචි කාර් නිවසට ඇතුළට ගන්නෙ. රයිට්. ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒකකින් හොයිස්ටර්ස් වලින් වාහනේ උසනවා, හොන්තට චෙක් කරනවා, අරහෙ බලනවා, මෙහෙ බලනවා, යට බලනවා, උඩ බලනවා, හැම තැනම චෙක් කරනවා. හොන්තට චෙක් කරනවා. චෙක් කරලා තමයි ඔයාගේ වාහනේ විකුණන්න කියලා මාළඹේ පුංචි කාර් නිවස ඇතුළට ගන්නෙ. ඔන්න ලස්සනට වාහනේ දාගත්තා මාළඹේ පුංචි කාර් නිවසේ ඇතුළට දාගෙන වාහනේ විකුණන. දැන් වාහනේ විකුණන්න ගැනුම් කරු එකාව කියලා හිතන්න එයත් එක්ක ගණන් හිලව කතා කරගන්න ගියාට පස්සේ කෙලින්ම වාහනේ අයිතිකාරුවා සහ වාහනේ ගන්න ආපු කෙනත් එක්ක ඩිරෙක් කතා කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය ගණන් හිලව කතා කරගන්න එකට අතරමැදියෙක් වෙන්නේ නැහැ. අත පොවන්නේ යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ විනවිදභාවයකින් තමයි කටයුතු කරන්නේ. අනිත් එක තමයි මාළඹේ පුංචි කාර් නිවසේ ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස්, අනම් මනම් අර වාහනයක් ගන්න යනකොට කරන්න තියෙන දේවල් ටික දින ඒ ඔක්කොම එතනම කරගෙන එන්න පුළුවන්. කරන්න තියෙන වාහනේ ගත්ත සල්ලි දුන්න අර ටික කරා මේ ටික කරා එළියට බැස්සා. එච්චරයි. හරි ලේසි. හරි පහසුයි. මං ඇඩ්‍රස් එක මතක් කරන්නම්. මාළඹේ පුංචි කාර් නිවසේ, පුංචි කාර් නිවසේ වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
1: London.

0: Padang.
1: ලිංකන් හෝල් කියන්නේ කඳු නගින්නෙක්. හරි. එයා 2006 එවරස්ට් නැග්ගා. තව කණ්ඩායමක්.
2: හරි.
1: එවරස්ට් නගින සමහරුන්ගේ ජීවිතේ අන්තිම ගමන බවට එවරස්ට් ගමනපත් වෙනවා. ලිංකන් හෝල්ටත් මේ අවාසනාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. එවරස්ට් කියන්නේ හරිම රළු දේශගුණයක්, රළු කාලගුණයක් තියෙන තැනක්.
2: හුස්ම ගන්න අමාරු උඩට යන්න සීතල
1: වෙනකොට, ඊට පස්සේ සීතලයි, කඳු මුදුනේ වායු පීඩනය අඩු හින්දා ඇඟට විවිධ අපහසුතා දැනෙන්න පටන් ගන්නවා ආදී වශයෙන් ප්‍රශ්න ගොඩයි. කොහොම හරි එයත් එක්ක ගිය කණ්ඩායම විශාල මහන්සියක් ගත්තා. ඇන්ඩ්‍රූ හෝල් කියන වෙන ආදෙක් ලින්කන් හෝල්ව ජීවත් කරවන්න සෑහෙන ට්‍රයි එකක් දුන්නා එයත් එක්ක ගිය කට්ටිය. මුළු රැයක්ම එළි වෙනකන් එයාව බලා කියාගෙන එයා මැරෙන එක නවත්තන්න උත්සාහ කළා.
2: මැරුණා.
1: එවරස්ට් නැගලා බහින අතර
2: නැගලා
1: බහින අතර තමයි මේක උනේ මුදුනට කිට්ටුව. ඉතින් එයාගේ කණ්ඩායමට වෙන කරන්න දෙයක් නැහැ. ලේසි නෑ, බොඩි එකක් පහලට අරන් එන්න තමාරුයි එවරස්ට් කඳුමුදුනේ. ඒකට වෙනම රෙස්කියු යුනිට් එකක් යන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ බැරිම තැන ලින්කන් හෝල්ගේ බොඩි එක තියලා ඒගොල්ලෝ බැස්සා. බැහැලා ඒගොල්ලෝ රෙස්කියු යුනිට් එකට ඉන්ෆෝම් කළා. රෙස්කියු යුනිට් එක පහුවෙන්දා ටක්කත් ගාල ගියා. දැන් එයා වරන්ගෙන් රෙස්කියු යුනිට් එක උඩට ගිහිල්ලා මේ ලින්කන් හෝල් මැරලා හිටපු ඉසව්ව හොයාගෙනද හරියටම මේ ඇඩ්‍රස් එකක් දීලා එවන්න
2: බෑනේ.
1: මේ කන්දේ මේ එච්චරක් දුර ගියාම මෙන්න මේ අහවල් හරියේ ඇති කියලා කිව්වම
2: නැත්තම් මැප් එක බලාගෙන යන්නේ Google මැප් එක.
1: ඒ හරිය හොයාගෙන ගිහිල්ලා ඒ හරියදි මේ රෙස්කියු යුනිට් එකට හම්බෙනවා තව කඳු තරණය කරන්නෙක්.
2: හරි.
1: කඳ බැහැගෙන එනවා. එයාගෙන් අහනවා මේ ඔයා මේ ළඟ හරියක බොඩි එකක් දැක්කද කියලා. බොඩි සුත් තියෙනවා ඇත්තටම එවරස්ට් මුදුනේ අතහැරලා ගිය බොඩිස් තියෙනවා සමහරලාට. ඒක හැම එකක්ම පහලට ගේන්නෙත්
2: නැහැ.
1: එයා කියනවා නේ ටිකක් උඩට වෙන්න නම් මං දෙකක් දැක්කා. ඒ දැක්ක හැබැයි පෙරේදා. අද නම් මේ හරියනම් මම දැක්කේ නැහැ. මේ ඔයා අපි තනියෙන් මොකද මේ කො ඔයාගේ කට්ටිය කියලා. මගේ කට්ටිය මම මලා කියලා හිතාගෙන බැලලා ගියා. මම මේ ලින්කන් හෝල් කියලා කෙනෙක් මං ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආවි කියලා රෙස්කියු යුනිට් එකට තමන්ව හඳුන්වලා දුන්නා ලින්කන් හෝල්. ඊට පස්සේ රෙස්කියු යුනිට් එකට අග්ගාලා ආව චෙක් කරලා. එතකොටත් එයාගේ කන්ඩිෂන් එක එච්චරම හොඳ නැහැ. හැබැයි මැරෙන්නම ගිහිල්ලා කොමහරි බොඩි එක රෙස්ට් එකේ ටිකක් කළා තිබුණාට පස්සේ එයාට නැවත නැගිට ගන්න පුළුවන් වෙලා මේ යකා බැහැගෙන එනවා පහු. ඒ නතර තමයි මේ රෙස්කියු යුනිට් එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියලා ඔයාගේ ටීම් එක තමයි අපි වෙව්වේ කියලා මිනිහව අරගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා.
2: මාරයි මකලෝ.
1: අර ලස්සන කතාවක්.
2: ඒකනේ.
1: මිනිස්සේ අපි කියනවානේ මිනිස්සෙක් මැරෙන වෙලාව අපිට කියන්න අමාරුයි. මේ කොනම වෙලාවක මැරෙන්න පුළුවන්. ජීවය තනාග පිළිබිඳු වෙන්නේ කියලාද කියන්නේ. ඒ වගේම තමයි මිනිහෙක් ජීවත් වෙනවයි කියන එකත් ඒ මරලත් ඉවර කරන්න බෑ සමහර ලාට මිනිහෙක්ගේ ජීවිතය.
2: අහුනේ.
1: ආයි ඇවිල්ලා නෑනේ මම ඉන්නේ කියලා ආයි මොලේ නම් මිනිහෙකුට.

0: අවස 5 විනාඩි 55යි දැන් වෙලාව.
1: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: අදමගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
8: TV බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස.
4: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමු මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූලි මාස 10, 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ බිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් බෙහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
12: CDP ස්ථාවර තැන්පතු 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
14: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
16: මත ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
17: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76 8 233 444. සීතා හදවත් දිනු හිතවත් කම.
18: 98.2 98.4 සියත.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මැගසින් බන්ධනාගාරයේ ගැටුමක් දෙදෙනෙක් ජාතික රෝහලට බීමිල ස්ථාවර කරන අයරු ජනපති හෙළි කරයි විද්‍යුත් වීසාවල නීති අනුකූල භාවය යලි සලකා බැලීමේ තීරණයක් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම පිළිබඳ විපක්ෂය විවාදයක් ඉල්ලයි
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: 98.2 98.4 සියත

0: ladang.
1: ಥಾಲಿ ಸ್ಯಾಂಡಿ 1921 අවුරුද්දේ දේශ ගවේෂකයෝ කණ්ඩායමක් යනවා දැන් රැංගල් අයිලන්ඩ් කියලා හඳුන්වන ආක්ටික් වෘත්තය ආසන්නයේ පිහිටලා තියෙන දූපතක් හොයාගෙන.
2: හරි.
1: හරි. ඒ දූපත එක්ස්ප්ලෝ කරන්න තමයි මේ කණ්ඩායම යන්නේ. අනකොට ඒගොල්ලෝ වැඩට ගන්නවා ඒඩා බ්ලැක් ජැක් කියලා කාන්තාවක්.
2: හරි.
1: මේ ඒඩා බ්ලැක් ජැක් කියන කාන්තාව එහෙම කිසිම විදිහකින් භූමි ගවේෂණය සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන ඒ පැත්තෙන් වෘත්තිමය භාවයක් තියෙන කෙනෙක් නෙවෙයි.
2: ආසාවටද යන්නේ?
1: නෑ, එයාව ගන්නේ මේ කණ්ඩායමේ කෑම පිසින්න හැටියට සහ ඇඳුම් මසා දෙන්න හැටියට.
2: ආවතේව
1: කරන්න තමයි යාව ගෙනන්නේ. කෑමයි ඇඳුනුයි මූලික වශයෙන්. ඔන්න ඔය වැඩේට තමයි යාව අරගෙන යන්නේ. ඉතින් ඒකෙන භයානක ගමනක්. මොකද ඒ කාලේ අලුත් භූමීන් දූපත් සොයාගෙන යන කණ්ඩායම් ආයි එන්නත් පුළුවන්,
2: නොඑන්නත් පුළුවන්.
1: හැබැයි ඒඩා බ්ලැක් ජැක් මේ ජොබ් එක බාර ගන්නවා. එයාගේ දරුවා ඉතාම දරුණු අසනීප තත්ත්වෙකින් ඉන්නේ. එයාගේ පුතා. ඒ පුතාට බෙහෙත් කරන්න යාට සල්ලි ඕනේ. ඒ හින්දා එයා කමන්නේ කොච්චර අවදානමක් වුණත් මං බාර ගන්නවා කියලා බාර ගන්නවා.
2: හරි.
1: එහෙමනේ දෙමව්පියෝ
2: දරුවෝ ගැනනේ හිතන්නේ.
1: හිතනවනේ ඕනම කරදරයක් ඔළුව උඩට දාගන්නවා. ඒකෙන් තමන්ගේ දරුවන්ව ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා හිතෙනවනේ. යනවා ඉතින් මේ එක්ස්පෙඩිෂන් එක ගිහිල්ලා බොහෝම ඉක්මනට මේක මහා විනාශයක් බවට පත් වෙනවා. මේ ගවේෂණ කණ්ඩායම අතරමං වෙනවා. හරි. ඒ ගවේෂණ කණ්ඩායමට ඒ දූපතේ එක තැනකින් එහාට යාගන්න බැරුව යනවා. ඊට පස්සේ උදව් ඉල්ලන්නේ යාබද දූපතකට 3 දෙනෙක් යනවා ඒගොල්ලන්ගේ යාත්‍රාව අරගෙන. ඒ ගිය 3 දෙනා මූදේ අතරමං වෙනවා.
2: අම්මෝ.
1: ඒගොල්ලෝ අපව එන්නේ නැහැ. දැන් ඒඩා බ්ලැක් ජැක් එක්ක එක්කෙනෙක් ඉන්නවා ඉතුරු වෙලා. එක ගවේෂකෙක්. කියන්නේ වෘත්තිමය අත්දැකීම් තියෙන එක්කෙනෙක්.
2: හරි.
1: එයා අසනීප වෙනවා. එයා අසනීප වෙලා එයා මැරෙනවා. දැන් ඒඩා බ්ලැක් ජැක් විතරක් ඉතුරු වෙලා ඉන්නවා. එයා තනියම ඉගෙන ගන්නවා රයිෆල් එකෙන් වෙඩි තියන්න. එයා තනියම ඉගෙන ගන්නවා නරි අල්ලන්ඩ උගුල් අටවන්. එයා තනියම ඉගෙන ගන්නවා ඒගොල්ල කණ්ඩායම ගෙනල්ලා තියෙන උපකරණ තියෙන්නේ ඒවා තනියම අලුත් පැඩියා කරගන්න, තනියම ඒවා හදාගන්න. එහෙම කරලා එයා තනියම එයාව බලා කියා ගන්නවා ආපහු මේ තොරතුරු දැනගෙන මේ නැතිවෙච්ච පරීක්ෂකයෝ කණ්ඩායම හොයාගෙන කවුරු හරි ඇවිල්ලා ඒගොල්ලන්ව බේර ගන්නකම්. ඔයාට කියන්න සැන්ඩි, ඔයා හිතන්නේ නිකන් ඒඩා බ්ලැක් ජැක් කොච්චර දවසක් සවයි වෙන්න ඇති කියලාද රැංගල අයිලන්ඩ් එකේ?
2: අවුරුද්දක්.
1: අවුරුදු දෙකක් එයාට පුළුවන් වෙනවා කොහොම හරි තනියම ගේම ගහගෙන ජීවිතේ අල්ලගෙන එල්ලිලා ඉන්න.
2: මාරත් කියන්නේ දක්ෂ දිර්ය කාන්තාවක් නේ අර.
1: ඔව්. එකක් අනිත් එක තමයි අපි මේ ජීවිතේ විදියක් තියෙනවනේ දැන්. අපිට වාහනයක යන මිනිස්සෙකුට බස් එක නගින එක පවා විශාල කරදරයක්නේ.
2: ඔව්.
1: නේ. ඇඳේ නිදාගන්න අපිට හදිස්සිය දවසක පැදුරක නිදාගන්න උනොත් ඒක විශාල කරදරයක්නේ. හරි අමාරුයිනේ. නේ. හැබැයි අපිව තල්ලු වුණාම කොනකට, අපිව හේත්තු වුණාම බිත්තියකට පාට්ටම වැඩ කරන්න පටන් ගන්නවා. අපි කැලේදි දාලාපු අපේ සර්වයිවල් ඉන්ස්ටින් කොහොම හරි කරලා එල්ලිලා ඉන්නවා යකෝ. ජීවිතය අල්ලගෙන ඉන්න අල්ලා නිදිලු. අන්න ඒ ස්ටේට් එකට ආවම මිනිහෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්.
2: අනිවාර්ය. ඒ කියන්නේ මැරෙන්න තියෙන බයටත් වඩා නේද?
1: මැරෙන්න තියෙන බයට වඩා මැරෙන්න තියෙන බය පරද්දගෙන එනවා ජීවත් වෙන්න තියෙන උමනාව.
2: දැන්
1: බලන්නකෝ අපි දැන් පිටමේ ඔයා එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරන එක පවා මට එන අදයන්නේ මට නම් හනිප නැහැ වගේ මේ ප්‍රෝග්‍රෑම්
2: එක. මැරෙන්න හිතෙනවා.
1: මැරෙන්න හිතෙනවානේ.
2: ඒකට පරයනවා ජීවත් වෙන්න තියෙන ආසාව.
0: ලන්ඩන්

0: හවස පහයි විනාඩි 13යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 402 0.711 327 777. Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 732 1000 NIBM the city university the place to be.

0: හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: රාතන්
4: මකලෝ ඔයා දන්නවද මිනිස්සු රැවටෙනවා මාර විදියට එක පාර දෙක පාර තුන් පාර හතර පාර පහ පාර එහෙම රැවටෙනවා
5: කවුද
4: මිනිස්සු
5: මිනිස්සු කැරදේ ඔයා ඔයා රැවටෙන විදියට ඔක්කොම මිනිස්සු එහෙම වෙනවා කියලා හිතන්නේ
4: නෑ මම දන්නවා මිනිස්සු එක දෙයකදී ඔය වගේ සැහැණු අතාවක් රැවටෙනවා
5: එක දෙයකදී කියලා ආවෝ ආදරේදී
4: නෑ
5: රැවට හරියට රැවටෙනවා
4: අපෝ ආදරේදී මොනාදන්නේ මේවත් එක ගත්තාම ආදරේ
5: ඔයා කියන්නේ මම දන්නේ එකෙක් ඉන්නවා දැන් හතරවෙනි පාර කසාද බඳින්නේ
4: රැවටිලා දේ රැවටිලා
5: අනිත් උද දැත රැවටලා තියෙනවා
4: නංගි ජීවිතේ මම මිනිස්සෙක් රවට්ටලා බොරුවක් කියලා. එහෙම ඒව නැහැනේ මගේ.
5: නෑ නෑ නේ.
4: මම මාළුවේ පුංචි කර්ණිවස වගේ.
5: මොනව අහනවද මන්ද? මිනිස්සෙක් රවට්ට ගන්න තරම් මොලයක් තියරොට බැරි.
4: අහන්නකෝ. දැන් මේ කතාව අහන්නකෝ. මිනිසු රැවටිලම මාර විදිහට වාහන ගන්න යatti.
5: ආ ඕක කියන්නද මේ වට තුන හතරක් දියුවේ.
4: ඔයා දිවෙව්වා මාව.
5: වතන්නක වගේ දුවනවා දුවනවා
4: නෑ මම මීටර් 100 එන්න හැදුවේ ඔයා 2000ක් ගත්තා ඒක හරිද දැන් වාහන ගන්න ගියාම මිනිස්සු රැවටෙනවා ඇයි ඒගොල්ලෝ වගකීමක් තියෙන තැන් වලින් නෙමෙයි ගන්නෙ
5: සමහරු පඬිත වෙලා රැවටෙනවා
4: ඒ
5: කියන්නේ මට වාහනේ බැලුවම මට කිව්ව හැකි
4: මේක බැලුවම කියන්නේ මේක මේක
5: මට බැලුවා මට ඈත තියා බැලුවමනේ මට ඉවෙන් කියත හැකි වාහනේ හොඳයි එහෙම කියාගෙන ගිහිල්ලා තමයි කොහේ හරි යට දරහවකට කරගහන්නේ
4: කියලා වැඩක් නැහැ සමහර වාහන ගන්න දෙයක් නැහැ චැසිය ඇද වෙලා වෙන වෙනේව නිකන් අර අමට්ටලා තියෙන්නේ අමට්ටලා ආයෝචන කිව්වා
5: සෑහෙන කාලෙකින් අපිට ඇහෙනවා මේ අවස්ථාවේදී හෙට්ටි පොලිස් ශබ්ද අමට්ටපු වාහනේ අම්මනි
4: හරිද කැලි කැලි එකතු කරලා හදපු වාහන ඒවට අහු වෙනවා මිනිස්සු එක පාරක් දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක් රැවටෙනවා අපි කියන්නේ එහෙම රැවටෙන්න ඕනේ මොකද හොඳ තැනක් තියෙනවා වගකීමේ විශ්වාසයෙන් වාහන ගන්න පුළුවන් තැනක් තියෙද්දි ඇයි ඔය තැන් තැන්
5: මොකටද අමට්ටපුව ගන්න
4: මාළුවේ පුංචි කාර්නිවසට යන්න එතනදී සුපිරි වාහන කිරිටොයිය වාහනක් තියෙනවා සුපිරි වාහනක් තියෙනවා රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට තියෙන සුපිරි තැන තමයි මාළුවේ පුංචි කාර්නිවස. එතන තියෙනවා ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තතු පරීක්ෂණ ඒකකයක්. ඒගොල්ලෝ හොයිස්ටර්ස් වලින් ස්කල වාහනේ ඔස්සනවා. මෙහෙම වට දෙක තුනක් කරකිනවා යට බලනවා උඩ බලනවා පැත්ත බලනවා වම් බලනවා දකුණු බලනවා හැම පැත්තම බලලා හොඳට චෙක් කරනවා වාහනේ. ඊට පස්සේ තමයි වාහනේ විකුණනවද නැද්ද කියලා මාළුවේ පුංචි කාර්නිවස තීරණය කරන්නේ. ඉතින් ඒ වගේ හොඳට චෙක් කරපු වාහන තමයි එතන ගන්න තියෙන්නේ.
5: හලෝ හලෝ. හලෝ.
4: අනේ.
5: දැන් මේ වාත් ඉන්නවා කියලා. මේ අනිදේ මේ සැන්ඩි කියේ ඔක්කොම ඒ වචනාර්ථයෙන්ම ගන්න එපා හොඳේද? අර වාහන චෙක් කරන විදිය ගැන යාට තියෙන අවබෝධය තේරුණා නේද? වාහනේ උඩ දාලා මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා උඩ බලනවා යට බලනවා ඔක්කොම චෙක් කරනවා. මේව වාහන උඩ දාලා වටපිට බලලා චෙක් කරන්න පුළුවන් නම් බැරිය.
4: එහෙම නෙමෙයි කියලා.
5: අනේ උඩ දාලා ඔලුවල්ලර දැකලා තිබුණා. හැක් හැක්
4: මම මේ එහෙම කිව්වේ මකල ඒ වාහනේ හොඳට චෙක් කරනවා කියන්නේ.
5: ආ ඔව් තේරුණා තේරුණා.
4: තේරුණානේ. ඔව් ඉතින් මට මහන්සි දැන් ආය
5: ගොඩක් කියන්නේ. පුංචිකාර් නිවස වාහන උද්‍යානය, පුංචිකාර් හන්දිය, පුංචිකාර් පාර, මාළඹේ.
6: Shanty.

6:06 විනාඩි 23 වෙලාව. කසාගල ග්‍රීන් සුපර් ගැන මතක් කරන්න ඕනේ. හොඳම දේ අඩුම මිලට ගන්න නම් ඔයා යන්න ඕනේ හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකේ හොඳ පාටු හැවගේම අපිට ඕන කරන ෆ්‍රෙෂ් එළවලු පළතුරු මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි ග්‍රොසරි අයිටම්. මේ හැම දෙයක්ම එකම තැනකින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මාතලේ, අතුරුගිරිය, ඊට පස්සේ මුල්ලේරියාව, නාරම්මර, නාරම්මල, ගණේමුල, ගම්පල, මෙන්න මේ වගේ ප්‍රදේශවල කසාගල ග්‍රීන් සුපර් ශාඛාවන් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ ගෙදරට අවශ්‍ය කරන කුළුබඩු, එතකොට ග්‍රොසරි අයිටම්, එතකොට ෆ්‍රෙෂ් එළවලු පළතුරු, මේ හැම දෙයක්ම මිලදී ගන්න ඕන නම් ඔබ යන්න කසාගල ග්‍රීන් සුපර් එකට.

0: ัง
1: എന്റെ മേരി ഒരക്കള്ളതാണ് ഒരക്കള്ളതാ
2: കവത
1: വെടുത്തട്ടാണ് එහෙමයි
2: මම බය වුණා.
1: ඇය මොකටද බය වුණේ?
2: මාව ඉවරයක් කරන්න හදනවද දන්නේ
1: නැහැ. ඒ
2: කියන්නේ මාව මෙතන ඉවරයක් කරලා.
1: ඔව්.
2: එහෙමද එහෙම අදහසක්.
1: මේක අපි කැමති ඔක්කොම දේවල් අපිට කරන්න බෑනේ. බෑනේ වේ. තව තව ප්‍රශ්න තියෙනවා නේ. ආසස ඔක්කොම කරන්න පුළුවන් නම් මෙලහට ඔක කරලා බෑනේ.
2: මඩ බෑ. මඩ බෑ.
1: එහෙම ඇත්තටම වැඩසටහන නම් ඉවරයක් කරන්න යුතුනම ඉවරයක් කරත හැකි.
2: අපිට හය හමාරු කියන්නේ තීවරයි.
1: ඉවරයිනේ. හ්ම්. එහම උනාට ලයිෆ් කියන්නේ එහෙම ගන්න නෙවෙයි.
2: ලයිෆ් එකෙත් ඉතින් ඉවරයක් වෙන දවසක් එනවනේ මකල. ඉවරයක්
1: වෙන දවසක් එනවා. ඒ උනාට ඒ දවස සමහර කෙනෙකුට පුළුවන් ඒක පල්ලු කරගන්න.
2: දික් කරගන්න.
1: දික් කරගන්න.
2: හ්ම්.
1: කල් දාගන්න.
2: ඔව්.
1: ඒක මාර වැඩක් ඒක.
2: හ්ම්.
1: එක්කෝ එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත අර ඒ දවස එනකම් ඒ මොහොත එනකම් ගලේ ගහුවත් මිනිහෙක් මැරෙන්නේ නැන් නෑ කියලා සමහරු කියනවනේ.
2: ආහ්.
1: ඒක ඇත්ත කියලා හිතන්නත් පුළුවන් ඒ දෙපැත්තම.
2: හ්ම්
1: හ්ම් හ්ම්. දැන් මං විතර අහලා තියෙනවා ඒක කියනවා. වෙලා වෙනකන් මිනිහෙක් මක් කරලා මැරෙන්නේ
2: නැහැ. මැරෙන්නේ නැහැ.
1: කොහොම හරි ඉන්නවා.
2: දැන් මැරුණාමත් කියනවනේ. ඔය ඉතින් අරන් ආපු ආයෙත් තමයි.
1: ඔය වෙලාව
2: තමයි.
1: ඔයිට වැඩි ඉන්න ඉතින් කොච්චර දඟලුවත් බෑ.
2: බෑ බෑ ඕක තමයි.
1: දන්නේ නැහැ. මිනිස්සු එහෙම කියනවා.
2: හ්ම්.
1: 2013 අවුරුද්දේ දවසක නයිජීරියාව ආසන්න මුහුදෙදි බෝට්ටුවක් ගිලෙනවා.
2: ගිලෙනවා.
1: ගිලෙනවා. ඒකේ ඉන්නවා ක්‍රූ මෙම්බර්ස්ලා 11 දෙනෙක්.
2: හරි.
1: ඒගොල්ලෝ ඔක්කොම මැරෙනවා. බෝට්ටුව ගිලෙනවා. ඊට පස්සේ ඉතින් අර ඩයිවර්ස්ලා කිමිදුම්කරුවෝ යොදවලා මේ මැරුණ අයගේ බොඩිස් හොයනවා.
2: හරි.
1: සිරුරු ටික එකතු කරගන්න දෙපැ.
2: මොනා කරන්න?
1: ඔව් එයාගේ නෑද හිතමිත්‍රයන්ට බාර දෙන්න. සිරුරු හොයාගෙන හොයාගෙන යනකොට දැන් මේ ලේසි වැඩක් නෙවෙයි ඈ. මූදයට බෝට්ටුවක් ගිලුණාම ඊට පස්සේ දැන් ඒකේ මැරිච්ච අයගේ සිරුරු ටික හොයලා ගොඩ ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. ගිහිල්ලා මෙහෙම කරලා ලිඳෙන් වතුර අදිනවා වගේ ගන්න බෑනේ. ඉතින් මේ කිමිදුම් කරුවෝ හොයනවා හොයනවා හොයනවා. පැය 60කට විතර පස්සේ දැන් මේ බෝට්ටුව ගිලිලා පැය 60ක් විතර ගිහිල්ලා දැන් ඈ.
2: හරි.
1: මේ වෙනකොට ඉතින් කොහොමඩවත් කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තුවක් දැන් නැහැ.
2: නෑ නෑ.
1: පැය 60කට විතර පස්සේ මේ පෙරලිලා ගිලිච්ච බෝට්ටුව ඇතුලේ තියෙන එක එක කුටීර ඇස්සේ බොඩිස් හොය හොය යන කිමිදුම් කරුවෙක්ගේ අතින් අල්ල ගන්නවා කවුරු හරි කෙනෙක්.
2: ආ මට බය හිතෙනවා.
1: බය හිතෙනවා නේද? ඒ කියන්නේ හොල්මන් චිත්‍රපටයක් වගේ. කපාට කවුද අතින් අල්ල ගන්නවා? අතින් අල්ලගත්තාම කිමිදුම් කාර්යයත් බය වෙනවා. එයි ජකෝ බෙබ්බ වතුරේ ගිලිච්ච බොඩිස් හොය හොයි දෙකෙක් ඇවිල්ලා බලනකොට බෝට්ටුව පෙරලිච්ච විදිය අනුව බෝට්ටුව ඇතුලේ යම් තරමක එයා පොකට් එකක් ඉතුරු වෙලා තිබිලා තියෙනවා. ඒ හරියට වතුර ගිහිල්ලා නැහැ. ඒ හරියේ වාතය හිර වෙලා රැඳිලා තිබිලා තියෙනවා. ඒ වාතය හිර වෙලා රැඳිලා තියෙන තැන හැරිසන් ඔකේන් කියන මනුස්සයා කොහොම හරි ඒ රැඳිලා තියෙන වාතය ටිකෙන් හුස්ම ගනිමින් මේ එයා පොකට් එක ආශ්‍රිතව ජීවිතේ බේරගෙන එල්ලිලා ඉඳලා තියෙනවා. මිනිහගෙන් ඇහුවම මේ ගැන මිනිහා කියලා තියෙනවා, මට ඔළුවට ආපු එකම දේ කලබල වුණොත් මාව මැරෙයි කියලා.
2: ආ ඒ මිනිහා කියන්නේ බුද්ධිමත්.
1: එයා හිතලා තියෙනවා කලබල වුණොත් මාව මැරෙයි. මං කලබල නොවී හිටියොත්, ඒක කලබල නොවී හිටියොත් එයාගේ ඇඟට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. අපි කලබල වුණාම අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වෙනවා. එතකොට අපිට වැඩිපුර ඔක්සිජන් හැමතිස්සෙම ලබා ගන්න සිද්ධ වෙනවා. එයා කල්පනා කරලා තියෙනවා පොඩි එයා පොකට් එකක් ඇතුළේ මං ඉන්නේ. මෙතන මං පුළුවන් තරම් කාම්ව, පුළුවන් තරම් සාමකාමීව කලබල වෙන්නේ නැතුව හිටියොත් මට සෑහෙන වෙලාවක් මේ ඔක්සිජන් ටිකෙන් ජීවිතය අල්ලන් ඉන්න පුළුවන් කියලා. කවුරු හරි ඇවිල්ලා බේර ගත්තොත් මට බේරෙන්න චාන්ස් එකක් තියෙයි කියලා මිනිහා ඉඳලා තියෙන එක වැඩ කළා. එයාගේ ජීවිතේ බේරුණා. නිකබට තව වැඩිදුර විස්තර දැනගන්න ඕනෙ නම් එයා ගැන හැරිසන් ඔකීන් කියලා සර්ච් කරලා බලන්න. එයා තාම ජීවතුන් අතර ඉන්නවා.
2: මාරා යන්නේ. එහෙම පොඩ්ඩක් ඔළුව තියෙන්නත් ඕනේ නේ. නැත්තම් දැඟලලා දැන් අපි වගේ වැටෙනවා.
1: ඔයා වගේ නම් පඩි පෙලෙන් වැටුණත් කියන්න බෑ මොනව කරගන්න.
2: එතනම.
1: දෙන් වැටුණත් ෂෝර්. හදුරෙන් වැටුණත් කියන්න බෑ. හොඳටම කලබල වෙලා
2: කර කර කර සුළු කියන්නේ
1: නෑ. ඉදෝ පරිස්සම් වෙන්න. මම ආදරේට කිව්.
2: යා. මේ වීකෙන්ඩ් එක පරිස්සමෙන් ගත කරන්න.
1: ජීවත් වෙන්න.
2: එච්චරයි.
1: මං මකලෝ.
2: මම සන්නේ.
1: යමං ච.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අධිකරණ නැමැතිට එරෙහිව විශ්වාස භංගයක්. ගම්පහ ඩෙංගු රෝගීන් ඉහළට. ජනපතිකින් ගොවීන්ට පොරොන්දුවක්. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම පිළිබඳ විපක්ෂයේ විවාදයක් ඉල්ලයි.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. අද පස්සරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් රැඳවියන් 2 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක ප්‍රකාශ කළේ. ගැටුමට හේතුව මෙතෙක් කණාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මීගමු බන්ධනාගාරයේ තවත් රැඳවියන් 600ක් පමණ තවමත් රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ මෙතෙක් කල් සේවය ලබා දුන් නිලධාරීන්ගේ බහරේ ඔවුන්ගේ ආරක්ෂාව ක්‍රියාත්මකයි. මීගමු බන්ධනාගාරයට සිදු හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති අතර බෝකම්බර සිරමැදිරිය සඳහා රැඳවුවන් සහ සිරකරුවන් ගෙන යාම කඩිනම් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක ප්‍රකාශ කළේ. මීගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය නිලධාරීන්ට උසස් වීම්ද ප්‍රදානය කර තිබෙනවා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඊට අද අත්සන් තබා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්. මීගමු බන්ධනාගාරය තුළ ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වූ බැවින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගමු බන්ධනාගාරය ඇති වූ නොසන්සුන්තාවෙන් මියගිය සංඛ්‍යා 29ක්. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්. වී සඳහා වන වෙළඳපළ පුළුල් කිරීම මගින් වී මිල ස්ථාවර කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින්. මෙමකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 67,000ක් සඳහා පානීය ජල සැපයීම සිදුවනු ඇති. ගොවි ජනතාව සඳහා සමාජ වටිනාකමක් ලබා දීමේ සැලැස්මක් ඉදිරියේදී ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
3: වීමිල පිළිබඳව ආධිකරණ පිළිබඳ යම් සංසුන්තාවයක් තිබෙනවා.
4: කිසිදු ආණ්ඩුවක් මේහා ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. අපි වීමිල දී ගැනීම නතර කරාට පස්සේ අස්වැන්න නිලුව. අන්න ඒ ගොවි ජනතාවට යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ දායකින් විසඳන්න ඕන. ලෑස්තිලා තිබුණා මිහින්තලේ 1,150,000 ගබඩා කරන්න පුළුවන් ගබඩාවක් සහිත වීමෝල ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ඒහා සමාන ධාරිතාවකින් අම්පාරේ වීමෝලක් සහ ගබඩාවක් අපි ආරම්භ කරනවා. පාල් වලින් ස්වයං පෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදනය වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්ලා වගා කරලා තිබෙනවා. අපේ තියෙන නාඩුවරි අපේ තියෙන සම්භාරය නෙවෙයි විදේශගත සංචාරකින් ආහාරයට ගන්නෙ. ඔවුන් ආහාරයට ගන්නෙ විශේෂ ආහාර ප්‍රභේදයක්. ඒවාල් අපිට පිටරටින් ගේන්න වෙලා තියෙනවා. ඒවාල් විතරයි අපි පිටරටින් ගේන්න සැලසුම් කරන්නේ. ඒ වගේම අපි සැලසුම් කරනවා ඒහාලු අවුරුදු කීපයක් යනකොට කිසිදු හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැති වෙන විදිහට අපි මේ හාල් කර්මාන්තයේ ගුණතන දිනු කරන්න සැලසුම් කරලා තිබෙනවා. තව බියර් නිෂ්පාදනය එතෙන්ට තෙන්නන වැඩියෙන් අපිට හාල් නිෂ්පාදනය කරන්න පුළුවන්. තිබුණා ගැසට් එකක් අනිත් නිෂ්පාදන වල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා.
1: වීසා දහ ස්ථාවර මිලක් ඇති කිරීමට වෙළඳපොළ පුළුල් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ගොවි ජනතාව පිළිබඳ විපක්ෂයේ හඬ නැගීම සීමා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
5: රටේ සහල් අවශ්‍යතාවය පිළිබඳව එය කේන්ද්‍ර කරගත් කරුණක්. මේ සභාව මෙහෙවන්නේ සභාවේ සභාපති හෙක්ටර් අප්පුහාමි මැතිතුමා. රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභාපතිවරයාට දැනුම් දීලා තිබෙනවා සජිත් ප්‍රේමදාසට ඒක නිරීක්ෂකයෙක් හැටියට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි අදහස් ඉදිරිපත් කරන්නට බැහැ කියන කාරණා. ඇත්ත වශයෙන්ම මම අවස්ථා ගණනාවකදී මේ කාර්ක සභාවට සහභාගී වුණා. පෞද්ගලික ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්නට නොවේ, මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම උදෙසා. කාලයක් පුරාවට ගොවි ජනතාවගේ ප්‍රශ්න, ගැටලු, ඒ අය මුහුණ දෙන අභියෝග, ඒ කරුණු කාරණා පිළිබඳව මම දැනුවත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ රීති උපයෝගී කරගෙන, ස්ථාවර නියෝග උපයෝගී කරගෙන ඒවා මුවාවෙන් අපේ කටවල් වහන්නට රජයේ මන්ත්‍රීවරුන් කටයුතු කිරීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් හැටියට අපි දකිමු.
1: මෙම වසරේ යලකන්නේදී වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මුල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ඔඩපණ ණය පහසුකම් ලබා දීම ආරම්භ කර ඇති බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
6: සුළු හා මධ්‍ය පරිමාණ වී මුල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ආණ්ඩුවේ ක්‍රියාත්මක කරන සහනදායි පුලි අනුපාතය යටතේ ණය ලබා දීම සාමාන්‍ය ජනතාවට දන ඔඩපණ ණය ක්‍රමය යලකන්නේ සඳහා දැන් ජූලි මාසේ පළවෙනි ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මේදී මේ යලකන්නේ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය කලින් කන්නේට වඩා වැඩි කළා රුපියල් මිලියන 10,000ක ප්‍රමාණයකට. ඒ වගේම මෙහිදී ආවරණය වෙන්නේ සුළු පරිමාණයේ වී මුල් හිමියන්, ඒ වගේම සමිති, ඔවුන්ගේ වී කිටීමේ ධාරිතාව මෙට්‍රික් ටන් 25කට කියන උපරිමයකට යටත්ව
1: ඇපලබාදීම සම්බන්ධයෙන් නීතියේ පවතින අනම්‍ය ප්‍රතිපත්ති සඳහා කඩිනම් සංශෝධනයක් අවශ්‍ය බවයි දයසිරි ජයසේකර පැවසුවේ.
7: ඒ වගේම 54 යටතේ කුඩු වලට අල්ල ගන්න අයට අපනෝදීම තුළ ශාල අර්බුදයක් වෙලා තිනවා. අත වශයෙන් විශාල පිරිසක් පිරීලා ඉන්නවා බන්දනාගාරය ඇතුළේ. මොකද හේතුව ග්‍රෑම් 10කට වඩා තියෙන කුඩු නඩුවල සාමාන්‍යයෙන් බේජනාධිකරණයට යන්න ඕනේ සාමාන්‍යයෙන් අප ගන්න. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මේකත් එක්ක මාස ගණන් අවුරුද්දක් විතර පහු වෙනවා රස පරීක්ෂක වාර්තාව එන්නේ. මේකත් එක්ක අත වශයෙන් මේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම තුළ අප ලබානෝදීම තුළ ශාල වශයෙන් බන්දනාගාර පිරීලා තියෙනවා. ඒ නිසා මේ අයට පහසුකම් නැහැ නිදාගන්නේ විශේෂයෙන් එක එක වෙලාවල් වලට.
1: සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්රාණි කිරියල්ල පැවසුවේ ඇප මුදල් ගෙවීමට නොහැකිව සිටින රැඳවියන් සඳහා කඩිනමින් රජයමගින් වෙසඳුමක් ලබා දීම සිදු කළ යුතු බවයි.
8: දැන් මේ ඉන්න රැඳවියන්ගේ ගොඩක් කට්ටියට ඇප මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම පොඩි ෆයින් එකක් තියෙන එකනේ රුපියල් 1000ක ෆයින් එකක් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි රජ අනුග්‍රහයකින්. මොකද අපි දන්නවා එක සිරකරුවෙකුට දවසට රුපියල් 1500ක් වැය කරන්න සිදු වෙලා තියෙනවා මේ එක සිරකරුවෙකු වෙනුවෙන්. ඉතින් මේ රුපියල් 1000ක ඇප මුදලක් ගෙවීම, එහෙම නැත්නම් රුපියල් 1000ක ෆයින් එකක් කියන සුළු වැරදි සඳහා ෆයින් එකක් ගෙවීම මං හිතන්නේ රජයට වාසිදායකයි. මේ මාස ගණන් අවුරුදු ගණන් රැඳවියන් වශයෙන් තියාගන්නවට වැඩි
1: බන්ධනාකාරය තුළ සිදු ගැටුමට හේතුව රජයේ නිසි කලබනාකාරීත්වයක් නොමැතිවීම බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පැවසුවේ.
9: මේ බන්ධනාකාරී නිලධාරීන් මැරිච්චක විශාල කම්පනයක්. මොකද ඒ අය පුහුණු කරන්න, ඒ අය ওই තත්ත්වයට ගියන විශාල මුදලක් මහජන මුදල් වැය වෙනවා. ඒ වගේම අහිංසක මිනිසුන් මැරලා තියෙනවා. ඒතකොට මේක කොහොමද මැඩපවත්වා ගන්න තිබ්බේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක ආණ්ඩුවේ කලබනාකාරීත්වයේ විශාල වැරැද්දක්. දැන් කොවිඩ් එනකොට අපි 18 රැඳවියෝ අපි අඩු කරගත්තා. ඒක කරන්න උනේ හේතුව විදිය තමයි නීතිපති දෙපාර්තමේන්තුව, බන්ධනාගාර අධිකාරී JCA මේ සියල්ලම සාකච්ඡා කරලා තමයි මේ තරට මේක ගේන්න ඕනේ. 11,000ක් ඉන්න රැඳවියෝ 42,000ක් ඉන්න. දැන් නිකන් හිතන්න සාමාන්ය 4 දෙනෙක් යන්න පුළුවන් කාර් එකක 16 දෙනෙක් නැග්ගොත් මොකද වෙන්නේ කියලා.
1: සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුවේ යහපත් හැසිරීම සලකා බලා සිරකරුවන් නිදහස් කිරීම වැඩි කිරීමට නව තීරණයක් තමන් පාර්ලිමේන්තුවට යෝජනා කර ඇති බවයි.
10: මේ ආදි වශයෙන් යහපත් හැසිරීම මත මේ සිරකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් මම මේ වෙනකොට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට. මම අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නකොට මම ඒක දැම්මා. මට ඉවර කරන්න බැරුණා මාස 6යි මම හිටියේ. ඉතින් මම මේක දිගින් දිගටම ආණ්ඩුවට කියමින් සිටියේ මේ තදබදය. මොකද ඇතුළේ ඇත්තටම 10ක් ඉන්න ඕන කාමර එක 100ක් ඉන්නවා. ඇත්තටම මෙලෙච්ච විදියට සතුන් සිව්පාවුන් වගේ තමයි මේ සිරකරුවන් මේ සිරබාරේ රඳවගෙන ඉන්නේ.
1: බන්ධනාගාර ගැටුම පිළිබඳව සාධාරණ සැකයක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ පැවසුවේ.
11: රැඳවියන්ගේ, නිලධාරීන්ගේ, අරුවන්ගේ වේදනාව තේරෙනවා. මේ අම්මා තාත්තගේ වේදනාව අපිට තේරෙනවා. එහෙනම් අපි මේ වේදනාව උඩින් මේක දේශපාලන කාරණයක් කරන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි මේකේ හොයන්න. මේකේ හොයන්න ඕන විතරක් නෙවෙයි. නියෝග දුන්නත් ඇයි කියලා හොයන්නත් ඕනේ. අද ඇමතිවරයාගේ මූණට කියනවා අපේ නියෝගේ හම්බුන්නේ නැහැ කියලා. නියෝග දුන්න නම් දුන්න කවුද කියලාත් හොයන්න ඕනේ. ඇයි දුන්න දුන්නත්ද කියලා හොයන්න. මේක පිටිපස්සේ සංගවිත රහසක් තියනවද කියලා හොයන්න. මෙවැනි සිදුවීම් තුළ මිලටේ සමාජ ව්‍යසනයකට රට අරගෙන යන්න සරස්මක් තියනවද කියලා මේකට හොයන්න. මොකද අපිට අපේ හාමුදුරේ සාධාරණ සැකයක් තියෙනවා. අපිට සාධාරණ සැකයක් දෙනවා පැය 48ක් යනකම් පැය 24ක් යනකම් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියලා. මෙවැනි සිදුවීම් වලට ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඇයි කොමසාරිස්වරයා පත් කරේ නැත්තේ කියලා. මානවීමික නිර්දේශයක් ලැබිලා තියෙද්දි. ඇයි හිතලා මතලා කොමසාරිස්වරයා පත් කරන එක පරක්කු කරේ කියලා.
1: භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් බව රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ලා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිද්ධියට අදාළව කාරක සභාව සකස් කළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
12: මේ සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදුවෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීති බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේදේ කරන්න බෑ. අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක්ම නොදැනුවත්කම නොහැකියාව හෝ නොසැලකිලිමත්කම මත පමණ කටයුතු කර තියනවාද කියලා තහවුරු කරගන්න වෙන්නේ එතන. අපරාධ නීතිය අත්තේ අවශ්‍ය නම් චෝදනා ගොනු කිරීම අපේ වැඩක් නෙවෙයි, ඒක නීතිපතිවරයාගේ කාර්යභාරය.
1: වාර්තා පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින්.
12: ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ වාර්තාවේ නිගමන මත පදනම් ඔබතුමා විශ්වාස කරන පරිදි සුදුසු ඒ සියලු විමර්ශන ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය සහ ප්‍රමාණව පියවර ගන්නා ලෙසයි.
13: තප්පර භාගයක් දෙන්න. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් කමිටුවේ සභාපතිතුමා විසින් මුදල් කමිටුවේ වාර්තාව දැන් ඉදිරිපත් කරා. ඒක රටටම බොහොම වැදගත් දෙයක් නිසා අපි එළඹෙන පාර්ලිමේන්තු සතියේ දින දෙකක විවාදයක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
14: සභානායකතුමා,
15: ගරු කතානායකතුමනි, බිස්නස් කමිටුවේ
1: ශ්‍රී ලංකා අරමුදලට ලැබුණු මුදල් වැය කළ ආකාරය පිළිබඳ ඉදිරියේදී වාර්තා ඉදිරිපත් කරන බවයි අමාත්‍ය අනිජන් ප්‍රනාන්දු සඳහන් කළේ.
16: පිටින් අපිට ලැබිලා තියෙන බිලියන 11ක්. ඒ කියන්නේ තව බිලියන 489ක්ම භාණ්ඩාගාර අපේ මේක ඇතුළෙන් වියදම් වෙන්නේ. ඒ නිසා මේක කිසිදු ආකාරයක නීති විරෝධී හෝ වෙන තැනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා වඩාත් උචිතව මේ ගිණුම් ගත කිරීම වර්ෂ අවසානයේදී මේ බිලියන 500න් කොච්චර වියදම් කරාද? ඒ සඳහා මූල්‍යණය කරේ කොච්චර ආකාරයකටද? ඒකාබද්ධ අරමුදලෙන් කොච්චර ගත්තද? මේගත්තු ප්‍රමාණයෙන් අපි කොච්චර වියදම් කරාද කියන එක ඉදිරිපත් කරනවා. ඒදී යම් ඉතුරුක් තියෙනවා නම් ඒකත් ගිණුම් කොහොමද කරන්නේ කියන කාරණේ පැහැදිලි වෙනවා. ඉතාලම පැහැදිලි ගරු මන්ත්‍රීතුමනි, මෙතන ලැබිලා තියෙන්නේ බිලියන 11ක්. අපිට බිලියන 500ක වියදම් ඇස්තමේන්තුවකට අනිත් පැත්තේ අපි නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට ගත්තේ මේකයි. එතකොට ඒක වියදම් කරන්නේ වෙනත් ගිණුමක් කරාද? එහෙම නැත්නම් ඒකව ධර්මදල දාද කියන කාරණේ ඉදිරියේදී අපි ඉදිරිපත් කරනවා.
1: එම අරමුදල් වැය කරන ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් කියා සිටියේ.
17: එතුමා කිව්වා එකතු කරගත්ත මුදල මහා භාණ්ඩාගාරයට එකතු කරලා තියෙනවා. ඉතින් මහා භාණ්ඩාගාරයේ මුදල් එක්ක වියදම් වෙනවා කියලා. ඒක නෙමෙයිනේ. දැන් මෙතන රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා අරමුදලක් හදනවායි කියලා ආණ්ඩුව පැහැදිලිව කිව්වා. ඒතකොට එහෙම අරමුදලක් නැහැ. ඒතකොට එහෙම අරමුදලක් හදන්න ඕනේ ව්‍යවස්ථාපිත අරමුදලක් හැටියට පාර්ලිමේන්තුවට යෝජනාවක් කරලා ඒක සම්මත කරගන්න ඕනේ. පොදා කළමනා කරන නැතේක පැහැදිලිව තියෙනවා. නමුත් ඒක වෙලා නැහැ. මෙතුමා කියනවා ඒ සල්ලි ටික දාලා තියෙනවායි කියලා මහා භාණ්ඩාගාරයේ තියෙන සල්ලිත් එක්ක වේදම් කරනවායි කියලා. ඒක හරියන්නේ නැහැ.
1: කොළඹ දිස්ත්‍රික්කයේ අභිභවමින් ඩෙංගු ආසාදිතින් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමින්.
18: කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුරම වාර්තා වුණේ. දැන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ අභිභව එහෙම වාර්තා වෙනවා. 20.52ක් වාර්තා වෙනවා ගම්පහෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ 20.2ක් වාර්තා වෙනවා. එතකොට මේ අමතරව පිටපළාත්වල බදුල්ල, එතකොට පොත්තලම දැන් මේ වන විට යම් කිසි පාලනයක් ඇති වෙලා තිබෙනවා. බදුල්ලේ විශේෂ වැඩසටහන් කරලා පාලනයක් ඇති වෙලා තියෙනවා කියලා රාජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින් ප්‍රකාශ කරා. ඉතින් මේ වන විට මරණ 46ක් බවට පත් වෙලා තිබෙනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064ක්. ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුපෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අය මියකොස් ඇත්තේ අදාළුයමයි. මේ යන විට ඇගේ වයස අවුරුදු 68ක්. ඇය පිළිබඳ සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්.
2: නුගේගොඩ ශාන්ත ජෝසප් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදෑරූ මරියසෙල් ගුණතිලක කුඩා කාලයේදී වෛද්‍යවරියක් වීමට ඇලුම් කළත් සිය පියාගේ දැඩි උවමනාව මත ඇය ගායනයට පිවිසුණා. ඒ කුඩා කල සිට සහජ කුසලතාවයක්ද පැවතීම නිසායි. අවුරුදු 11දී කුඩා දරුවන් කණ්ඩායමක් සමගින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළ මරියසෙල් පාසල් අවදියේම සප්ත ස්වරයෙන් ජයග්‍රහණවලට හිමිකම් කීවා. පසුව එවරල්ස් සංගීත කණ්ඩායමෙන් සිය සංගීත දිවිය ආරම්භ කළත් මිඩ්නයිට් මික්ස් සංගීත කණ්ඩායම ඇගේ ජීවන ගමනේ සුවිශේෂී සංදිස්ථානයක් බවට පත් වුණා. ගායනයට මෙන්ම ඇය වාදනයටත් දක්ෂතාවයක් පෙන්වූයේ කීබෝඩ් සහ ගිටාර් වාදනයට උපන් හපන් කම් ඇති බව පසක් කරමින්. ආචාර්ය අජන්තා රණසිංහන්ගේ ගේයපද රචනයෙන් වර්ණවත් වූ සිහින නෙළුම් මල් ගීතය මරියසෙල්ගේ සංගීත චාරිකාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයක්. හැත්තෑව දශකයේ එලිමහන් ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරමින් ඇය ගායනා කළ කැන්ඩි ලමිසි අදටත් රසිකයන් අතර ජනප්‍රිය වී තිබීම ඇගේ දක්ෂතාවය පිළිබඳ කදිම සාක්ෂියක්. ක්ලැරන්ස් විජේවර්ධන, පීඑල්ඒ සෝමපාල වැනි ජනප්‍රියතරු ඇගේ දක්ෂතාවය මනාව අවබෝධ කරගනිමින් සිය සංගීත කටයුතු වලට දායක කර ගැනීමද ඇගේ සංගීත දෙවියේ ලද භාග්‍යයක්. මේ ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි මාලේවන
14: මාත් එක්ක මගේ රෙකෝඩින්ග්ස් වලට මට තාම මතකයි ක්ලැරන්ස් ඉන්න කාලේ කීබෝඩ් ගහන්න වෙලාවේ රෙකෝඩින් එකට කවුරුත් ගියේ නැහැ. පස්සේ හරිසෙල් ලැබිලා ඉතල උචුයි ඔක්කොම එයා ඔක්කොම හදලා ඔක්කොම කරලා ලස්සනට කරා. ඉතින් ඒ වගේ පුදුමාකාර හැකියාවක් තිබුණා. පුදුලෙක් තමයි මරියසෙල් ගුණතිලක කියන්නේ. ඕක්ස සුවේ පතනවා ඉතින් මෙතන පිට කරන්න දෙයක් නැහැ.
2: දශක හයක් සංගීතයෙන් ජන හදවත රස ගැන්වූ ප්‍රසංග වේදිකාවේ පෙරලිකාර ලාලිත්තේ පොප් රැජින මරියසෙල් ගුණතිලක ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියනි, ඔබට සුභ ගමන්.
1: තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේස් සලේ ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා. ඒ අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේදී පෙත්සම්කාර සුරේස් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ සහරන් හෂිම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ සඳහා ජනක්ද සිල්වා කොමිසම හමුවේ ප්‍රබල සාක්ෂි අනාවරණය වී ඇති බවයි ඔහු සඳහන් කළේ. FBI සංවිධානයේ නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහයෝග බවයි නීතිඥවරයා සඳහන් කළේ. පාස්කරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අමරිකානු දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ මොහොමඩ් නෞෆ, මොහොමඩ් මිල්හාන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරවීම සිදු වුණා. FBI ආයතනය එම අධිකරණයට ඉදිරිපත් කළ දියුරුම් ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සහරන් හෂිම් බව සඳහන් කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් තැබුණා. දකුණු ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. පිළිසිම්වලට ලක් ඇති පිරිස 10ක්. දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියාවේ ඇති වූ ගින්නකින් මෙම පිරිස මිය ගියා. ස්පාඤ්ඤයේ නිවේදනය කළේ තද සුළන් හේතුවෙන් ලැව්ගිනි තත්ත්වයන් පාලනය කරගත නොහැකි වී ඇති බවයි. යුරෝපය පුරා පවතින අධික උණුසුම හේතුවෙන් මේ වන විට රතු නිවේදනද නිකුත් කර තිබෙනවා. යලි සිරස්තල අධිකරණ ඇමතිට එරෙහිව විශ්වාස භංගයක්. ගම්පහ ඩෙංගු රෝගී නිහලට. ජනපතිගෙන් ගොවීන්ට පොරොන්දුවක්. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම පිළිබඳ විපක්ෂයේ විවාදයක් ඉල්ලයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනිගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: සෙරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town. ලෝකේ ගොඩක් අය දන්න ලංකාවේ මියුසිෂියන් දිනේෂ් සුබසිංහ අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday Dinesh.
2: අනේ thank you very much.
3: Happy birthday, happy birthday, happy birthday to you.
1: මුලින්ම වයලින් එකක් අතට ගත්ත කවද්ද?
2: මං හිතන්නේ දැන් අවුරුදු 32ක් විතර වයස අවුලා.
0: ඉන්දියාවේ පේමන්ට් එකේ තිබ්බ රාවණ හත ඉන්ස්ට්‍රුමන්ට් එකට ලොකු වටිනාකමක් දෙන්න ඔයාට පුළුවන් වුණා නේද?
2: මට පුළුවන් වෙනවා 2009 එයා රහමන් ළඟ ඉගෙන ගන්න කාලේ රාවණ චිත්‍රපටියේද පවා රාවණ හත වාදනය කලින් කවුද කියලා ටයිටල් එකකින් පවා ඒක ඉන්දියාවට ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට අවධානයක් පාත්‍ර කළ යුතුයි කියන තැනට ගේන්. ඉතින් ඒකෙදි මට එයා රහමන් සහ කැත්රින් ආකාරයි දෙපළ එකතු වෙලා කරපු ප්‍රොඩක්ෂන් හවුස් එකට
1: හෝගානා පොකුණ ෆිල්ම් එකේ කොහොමද කුරිනාරය සද්දාවේ?
2: මගේ අතේ තිබ්බ කීබෝඩ් එකක් විතරයි එදා අධ්‍යක්ෂකතුමා වාඩිලා ඉදී අර ඌ අලුතෙන් රූපගත කරපු දර්ශන වගේ බලබල කෙරෙන්න ඕනද ඔළුවට ආවේ නැහැ. මොකද නමුසු දර්ශනයක් තියෙනවා. ඒකට මම කුරිනාරේ කුරිනාරේ මාරික කෙල්ලේ මම ආවට කියන ගමන් තේරෙනවා අපිට දැක්කේ
0: ළඟදී අලුත් වැඩක් කළා නේද?
2: හදවතට දැනෙන අලුත් වැඩක් කළා. මගේ මව නැතුව ගත කරන පළමුවන උපන්දිනය මේක මගේ ජීවිතේ. මම එක ගීතයක් මාතෘකාවෙන් නිර්මාණය කළා. ඒක පළමු වතාවට ගුවන් විදුලියකින් අහන්න දෙන්න මම ඔයාලගේ නාලිකාවටම ඒ අවස්ථාව ලබා දෙනවා. ඒක මට ලොකු ගෞරවයක්.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබත් දරුවට උණගැනු නම බය වෙනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: බොහෝ දෙමව්පියන් විශේෂයෙන් මව්වරුන් තමන්ගේ දරුවට උණ හැදුනහම බොහෝ වෙලාවට බය වෙනවා. මුලින්ම කියන්න ඕනේ උණ කියන්නේ රෝගයක් නෙමෙයි, රෝග ලක්ෂණයක් පමණයි. බොහෝ විට උණ ඇති වෙන්නේ අපේ සිරුරට යම්කිසි විදියකින් විස බීජයක්, එහෙම නැතිනම් බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් ඇති වූ විටයි. එවැනි ආසාදනයක් ඇති වුණාම අපේ සිරුරෙන්ම අපේ ආරක්ෂාවට සිදු කරන ක්‍රියාවලියක් තමයි මේ උණ ඇතිවීම කියන්නේ. උණ එහෙම නැතිනම් දේහයේ උෂ්ණත්වයේ වැඩිවීම නිසා අපේ ඇඟට පිටතින් ඇතුළු විස බීජයට, එහෙම නැතිනම් වෛරසයට හෝ බැක්ටීරියාවට ඔවුන්ට හිතුමතියට ක්‍රියා කරන්න බැරි වෙනවා. සරලව කියනවා උණ කියන්නේ අපේ ඇඟේ ඇතිවෙන ඉතාම සාමාන්‍ය සරල ආරක්ෂක ක්‍රියාවලියක්. බොහෝ විට ආසාදන තත්ත්වේ පහව යනකොට උණත් ඉබේම ඇරලා යනවා. සාමාන්‍යයෙන් මේ සඳහා දින 3ක් හෝ 4ක කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කාලය තුලදී දරුවාගේ හැසිරීම සාමාන්‍ය විදිහට තියෙනවා නම්, දරුවා සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගන්නවා නම් එතරම් බිය වෙන්න ඕනේ නැහැ. ඔබ මේ කාලය තුලදී කළ යුතු වන්නේ දරුවාට හොඳ විවේකයක් ලබා දීමත්, දරුවාට හැකි පමණ දියර වර්ග පානය කිරීමට දීමත් පමණයි. නමුත් මේ කාලය තුලදී දරුවා වෙහෙසකරව දුර්වලව සිටී නම්, දරුවාගේ වයස මාස 3ට අඩු නම්, දින 3කට 4කට වඩා උණ තියෙනවා නම්, උණත් සමග වලිප්පුව ඇති වේ නම්, ඔබ ඊටා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. එවැනි තත්ත්වයක් නොමැති නම් ඔබේ දරුවාට නියමිත මාත්‍රාවකින් යුතුව පැරසිටමෝල් ලබා දීම පමණක් ප්‍රමාණවත්.
3: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස් ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකින්
1: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
0: Pub London Prison Break. Nuwaral Bokambaradi.
2: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් විත් නිවුස්
0: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී
2: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
0: විමසීම් 0856336
2: Organizers and media partners.
0: Global events. See the FM. See the TV. Anuwatai dashama hatarin. Kaluterata. Kaluterata. See the FM.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
5: දැන් වෙලාව රාත්‍රී 7:02.

එකක අය එකක සින්දුවල්ටන කැමති නේද? ඔය මේ නේනත් ඒ වගේ සින්දුවක්. අපේ ඩිවිෂන් එක ඉන්නවා එක කෙනෙක්, අයිය කෙනෙක්, රචෙක්. එයාගේ ප්ලේලිස්ට එකේ ආසම සින්දුවක් තමයි නේන. රාත්‍රී 7යි විනාඩි 7යි. එන්න මේ පැත්තට. ෆ්‍රයිඩේ පොඩ්ඩක් වෙනස් වොයිස් එකක් නේද? අපිට කතා කරන්න දේවලුත් තියෙනවා. ඔයා කැමති සින්දුත් තියෙනවා ඔයාගේ ප්ලේලිස්ට් එකේ. හැබැයි ඔයා කැමති සින්දු ටික ප්ලේ කරන්න නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්නත් ඕනේ. 0711982894 අපේ වට්ස්ඇප් නම්බර් එකට. විශ්මින්නෝරා 9 වෙනකන් හරියට.

0: ඔයි බයිවා
1: වෙලාවරාත්‍රී 7:10යි.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාව අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
5: කවුද ඒ කල්ල තියන්නේ එහෙම?
4: මතක තියාන්නේ එක වාචිකර පස්සේකට තියෙන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
6: හයිනන් ගියේ තව එක විනාඩියක්
4: තියෙනවනේ.
6: ඒ විනාඩිය දෙන්න.
4: මේ ජෝක් එකක් කරගන්න එපා
6: කරු. කිසිම ජෝක් එකක් නැහැ ගරු කතා නායකතුමා.
5: මොකද්ද මේ විකාරේ?
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිසම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444 සීත හදවත් දිනු හිතවත් කම.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 832 1000 NIBM The City University The Place to Be.
12: ඉමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.

0: Luna, da sudu kontigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
6: 98.2 98.4
8: ගොඩක් අයට හිටපු ගමන් කටට බ්‍රේක් නැති වෙනවා. එහෙම කෙනෙක් තමයි මේ වෙලාව අපි වහගෙන ඉඳලා මැසේජ් එකක් කියවන්නේ. හැබැයි මේ මල්ලි ඉන්නේ නිගම්බවල. මල්ලි එහෙනම් ඔයාවයි ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සචිරිවයි ගොඩක් ආදරින් මේ සින්දුවට එකතු කර ගන්නවා. ඔයාගේ තින් කුමාරිකාවර නේද? එතකොට අපි වහගෙන ඉන්නවා ගනේ මුල්ලේ චන්ද්‍රාන්ටි. විශ්මි පුතේ මාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔයාවයි පවුල හැමෝවමයි මේ සින්දුවට එකතු කරගන්නවා.

හැබැයි ඕනං යන්න හදන්න එපා හරිද? මේ පැත්තට එන්න ඇවිත් මැසේජ් එකක් දාන්න හරියට මොරගහේන හංසි වගේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න විෂ් මී කියලා මැසේජ් එකක් දාලා තියෙන අපේ හංසි. හංසි ස්පෙෂලි මේ සින්දුව ඔයාට.

වගේ නමත් කියන්න හායි කියල විතරක් හරියන්නේ නෑනෙනි. මම නම දන්නේ නැහැනේ වගේ. කෝ හායි, ඉක්මනට රිප්ලයි එකක් එවන්න. ඔත් මේ පැත්තට මැසජ් එකක් දාන්න. 0711 98 2 98 4 අපේ වට්ස්ඇප් නම්බර් එකට.

0: வெலவராத்ரி ஹத்தாய் வினாடி திஹாய்
1: வேலாவ ඔබ වෙත ගෙනාවේ
2: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන 011 114 700

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
8: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් ඇප දෙකකුත් දාලා.
9: ඇරලා හමි?
8: ඇහුන් නැද්ද මං කියපුවා?
9: නෑ නෑ අහන් හිටියේ.
8: මොනවද අහන් හිටියේ?
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
8: හෑ?
9: ඔහුරාලා හමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ
5: දිලක වර්ධන ටෙක්ස්ටයිල්
11: 98.2 98.4 සියත

කට්ටියට තියෙන පුදුම ප්‍රශ්නනේ දීතින් අවේලාව මොකද කියලා අහනවා. මේක තමයි මගේ වෙලාව. ඇයි එන්න එපාද? ඇයි කතා කරන්න එපාද? ආ කියන්න බලන්න. හයි හයි කැම්ල, මොකද මේ අවේලාවේ? අද ඉඳන් මේක මගේ වෙලාව වෙයි, හරිද? එතකොට ජීවනින්න අපි වහගෙන ඔවත් එකතු කර ගන්නවා මේ හිඳ සින්දුවට. කොරියාවටත් යනවා, කොරියාවේ උදාර ඉන්නවා. මේ වෙලාවේ සියතහන හැමෝවම එකතු කර ගන්නලු. අනිවාර්යෙන් අනිවාර්යෙන්.

කොරියාවලින් අතර වෙන්නේ නෑ. කෙලින්ම ඉටලි වල මිලාන් වලට යනවා. සෙට් එකක් ඉන්න අපි වහගෙන වැඩ කරන ගමන් තමයි සිය තහන් ඉන්න මේ කට්ටිය. ඔය කට්ටියවත් එකතු කරගන්නවා. ස්පෙෂලි මට මැසේජ් එක එවලා තියෙන මේ යාළුවව ධනංජය නියෝන් මල්ලිවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කට්ටිය පරිස්සමින් වැඩ ටික කරන්න ඕනේ. දිගටම සිය තහන් ඉන්න ඕනේ. තේරුණා?

මිලාන් වල ඉඳන් ආයේ ලංකාවට එනවා මම. එතකොට ලංකාවේ කොට්ටාවේ බෝඩිමේ ඉන්න පැලිමඩ සම හංස දිරු සිදා ඔන්න ඔය කට්ටියවත් ගොඩක් ආදරින් චල්ලා සොන් එකට

ඉතාවෙන් යනවා මම මීගමුවට. මිෂෙල් ඉන්නවා අම්මවත් තාත්තවත් එකතු කර ගන්නලු ලස්සන සින්දුවකට. මට හිතෙනවා රූණිගේ මේ සින්දුවට මුළු ගෙදරම කැමතියි කියලා. මොකද මිෂෙල් කලිනුත් මට වීකෙන්ඩ් එකේ හැම ෆොටෝස්යම එවලා තියෙනවා. මිෂෙල් කියන්නේ ලස්සන තලෙලු දුමුරු ළමිස්සයක්. හරියට මේ මං වගේනේ මිෂෙල්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: ඇලුමිනියම්නේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න. 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
9: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
10: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
9: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
10: මොනවා? සිකුර සෙනසුරාදර පහල වෙන්නයි යන්නේ.
9: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි. රවුම් කඩේ අයිති අයියට.
11: ගායන්තෝ විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
12: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
13: මනස්ගතද?
12: සෝරි සර්.
14: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
11: A London prison break. Nuwara Bokamberde.
15: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news.
11: London Prison Break Nuwara Bokamberde
15: Pravesha Patra Tickets Ministry within ho edina torata wen
11: Vimusim 0756 336 331
15: Organizers and Media Partners
11: Global Events Seatha FM Seatha TV
16: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren
17: Pangne Wage Kamukoke
18: Ho Break
17: නෑවාගේ
18: පතිමු රේ
19: සුන් ස්පයින මචං
17: අද විතරයි සිකුරාදා
11: සියත දෙවයින
17: දුවා
20: මාර්තිනා මං හරිද කිව්වා මාර්තිනා මාව ඇහෙනවද බලන්නේ යාළුවෝ එහෙම තමයි සෙට් වෙන විදිහ නේද හැබැයි මම ශ්‍රී ලංකන් ගර්ල් කෙනෙක් නෙවෙයි මම ස්පෙෂල් ගර්ල් කෙනෙක් ඉන්නක ඉන්නක මම මතක් කරන්නම්.

තව පොඩ්ඩෙන් දනංජයටයි නියෝන් මල්ලිටයි මිලාන්වල කට්ටියටම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. මෙච්චර මේ ලස්සන ගෑනු ළමේ කිඳලා එයාව අමතක කරනවනේ තව ටිකකින් නේද මාර්තිනා? සිංහල තේරෙනව නේද ඔයාට දැන්? ඔයාට තමයි මේ සොන් එක ස්පෙෂලි

හැබැයි මං ඉන්නේ ඉන්නං හැබැයි රෑ 9 වෙනකම් විතරයි ඉන්නේ. අපි ආය හම්බෙන්නේ අලුත් පැයකින්. හැබැයි මැසේජ් එකක් කියවලා තියන්න ඕනේ. ඔය කට්ටිය ඉන්න නැහන් ඉදලා ඇහුන්නේ නැහැ කියන අය. ඔය කොට්ටාවේ ඉන්න සමන්, හංස, දිල්රුක්, සීදත් නේද? හරි, ඔය කොල්ලෝ සෙට් එකට තමයි මේ යකා ක්‍රූ එකේ යක්කුන්ගේ

0: සිය තහඟින වෙලාව රාත්‍රිය 8 විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

ඇත්තම කිව්වත් මේ ආදරේ කියන්නෙම මායාවක්, මැජික් එකක්. දෙවනි පැය අන්තිම පැය මැසේජ් එකක් දාලා තියන්න ඕනේ. 0711 982 4. ආයෙත් කියන්නද? 0711 982 4. හරිම ලේසි වට්ස්ඇප් නම්බර් එකක්. එච්චර ලේසි වට්ස්ඇප් නම්බර් එකක් තියාගෙන සින්දු අහල විතලක් හරියන්නේ නැහැ, මැසේජ් එකක් දාන්න. වචන විදිනකත් කලාවක් කරගෙන තියෙන්නේ. හැබැයි ඒක කරන්න බෑ.

Света FM number 1. Yes, yes. ඔබ නිවැරදි රුක්ෂා. මන් දන්නා රුක්ෂානෝ කොහේ කොතන හිටියත් අපේ මොරටුව රුක්ෂාන් කියන්නේ හැමදාමත් සියත FM මහන අපේ loyal listener කෙනෙක්. දිගටම හංගින්න ඕනේ. අලුත් පැයක් මේ විදිහට

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදුවෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරොත් බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සැබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීතිය බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේදේ කරන්න බෑ. අපේ රෙමිට් එක එතනට යන්නේ නැහැ. අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක්ම නොදැනුවත්කම, නොහැකියාව හෝ නොසැලකිලිමත්කම මත පමණක් කටයුතු කර තියනවාද කියලා තහවුරු කරගන්න වෙන්නේ එතන.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
5: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- outlook
8: මත සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකේ.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ යන විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.11 8 32 2000. NIBM the city university the place to be.
10: theater tele depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
12: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
13: කාජිරිය ගොබ්බයා.
14: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
15: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
17: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්.
18: සියත
17: දිවයින පුරා.

0: FM
1: රාත්‍රී 8යි විනාඩි 25යි ප්ලේ වෙන්නේ අපේ ඩිවිෂන් එකේ හොඳම අයලාගෙන් අහිංසක අයලාගෙන් කෙනෙක් කැමතිම සින්දුවක් අපි ගිහන් අයවයි එයාගේ වයිෆ් වයි බබාවයි මේ කට්ටියවම එකතු කරගන්නවා අපේ ගිහන් අය ආස කරන සින්දුවකට සේද මාවත කැමති නේද

හරියටම තව තියෙන්නේ පැය භාගයක්. ඊට පස්සේ මම නෑ අද දවසට. මැසේජ් එකක් දාන්න 0711 982 2 98 4ට.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 0472 0721 132 77.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගැවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
10: 98.2 98.4
11: පන්නේ වගේ කමුකකේ
12: ඕප්‍රේක් නෑවාගේ
13: පතිමුරේ සුන්ස්්‍රයින මචන්
14: අද විතරයි සිකුරාදා
15: සියතා දෙවයිනපුරා.

රාත්‍රිය 8යි විනාඩි 39යි. තව විනාඩි 20යි. විශ්මි මේ විදිහට ඉන්නේ. මැසේජ් එකක් එවන්න. එවපු මැසේජ් එක කියවලා ඉන්න කියලා බලන්න කලින් මට හිතෙනවා මෙන්න මේ කට්ටියව මේ සින්දුවට එකතු කරගන්න. අක්ක කැමති හින්දි සින්දුවක් දෙන්න. අපි කඳානේ නම කියන්න එපාලු. කඳාන කියන්නේ මගේ බෝඩර් එකනේ. නම කියන්න මම බය නැහැ. හැබැයි මම ජීවත් වෙන්න ඕනේ කඳානේ. ඒ හින්දා නම කියන්නේ. මම කට්ටියවම එකතු කරගන්නවා මේ හින්දි song එකට. මතක් වෙනවනේ ඉස්සර දවස් ටික මේ සින්දුව ආව දවස්.

අපිෂ්ම යනවා අකුරැස්සට. අකුරැස්ස ඉදා සචිත අපි වහගෙන ඉන්නේ. අම්මා අපච්චි මල්ලි මේ කට්ටියවම එකතු කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි සචිත කියන්නේ. එහෙනම් මේ සින්දුවට මුළු පවුලම ආදරෙන් එකතු කරගන්න සචිත. Thank you වගේ message එකට.

0: සියතම
1: 98.2 98.4 සියත දිවයින පුරා
2: රාත්‍රී 8යි විනාඩි 46යි ඔන්න මං ආවා ඊශ්‍රායෙල් වලට එහෙ වෙලා වෙන්නේ මේ වෙලාව කියන්නේ මෙහෙ වෙලාවේ චතුරංග ඔන්න ඔයාවයි යාළුවෝ ටිකවයි මේ සින්දුවට මං එකතු කරගන්නවා හරිද ඒත් එක්කම පිළියන්දලින් ඉන්න සුදත් අහගෙන අපිව සුදත් ඔයාවයි වගේ යාළුවෝ ටිකවත් ගොඩක් ආදරෙන් මේ මෙඩ්ලියකට එකතු කරගන්නයි හදන්නේ මැසේජ් එකක් දාන්න තව චූටි වෙලාවයි විශ්මි මේ විදිහට ෆ්‍රයිඩේ කතා කරන්න අද 2712 98.2 98.4

0: Theater.
1: අද ජගත් කිව්වනේ මෙන්න මේ විදිහට. හදට දැනෙන රස වෑහෙන සින්දු ටිකක් ගෙනල්ලා බලන්නකෝ මේ ලස්සන කෙල්ල. අදත් ඇවිල්ලා පාළු ගතිය මග හැරුණද? අනේ මටත් කියලා. විශ්මියක් ආදරෙන් පය දෙකක් ඉන්න කියලා. දැන් ඉතින් පය දෙක ඉවරයි. ආය අපි හම්බ වෙන්නේ මේ ඉරිදා උදේ 8ට. එහෙනම් ගිහින් එන්නම්. මැසේජස් එවපු, ස්ටිකර්ස් එවපු, මාත් එක්ක චැට් කරපු, සියතහන් ඉඳලා මැසේජ් කරපු ඒ හැමෝටම ආදරේ. හරිද?

මාත එහෙනම් සැනසීම ගිහින් එන්නම්. මට යන්නත් කිව්වන්. Good night. අපි හම්බෙමු ආයෙද? යන් මෙහෙමවා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමෙන් මවකමෙන්.
1: තියෙන විදිහට දන් දුන්නොත් තමයි ඇති තරමට පිං හම්බ වෙන්නේ.
2: මහා අසද්දෘශ දාන දෙන්න නෙමෙයි, අපිට පුළුවන් විදිහට දන් පැන් පූජා කරගන්න ඕනේ. පිංගුතුනි පිංගුතුනි තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්නත් දාණය, දුස්සීල මිනිස්සෙකුට කැම ටිකක් දුන්නත් දාණය.
1: පිනක් කරන්න වෙලාවක් එනකම් බලන් ඉන්න එපා, ලැබෙන අවස්ථාවේ පිනක් කරගන්න.
2: ඔබට මේ ජීවිතේ පිංගුතුනි පිං කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ සංසාරේ පිං කරලා නැහැ. ඒ මොකද බුදුරෙන්නසේ පෙන්නනවා, ඒ හැම දෙයකටම පින තමයි උපකාර වෙන්නේ කියනවා. අර පිං කරන්න තරම් සිතුවිලි පහළ වෙන්න පින ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා පිංගුතුනි.
1: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයා ගන්න මේ ඉරිදා උදැස්සන හතට සියත අහන්න.
3: සියත බණ මඩුව
1: වර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්චවංශ ස්වාමින් වහන්සේ.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: සුදුපාට මල් වැටුණු රතුපාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
1: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
6: අනේ නිකන් ඉඳහන් නග, බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
1: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
6: මොනවා? සිකුරා සෙනසුරාදර පහළ වෙන්නයි යන්නේ.
1: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
7: ගායන්තෝ විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
11: 98.2 98.4
12: පන්නේවගේ කමුකකේ
13: ඕප්‍රේක් නෑවගේ
14: පතිමුරේ ස්පයිඩර් මචං
15: අද විතරයි සිකුරාදා.
16: සියත දෙවයිනපුරා
17: වෙලාව රෑ 9යි.
18: වේලාව ඔබ වෙත ගෙනාවේ
19: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 CIC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: නු නද සුදු කොටි ගෙන එදිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: මාව දැකලා හැංගුණානේ
10: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
8: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
11: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
12: සියත දිවයින

0: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
1: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
2: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01-710-666-222. Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම තේකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Workplace Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
8: 98.2 98.4 සියත

0: 98.4 මෙගාවාට්ෂයට
1: සියත FM

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: තියෙන විදිහට දන් දුන්නොත් තමයි ඇති තරමට පිං හම්බ වෙන්නේ.
2: මහා අසද්දෘශ දාන දෙන්න නෙමෙයි, අපිට පුළුවන් විදිහට දන්පැන් පූජා කරගන්න ඕනේ පිංගුතුනි. පිංගුතුනි තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්නත් දාණය, දුස්සීල මිනිස්සෙකුට කැම ටිකක් දුන්නත් දාණය.
1: පිනක් කරන්න වෙලාවක් එනකම් බලන් ඉන්න එපා, ලැබෙන අවස්ථාවේ පිනක් කරගන්න.
2: ඔබට මේ ජීවිතේ පිංගුතුනි පිං කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ සංසාරේ පිං කරලා නැහැ. ඒ මොකද බුදුරජාණන්සේ පෙන්නනවා, ඒ හැම දෙයකටම පින තමයි උපකාර වෙන්නේ කියනවා. අර පිං කරන්න තරම් සිතුවිලි පහළ වෙන්න පින ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා පිංගුතුනි.
1: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයා ගන්න මේ ඉරිදා උදැස්සන හතට සියත අහන්න.
3: සියත බණ මඩුව
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්චවංශ ස්වාමින් වහන්සේ.
4: සුදුපාට මල් වැටුණු රතුපාට රැලි ගවුම මතකද නග? එදා රවුන් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
1: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වාගේ කකුල් රිදුනද?
4: අනේ නිකන් ඉඳහන් නග, බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
1: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
4: මොනවා? සිකුරා සෙනසුරාදර පහල වෙන්නයි යන්නේ.
1: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුන් කඩේ අයිති අයියට.
5: ගායන්ත විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
6: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 7151555 අමතන්න.
1: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
8: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
8: වඩත් මේව කරලා බලන්න දුන්න ඔළුවත් තිබ්බට.
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: නවරාත්‍රී 10යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: සියතම
1: 98.0 දශම දෙකෙන් 98.4
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: 3:11.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7182 492 0.7182 327

0: Ανάντα σου του κοτσιγκένα ε Disney.
1: Δανεν Άννα. Σατίτα βασίλα χαβέσε δέκατα.
2: Σίατα, hot and spicy with Sudu Kochi.
1: Κοντάκ κάδερε.
3: Σίατα, τέλη τεπέα. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දිනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මන් නම් හිතන්නේ නැහැ සර්.
3: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලහමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් සුදුපාට මල් වැටුණු රතුපාට රැලිගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
1: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
0: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
1: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
0: මොනවා? සිකුර සෙනසුරාදට පහල වෙන්නයි යන්නේ.
1: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
2: ගයන්ත විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
5: 98.4
6: පන්නේවගේ කමුකකේ
7: බ්‍රේක්
6: නෑවගේ
7: පතිමුරේ
8: සුන්ස් ෆ්‍රයිඩේ මචං
6: අද විතරයි සිකුරාදා
2: සියත දිවයින පුරා.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

98.1 98.4 දෙවයින පුරා

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සූරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

පාපවලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී